0: FM. Siapa Pocket Money?
1: Good morning, උදේ පහයි විනාඩි 37යි දැන් වෙලාව. ඔන්නද සිකුරාදා පළවෙනි කවුද කියලා බලමු. අපිත් එක්ක පොකට් මනි දිනන්න මේ වෙලාවේ සම්බන්ධ වෙන අපේ වාසනාවන්ත පොඩ්ඩක්.
2: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිළියන්දලේ ඉඳලා යශෝද්‍යා. Good morning යශෝද්‍යා.
3: Good morning.
1: ඉස්කෝලේ 10 වසර නේද පුතා ඉගෙන ගන්නේ?
3: ඔව්.
1: මොකද්ද පාසල?
3: පිළියන්දල මධ්‍ය විද්‍යාලය.
1: දැන් ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්.
2: අපි ඔයාලට එක ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්න තප්පර 5ක් දෙනවා. මේ තප්පර 5 ඇතුලේ තමයි ඔයා හරි උත්තරේ දෙන්න ඕන. එහෙනම් යශෝද අපි යමුද පළවෙනි ප්‍රශ්නෙට?
3: යමු.
2: මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසය විෂයෙන් තමයි ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. අසාධාරණ රාජාණ්ඩු පාලනයට එරෙහිව ප්‍රංශ ජනතාව ආරම්භ කළ ජනතා විප්ලවය ප්‍රංශ විප්ලවයයි. මේ 1789 ඉඳලා 1799 වෙනකන් පැවතුණා. ජනතාවට අධික බදු පැනවීම, සමාජයේ පන්ති අතර තියෙන අසමානතාවය ප්‍රංශ විප්ලවයේ ඇතිවෙන්න බලපාපු ප්‍රධාන හේතු වුණා. මෙන්න ප්‍රශ්නය. ප්‍රංශ විප්ලවයේදී කඩා බිඳ දැමූ සිරගෙය කුමක්ද? 1. Versailles, 2. Bastille.
2: අපි තප්පර 5යි දෙන්නේ. තප්පර 5 ඇතුලේ තමයි හරි උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ Bastille. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ව්‍යවස්ථාදායකය රටේ උත්තරීතර නීති සම්පාදනය කරන ආයතනයයි. නව නීති හදන එක, ඒ වගේම අයවැය සම්මත කරන එක ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්යයන් වෙනවා. මෙහි ඉන්නේ සමාජිකයන් තෝරාපත් කරගන්නේ මහා ජනතාව විසින්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය ලෙස ක්‍රියා කරන ආයතනය කුමක්ද? 1. අධිකරණය, 2. පාර්ලිමේන්තුව.
3: 2.
2: උත්තරේ හරි රුපියල් 250ක් දිනා ගන්නවා. 250 500ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. මහගමසේකර ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය බහුකාර්ය කලාකරුවෙක්. එතුමා රජයේ ලලිත කලායතනයේ විදුහල්පති විදිහටත් කටයුතු කළා. මහගමසේකරයන්ගේ 50 වෙනි ගුණානුස්මරණය 2026 ජනවාරි 14 වෙනිදා සැමරුවා. මෙන්න ප්‍රශ්නය. මහගමසේකරයන් විසින් කළ සිනමා කෘතිය මේ අතරින් 1. සක්වාලිහිණි, 2. තුම්බන් හන්දිය.
3: 2.
2: උත්තරේ හරි. මේ වෙද්දි රුපියල් 500ක් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙදී ඔය 500 පස් ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
3: ඔව්.
1: ලිබර්ටි ප්‍රතිමාව. ලිබර්ටි දූපතේ පිහිටි ලෝකේ ප්‍රසිද්ධ ස්මාරකයක්. ප්‍රංශය සහ ඇමරිකාව අතර ඇති මිත්‍රත්වය සමරන්න ප්‍රංශය විසින් ඇමරිකාවට ත්‍යාගයක් ලෙස මෙය පිරිනැමුවා. ලිබර්ටි ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රංශ ශිල්පී ෆ්‍රෙඩ්‍රික් ඔගස්ටස් විසින්. මෙන්න ප්‍රශ්නය. ලිබර්ටි ප්‍රතිමාව පිහිටා ඇති රට වන්නේ 1. ප්‍රංශය, 2. ඇමරිකා එක්සත් ජනපදය.
3: 2.
2: අතේ තිබ රුපියල් 500ක් අපේ බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා 500 පස් ගුණයක් කරගෙන රුපියල් 2500ක් ඔන්න අද දවසේ දිනා ගන්නවා. ඉතින් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන
1: අද පොකට් මනි දෙන්න කියලා. හරිද? හරි.
2: ජය වේවා.
4: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
5: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: பாசம் பதுமட்ட சீர்த்தா
1: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
4: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 8 80 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
5: හෙට උදේ 8ට
6: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
7: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
6: බූරුවා?
7: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
6: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.
0: සියත දිවයින පුරා

0: උදේ 6ට තව විනාඩි 8යි මාෂි තියෙන්නේ. හොන්න අද දවසේ අපිත් එක්ක තරම් කරන්න බලාගෙන සම්බන්ධ වෙලා ඉන්න දිවෙනියා. Good morning.
1: Good morning. රශ්මික නේද මේ? හරි රශ්මික තමයි දැන් ඊළඟට තරඟ කරලා රුපියල් 5000ක් දිනා ගන්නේ. රශ්මික ලෑස්තිද ප්‍රශ්න වලට උත්තර දෙන්න?
2: ඔව් ලෑස්ති.
1: හරි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර තෝරන්න. ප්‍රශ්න 4ක් තියෙනවා. එහෙනම් යමුද පළවෙනි ප්‍රශ්නෙට?
0: ඉස්කෝලේ 6 වසරේ තමයි පුතා ඉගෙන ගන්නේ. ඔන්න 6 වසර ඉතිහාසයේ පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුල මෙය මහින්දාගමනය කියලා හඳුන්වනවා. උන්වහන්සේ ඇතුළු පිරිස පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක මිහින්තලේ මිස්සක පවුවට වැඩම කළා. මෙන්න ප්‍රශ්නය. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ කුමන රජුගේ කාලයේදීද? 1. දේවානම්පියතිස්ස රජු. 2. දුටුගැමුණු රජු.
1: උත්තරේ හරි. රුපියල් 250ක් දැන් අතේ තියෙනවා. එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්නෑට දෙවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. මිනිසෙකුට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. අපි මේවට මූලික මිනිස් අයිතිවාසිකම් කියලා කියනවා. එන්න ප්‍රශ්නය. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ මේ අතරින් 1. නිවාස. 2. පිරිසිදු වාතය.
1: රශ්මික උත්තරේ හරි. රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. අපි යමු 3 ප්‍රශ්නෙට.
0: ඔන්න 3 ප්‍රශ්නේ විද්‍යාව පාඩමින් රශ්මික. පෘථුවිය සියලු වස්තුන් තමා වෙත ඇදගන්න පුළුවන් බලයක් සතු ග්‍රහලෝකයක්. මේ බලය සොයාගත්තේ අයිසෙක් නිව්ටන්. නිව්ටන් මේ සොයා ගැනීම ගැන 1687 දී ද ප්‍රින්සිපියා මැතමැටිකා නම් ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කරලත් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. පෘථුවිය වස්තුන් තමා වෙත ඇදගන්නා බලය අපි හඳුන්වන්නේ 1. චුම්බක බලය. 2. ගුරුත්වාකර්ෂණ බලය.
2: ගුරුත්වාකර්ෂණ බලය.
1: ප්‍රශ්න 3කට උත්තර දීලා රුපියල් 500ක් මේ රුපියල් 1000ක් මේ වෙනකොට දිනාගෙන තියෙන්නේ. දැන් 1000 පස් ගුණයක් කරගන්න පුළුවන් බෝනස් ප්‍රශ්නේදී. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යා.
0: ගොඩබිමින් වටවලා තියෙන ස්වභාවික වගේම මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාල ජල තැන්පතුවක් අපි විලක් කියලා හඳුන්වනවා. බොහෝ විල්වල ජලය මිරිදිය වෙන අතර සමහර විල්වල ජලය කරදිය වෙනවා. ලෝකයේ සියලුම මහද්වීපවල විල් අපිට දැක ගන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ලෝකයේ ගැඹුරුම මිරිදිය විල මේ අතරින් 1. බයිකල් විල. 2. සුපීරියල් විල. නියමයි රශ්මික. ප්‍රශ්න 4ටම හරි උත්තර තෝරලා ඔන්න රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා ඔයා.
1: ඉතින් රශ්මික ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන.
0: ජය වේවා රශ්මික.
1: ජය වේවා. රශ්මික වගේ පොකට් මනී දිනන්න නම් මෙසේජ් එකක් අපිට එවන්න 0714 151 151.
0: ඔයා වගේ හොඳ කෙනෙක්ට ඔන්න ගනුදෙනු කරනවා නම් යන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. 13:19 කතා කළ විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට යන්න පුළුවන්. දැන් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතුවලට අවුරුදු 5ක කාලයකට 15% පොලියක් ගෙවනවා. 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔයාට පුළුවන් විදිහට අවුරුද්ද මාස 6 මාස 3 ඔන්න ඔය විදිහට ස්ථාවර තැන්පතු පටන් ගන්නත් පුළුවන්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. අවුරුදු 64ක් තිස්සේ අපේ රටේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණ සපයන දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔන්න මිනිමුතු අධ්‍යාපන සැලසුම දැයේ දරුවන්ට දැනුම ධනය කරගත් අපේ දරුවන් වෙනුවෙන් ඔන්න ඔබට හඳුන්වා දෙල් දීලා තියෙනවා. ඉතින් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ හැමදාමත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණාවරණ සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මිනිමුතු අධ්‍යාපන සැලසුම එක පැත්තකින් අධ්‍යාපන අරමුදලක්, අනිත් පැත්තෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක්. ඉතින් දරුවන්ගේ හෙට දවස ගැන මෙච්චර කල්පනා කරනකොට රක්ෂණයකින් දරුවගේ අනාගතය තවත සාර්ථක කරන්න පුළුවන් නම් ඒක තමයි අද දවසේ අම්මිට තාක්ෂණයට ගන්න පුළුවන් හොඳම තීරණය.
1: ස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
3: සියතා පොකට් මනි. අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක් ශිරන්තේ ජාතික අක්ෂිරෝහලට අසාධාරණ එල්ලීම් ලබා නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි පාකිස්තාන ශ්‍රී ලංකා පළමු විසැවිස ගැටුම අත
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: සියත දිවයින පුරා

0: Money.
1: Good morning. හොදේ 6 විනාඩි 6යි. හොන්න අපි පැයක්. අපි පොඩ්ඩොත් එක්ක පොකට් මනි අභියෝග වලට ප්‍රශ්න දෙන්නේ කොහොමද කියලා, ඔහු උත්තර දෙන්නේ කොහොමද කියලා බැලුවා. ප්‍රශ්න දෙන්නේ අපිනේ නේද? ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකන් ඔන්න පොකට් මනි දිනා ගන්න පුළුවන් කියලා ඔයා දැනටමත් දන්නවා. රයිට්. ඔන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන තුන්වෙනියා මේ වෙලාවේ දුරකථනය හරහා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉස්කෝලේ 8 වසරේ ඉන්නේ පුතා. අපිට නම කියන්නකෝ.
2: මගේ නම සෞම්‍ය සාරංග.
1: සෞම්‍ය කොහෙද ගෙවල්?
2: මේ කාන්දාව දකුණ.
1: හරි. එතකොට ඉස්කෝලේ කොහෙද?
2: ආහාර රෝහණ රාජ විද්‍යාලය.
1: හරි. ඔන්න දැන් ප්‍රශ්න හතරක් තියෙනවා නේද?
3: ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනාගෙන ඉස්කෝලේට යන්න පුළුවන්. එහෙනම් අපි යමුද පළවෙනි ප්‍රශ්නෙට?
2: යමු.
1: මෙන්න සෞම්‍ය වගේ පළවෙනි ප්‍රශ්න අපි ඉතිහාසයේ පාඩමෙන් තමයි අහන්නේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හදාරන්න පුළුවන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ සාහිත්‍ය මූලාශ්‍ර වගේම පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. මෙන්න ප්‍රශ්නය. සාහිත්‍ය මූලාශ්‍ර අනුව ලංකාවේ ඉදි වූ මුල්ම දා ගැබ මොකක්ද? 1. අභයගිරිය. 2. ථූපාරාමය.
3: සෞම්‍ය උත්තරේ හරි. රුපියල් 250ක් තියෙන අපි බලමු 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නේදී.
1: සිංහල භාෂාව හා සාහිත්‍යෙන් තමයි ඔන්න ඔයාලට දෙවන ප්‍රශ්නය ලැබෙන්නේ. එස් මහින්ද හාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ නිදහස් සරගලයට කවි ලියලා දායකත්වය කරපු බෞද්ධ භික්ෂුවක්. උන්වහන්සේගේ කවි එකතුවක් තියෙනවා. අපි ඒ කවි එකතුව නම් කරලා තියෙන්නේ නිදහස් දැහැර කියලා. මෙන්න ප්‍රශ්නය. එස් මහින්ද හිමියන්ගේ පළමු කාව්‍ය කෘතිය වන්නේ මේ අතරින් කවුමුතු? 1. දෙවැනි එක ඔහමුතු.
3: හරි උත්තරේ දෙවැනි උත්තරේ ඔහමුතු. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මනෝවිද්‍යාව පාඩමින් තමයි අපි දෙවැනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. සත්ව ලෝකයේ සතුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ පෘෂ්ඨ වංශී සහ අපෘෂ්ඨ වංශී කියලා. ශරීර ව්‍යුහය, කොඳු ඇට පෙළ, තිබීම සහ නැතිවීම වගේම ආහාර රටාව වගේ දේවල් පදනම් කරගෙන සතුන්ව කාණ්ඩ කරන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. සත්ව ලෝකයේ වැඩිම සත්ව විශේෂ ගණනක් ඉන්නේ මොන කාණ්ඩේද? 1. ආර්ත්‍රොපෝඩා. 2. පික්කේස්.
3: උත්තරේ හරි. රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න ඔයාලට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ගංගා ගණන 103ක් ඉන්න 36ක් ප්‍රධාන ගංගා විදිහට සැලකෙනවා. මේවා කඳු කරෙන් ආරම්භ වෙලා මුහුදට වැටෙනවා. ශ්‍රී ලංකාවේ පළලින්ම වැඩිම ගංගාව මොකක්ද? 1. කළු ගඟ. 2. වලවේ ගඟ.
3: හරි උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ කළු ගඟ. දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. මේ බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්.
1: හරි. එහෙනම් බෝනස් ප්‍රශ්නෙට ඔන්න උත්තර දුන්නා. බෝනස් ප්‍රශ්නේදී හොයාට උත්තර දෙන්න බැරි වෙච්ච නිසා තිබ්බ පොකට් මනී ගාන භාගයට භාගයක් අඩු වුණා. අපි ආයෙ දවසක පොකට් මනී දිනන්න සම්බන්ධ වෙමු. ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ක් දිනාගමු.
4: ප්‍රශ්න හතරයි පොකට් මනී රුපියල් 5000යි.
5: සියත පොකට් මනී අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකී.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: அசப்பதமட்ட சீத ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති
7: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
8: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
7: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
8: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
9: ශ්‍රී ලංකා ටුවර් ඔෆ් පාකිස්තාන් 2026.
7: විස්තරංග තුනක් ටෙස්ට් තරංග දෙකක්
8: සියත ටීවී තුලින් සජීවීව
7: දිනන ක්‍රිකට් නම්

0: ඔබතුමාන් ස්ටිකෙන් ටික පේ.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය.

0: කීලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වීම.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0712 492 192 0712 132 77
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
0: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වීම.
6: මෙහි බට සුරගලන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියතා Between Lady Miss World Sri Lanka 2026
6: ශ්‍රී ලාංකේය රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: සියතා Between Lady Miss World Sri Lanka 2026
8: කිරුලක් උදෙසා තරඟවදින රුවිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියතා ටීවී බලන්න.
9: Title sponsor.
10: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
11: Enchanta. The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Oat Max high strength liquid collagen obat adama bhavita karanna.
14: Anuwatai dashama deken, anuwatai dashama hataren.
15: Pang newage kamukoke
16: o break newage
17: patimure sun spine macha
18: adavitarai sikurana
19: siyata divaina pura

0: Good Money.
1: විනාඩි 24යි දැන් වෙලාව. හොන්න පොඩ්ඩ තුන් දෙනෙක් මේ වෙනකොට පොකට් මනි අභියෝගයට මුහුණ දීලා තමන්ගේ ජයග්‍රහණය අරගෙන ඉන්නේ. හොන්න අද දවසේ සිකුරාදා මේ සතියේ අපිත් එක්ක පොකට් මනි දිනන්න සම්බන්ධ වෙන අපේ අවසාන වාසනාවන්තයා කවුද මේ වෙලාවේ දුරකතනේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ? ගුඩ් මෝර්නින්. අපිට කියන්නකෝ බලන්න ඔයාගේ නමයි ගමයි විස්තර ටිකකුයි. අපි චූටි වැඩක් කරමුද පුතේ. ඔයාගේ ගෙදර රේඩියෝ එකේ සද්ද හුඟක් වැඩි. අම්මට හරි තාත්තට හරි කියලා රේඩියෝ එකේ සද්ද චූටක් අඩු කරමුද? එතකොට ඔයාට ලේසි ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම නැත්නම් අපි ප්‍රශ්න අහුවාම ඔයාට 2-3-4 වෙලා ඇහෙන්න පුළුවන්. එතකොට ඔයාට උත්තරේ තෝරන්න අමාරුයිනේ. ඒ නිසා රේඩියෝ එකේ සද්ද චූටක් විතර අඩු කරගත්තා නම් අපිට වැඩේ කරන්න හරිම පහසුයි. ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර 5ක කාලයක් දෙනවා අපි උත්තර හොයන්න. හරි උත්තරේ ටිකක් සද්දෙන් කිව්වනම් අපිට හරිම ලේසි පොකට් මනි අභියෝගේ විසඳ ගන්න. රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකන් ඔයාලට පොකට් මනි දිනන්න පුළුවන්. ලෑස්ති අභියෝගේ බාර ගන්න.
2: එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ඉතිහාසයේ විෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. බුදු සසුන වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු ස්වාමින් වහන්සේ නමක් තමයි වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවෝ. සරණංකර හාමුදුරුවෝ අසරණ සරණ සරණංකර කියලා හැඳින්වුවා. ඒකට හේතුව වෙන්නේ උන්වහන්සේගේ අල්පේච්ඡ දිවි පැවැත්ම. ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු අවසාන සංඝරාජ හාමුදුරුවෝ විදිහටත් සරණංකර හාමුදුරුවෝම අපට හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. වැලිවිට සරණංකර හිමියන්ගේ අනුශාසනා රැගෙන බුදු සසුන දියුණු කරන්නට උත්සාහ කළ රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 2. කීර්ති ශ්‍රී රාජසිංහ රජු.
3: වික්‍රම රාජසිංහ රජු.
2: හරි උත්තරේ දෙවනි උත්තරේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: විද්‍යාවෂෙන් තමයි ඔන්නුවාට දෙවෙනි ප්‍රශ්නය අපි අහන්නේ. ලෝහවල ප්‍රතිවිරුද්ධ භෞතික හා රසායනික ගුණ පෙන්වන මූලකාණ්ඩය අපි හඳුන්වනවා අලෝහ මූලද්‍රව්‍ය කියලා. ආවර්තිතා වගුවේ දකුණු පැත්තේ තමයි අලෝහ මූලද්‍රව්‍යවලට තැනක් ලැබිලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අලෝහ මූලද්‍රව්‍යයක් වන්නේ මේ අතරින් 1. සල්ෆර්, 2. සෝඩියම්.
2: උත්තරේ හරි රුපියල් 250ක් අතේ තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. භූගෝල විද්‍යාව විෂයෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ. ශ්‍රී ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඒවා 1978 13, ඒවා 1987 13 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවලා තියෙනවා. මධ්‍යම පළාත කියන්නේ ශ්‍රී ලංකාවේ පළාත් අතරින් උස්බින් වැඩි සීතල දේශගුණයක් තියෙන සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමක් තියෙන පළාතක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්කය මොකක්ද? 1. මාතලේ දිස්ත්‍රික්කය. 2. කෑගල්ල දිස්ත්‍රික්කය. 1ද 2ද?
3: 2.
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. හරි, අතේ රුපියල් 250ක් තියෙනවා. අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
1: අජන්තා ලෙන්ස් සිතුවම් ලෝකේ පුරාම ප්‍රසිද්ධියට පත්වෙච්ච බෞද්ධ බිතු සිතුවම් සම්ප්‍රදායක්. බුද්ධ චරිතය එතකොට ජාතක කතා මුල් කරගෙන තමයි මේ අජන්තා ලෙන්ස් සිතුවම් බිහි වෙලා තියෙන්නේ. එහෙම නිර්මාණය කරලා තියෙන්නේ. 1983 යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් මේ ලෙන්ස් සිතුවම් නම් කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. අජන්තා සිතුවම් කුමන රටකට අයත් නිර්මාණයක්ද? 1. නේපාලය. 2. ඉන්දියාව. එක කියලාද පුතා කියන්නේ? හරි උත්තරේ වෙන්න ඕනේ ඉන්දියාව. ඉන්දියාවේ තමයි අජන්තා ලෙන් සිතුවම් පිහිටලා තියෙන්නේ. කමක් නැහැ, පුතා හොඳ උත්සාහයක් ගත්තනේ. එහෙම තමයි ජීවිතේ සමහර දවස් තියෙන, අපි දන්න දේ වුණත් හරියට කියාගන්න බැරි වෙන. ආය දවසක පොකට් මනි අභියෝගේ බාර අරගෙන රුපියල් 5000ක් වෙනකන් අපි දිනාගමු නේද?
2: ජය වේවා.
1: හරි, එහෙනම් ඔන්න සතියක වැඩ ටික පොඩ්ඩොත් එක්ක ඉවර කළා. අපි මමිස් පොකට් මනි අභියෝගය අද බාරගන්නේ කවුද කියලා බලන්න ලෑස්ති වෙනවා හරියටම නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ. එහෙනම් ටිකටම සියත අහගෙන ඉන්න.
2: වෙලාවත් මතක් කරන්න, වෙලාව උදැසන 6යි විනාඩි 29යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්. ශිරන්තී ජාතික අක්ෂිරෝහලට අසාධාරණ ඉල්ලීම් ලබා නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ඇමරිකාව ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකවත් හිටවයි. පාකිස්තාන ශ්‍රී ලංකා පළමු විසැවිස ගැටුම අත.
1: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
0: බන්ධනාගාර ආඥා පනත යටතේ සාධන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ත්‍රිනිකායක මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එළඹි තීරණයට අනුවයි. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර කමිටුවට අයත් අධිකරණ සහ ජාතක ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේකලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේකලේකම් වසන්ත ආර්යරත්නද කමිටුවට පත් කළා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන AC ගජනායකද කමිටුවට අයත්. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පරමණ ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කමිටුව විසින් සිදු කරනු ඇති. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාවය, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙ අතර 500 ගම නා වූ ආරණ්‍ය සේනාසනයේ කුටි කිහිපයක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුව නිරාකරණය වී ඇති බව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අගුල්කමුවේ අරියනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ සිය කුටි ආරක්ෂා වන පරිදි අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට එකඟතාව හිමි වූ බවයි.
4: එකම කුටියක්වත් කැඩෙන්නේ නැති වෙන්න සියලු කුටි ආවරණය වෙන ආකාරයට සේනාසන බලපත්‍රය ලබා දෙන්නට කවුරුත් එකඟතාවයකට පත් වුණා. මේ සම්බන්ධව පළවි ඇති මේ ප්‍රවෘත්තිය නිරවුල් වීමට පෙර ආටුව කලින් ලබාගත් එකක් වෙන්නට ඕන නිසා සියලු කටයුතු නිරවුල් වෙලා සේනාසනය ඉතාම පහසුවෙන් සියලු කටයුතු සිදු වෙන සේනාසනයක් බවට පත් වුණා.
0: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පලිතැන්න සඳහන් කළේ වෛද්‍ය නිර්දේශ අනුව එම පියවර ගන්නා බවයි. ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඇය අද ජාතක අක්ෂිරෝහලට ඉදිරිපත් කරන ලෙසයි. ශිරන්ති රාජපක්ෂ වැලිකට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ ඇය රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පලිතැන සඳහන් කළේ. අලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වනදා දක්වා පසුගිය 7 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රුචවේ ආරයා ළමාරෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් CT ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොති රජය මුදල් සපරාදී සාවාති පරිහරණයෙන් දූෂණ නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. ඉන්ධන බෙදාහැරීමේ පුද්ගලික සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත් විය යුතු බව කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් සඳහන් කළේ ලංකා IOC සමාගමෙන් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම යම් ප්‍රමාණයකට ඉහළ රංගවා ඇති බවයි. පුද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත්තේ ඔවුන්ට අලාභ සිදුවන බව පවසමින් මේ පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවයි ශාන්තද සිල්වා සඳහන් කළේ.
5: IOC සමාගමෙන් තරමක් වැඩිපුර ඉන්ධන වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අනිත් සමාගම් දෙකෙන් නම් එහෙම තත්ත්වයක් නැහැ. පෞද්ගලික සමාගම් කියන ඔවුන්ට විශාල අලාභයක් ලබනවා කියලා මේ වෙනකොට. ඒ නිසා ඒ අලාභය පියවා ගැනීමේ ක්‍රමවේදයක් රජය විසින් හදලා දෙනවා.
0: පුද්ගලික ඉන්ධන සමාගම සමග එළඹැති ගිවිසුම්වල වැඩි වාසිය එම සමාගම්වලට හිමිව ඇති බව බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු මේ බව

0: සඳහන් කළේ සිත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
1: Inside Story. පුද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇති වුණා. මෙවැනි තත්ත්වයක් ඇති කරන්න පුද්ගලික සමාගම්වලට හැකියාව ලැබුණේ කවර කරුණක් නිසාද?
2: දැන් සෙල් සමාගමටම නැත්තම් ඔය සිනෝපේ ඔක්කොම දුන්නා. ඒගොල්ලන්ගේ කැමැත්තම දුන්න මිසක් ඕකේ මොකක් හරි තාක්ෂණයක් නැත්තම් විද්‍යානුකූල ක්‍රමයක් තේරුවේ නැහැ. ඒක නිසා ෂෙඩ්ඩයක් වැහුනම එක පැත්තක එක දිගට ලොතේල යනවා. අද දැන් වෙලා තියෙන්නේ සෙල් තියන එකලවා තෙල් ටික දෙන්නේ නැහැ. මොකද ඒවට ගාණක පාඩුවයි කියලා. මොකද ෂෙඩ් 150 200ක් දුන්නාම එහෙම ඔපරේට් කරන්න බෑ. රටකේ තීරුම් ගන්නකොට තෙල් කියන්නේ වතුර බෙදෙනවා වගේ වැඩක් නෙමෙයි. ඔය ටිකට යන්න කියන ඉතින් ගියා කියලා මං කියන රටේ තෙල් බෙදාගන්න ඉතර
1: ඒ අනුව බලද්දී පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ආණ්ඩුව සමග එළඹ තිබෙන ගිවිසුම්වල වඩා වාසිදායක තත්වය හිමිවන්නේ පුද්ගලික සමාගම්වලටද?
2: ගිවිසුම් හදලා තියෙන්නේ ලංකාවට ඕන විදිහට නෙවෙයි වෙන කම්පැනි කාට ඕන විදිහට. ඉතින් කම්පැනි කාට ගිවිසුම් හදන කොටම ඉස්සෙම බයි බෑක් ඇග්‍රීමන්ට් අත්සන් කරනවා. ඇත්තටම කොන්දේසි රටවල ජම හානි කරයි. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා තෙල් නැති වුණාට වඩා කල්ලි තියෙනවා. මොකද මිනිස්සු තෙල් විතරක් ගන්නලා දෙන්නේ නැහැ නේ. ඒ නිසා ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙන කොමත එනර්ජි සෙකියුරිටි කියන එක ලංකාවේ ලෝකෙම තියෙන ඉතාමත් හරි බොහොම පරිස්සමෙන් හැඳුල් ගන්න ඕන විෂයක්.
1: ඉන්ධන සම්බන්ධයෙන් මේ මතු ඇති තත්ත්වය විසඳගන්න ගතියුතු පියවර කුමක්ද?
2: ඕලින් පස්සේට මේ එක විද්‍යුත් කන්ත්‍රී සංස්ථාව ඒගොල්ලෝගේ ෂෙඩ් දරහා තෙල් ටික ලබා දෙනවා. ඒකෙන් තමයි මං කිව්වේ එතකොට අර මං කිව්වා ආයි පස්සේ කියන්නේ තෙල් මේගොල්ලන්ගේ බහුජාති සමාගම ෂෙඩ් ටික බෙදාගෙන යද්දි රටේ අවස්ථාව ගැන හිතලා තීරුව නැහැ. මේ තුන රටේ ආරක්ෂාව මේ වගේ වෙලාවෙදි කොහොමද තියෙන්න ඕන කියලා ඒ වගේ තියෙන්න ඕනි. අපරා හිතන් ඉතින් බහුජාති සමාගම ඒගොල්ලෝ කියලා බෑ කියලා කියනෝ නම් ඒක යන්න කියලා ඒගොල්ලන් වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා අනිත් ෂෙඩ් ටිකේ ඔපරේට් කරන්න පුළුවන් අදාළ. ඉතින්ම
1: හිඟයක් ඇති නොවන පරිදි සමස්ත දිවයිනම ආවරණය කරන්න පුළුවන් සැපයුම් ධාරිතාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තියෙනවද?
2: වැඩි වුණා කියන එක ඇත්තට මහ විශාල ගැණුමක්. පෙට්‍රෝල් කොමස් පෙට්‍රෝල් හොඳට වෘද්ධි සාමාන්‍යයෙන් අවුරුද්දකට මෙට්‍රික් ටන් මිලියන 5ක් විතර හැන්ඩල් කරපු සංස්ථාවක්.
1: Inside Story.
0: අසාධාරණ ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාම නිලධාරි සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.
3: හැබැයි ඊළඟ අයවැය ලේඛන එන්න කලිනුත් නැවත දීමනාවන් ඉල්ලීම සාධාරණද? දීමනාවන් දෙන්නේ නැහැ කියලා වැඩවර්ජනය කරන සාධාරණද? මේ රටක් මේ විදිහට පත්ුනේ අයාලේ යමි. එනිසා විකෘතියක් ඇති වෙලා තියෙන අපේ රාජ්‍යයේ වැටුප් තල සහ දීමනා තලවල වැඩවර්ජනය කරනකොට සමාජයට දැනෙන කෙනා වැඩවර්ජනය කරලා මොකද කරන්නේ? උපයා ගන්න. වැටුප් දීමනා වැඩි කිරීම පිළිබඳ විනයක් සහ නීතියක් තියෙනවා නේ ඔක්කොම. ඒ ඔක්කොම තමයි නීතිය කියන්නේ රට. නීතිය කියන්නේ වැටුප් අයාලේ වැඩි කරමින් අපරාධ වලට විතරක් දඬුවම් දීම නීති සහිත රටක් කියලා ස්ථාපිත වෙන්නේ නේ. නොවැම්බර් මාසේ 12 වෙනිදා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. ඒ අයවැය ලේඛනින්ද අපි සලකා බලන්නේ 2027 වසරට මූලික වැටුප් වැඩිවීමට බිලියන 330ක් දරන්න සිද්ධ වෙනවා ඔක්කොම එකතු වෙලා. අන්නේ 330 කොහොමද අයවැය ලේඛන ඇතුළේ තුලනය කරගන්නේ? ඒක තමයි පළමු අපේක්ෂාව. ඊට පස්සෙ තමයි දීමනා වලට කොච්චර වැය බරක් අපිට දරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරන්නේ. මේ ජනතාවට ගහන බදු මුදල් මේ මතක තබා ගන්න. හැබැයි මස්රා අත්තල මිල්ලන න්‍යායට යන්න එපා. ඒවා කිසිවක් ලැබෙන්නේ නැහැ.
0: වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වමින්.
4: කතානායකතුමාගේ දූෂණ ගැන තත්ත්වයෙන් බාල බේතානායනය කිරීම, තපල් දෙපාර්තමේන්තුවේ ඩොලර් 625,000 අතුරු දාන් වීම, ඉන්ධන බැරලේ ඩොලර් 286ක් ගෙවීම, ඊළඟට නොරොච්චෝල බලාගාරයට ගෙන රුපියල් මිලියන 16ක ඩීසල් බවුසර් 3ක් අතුරු දාන් වීම, ඊළඟට අයතා වත්කම් ඉවීම සම්බන්ධයෙන් මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට චෝදනාවල් තිබෙනවා. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා මේවා යටගහන්නේ නැතුව මේ පරීක්ෂණත් ඉක්මනින් පටන් ගන්න කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
0: දූෂිත පාලනයක් රට තුළ යළි ඇති නොවන බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
5: අපිට අවශ්‍යනේ ලංකාව වෙන යුගයකට ගෙනියන්න. ඔබතුමාලා අවසන් වෙන යුගයක අවසාන අවතාර ටික වගේ සමහර ඉන්නේ. මොකද ඒ දූෂිත පාලනයක් ආයි එන්නේ නැහැ. එක්කෝ අපි නැත්නම් අපිට වඩා හොඳ ආණ්ඩුවක්. නැවත මේ ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ ප්‍රේමදාසලාගේ වික්‍රමසිංහලාගේ යුගයකට යන්නේ නැහැ. ඒක සකක් නැහැ. එක්කෝ ජාතික ජනබලවේගයේ දිගටම ඉදිරියට නැත්නම් අපිට වඩා හොඳ කණ්ඩායමක් ප්‍රශ්නයක් නැහැ.
0: මේ විවාදයට එක්කෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා
6: ඔබතුමා ඔබතුමා කිව්වා හරි දුප්පත් කෙල් කෙන අරන්ගෙන ජීවත්ුනේ පාක්ෂිකයාගෙන් ජීවත්ුනේ අමාරුවෙන් කෝච්චිය ගියේ හරිම දුප්පත් කියලා. අපි හදපු පනතෙන් වත්තම් බරකම් ප්‍රකාශ දාලා අමාරු වැටුනම කියනවා අපි ඉතින් පාරම්පරික හරි ස්පෝසත් මිනිසු. තට්ටු තුනේ හතරේ ගෙවල් ලාල්කාන්ත මුතුම හදනකොට කන්නාඳින නෑ ළමයට කන්න දෙන්න දෙයක් භාර්යාවට ජීවත් වෙන විදියක් නෑ කියලා අඬල වැළපිලා මිනිස්සු ඉස්සරහා චන්දිල මිනිසුන්ට තට්ටු තුනේ නවීන මහලිකා හදනකොට කියනවා ඇයි මොකද ඇයි මොකද.
0: අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ චෝදනා කිරීමෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල නතර කිරීමට නොහැකි බවයි.
7: සමහරුන්ට රිදිලා තියෙනවා. ඒක කොච්චරද කියනවා නම් පාර්ලිමේන්තුවේ බන්දනාගාර බස් හෝල්ට් එකකුත් දැන් තියෙනවා. ඒයි බන්දනාගාරේ බස් එක ඇවිල්ලා නවත්තලා තියෙනවනේ පාර්ලිමේන්තුවෙන්. හවස එකයි යන්නේ. එනිසා දැන් එහෙම ආයේ තමයි බන්දනාගාරේ නම් ඇවිල්ලා තමයි අපිට වංචාව දූෂණය ගැන කියන්නේ. මේ කියන අය අතර විපක්ෂයේ සමහර මට හිතෙන්නේ එක්ක ලදුරු වලිප්පු කාරයෝ ටිකක් එහෙම නැත්තම් මොලේ බාගෙට වර්ධනය වෙලා. මොකද කට්ටියට උමනයි අනුර පොඩි කරන්. ජාතික ජනබලවේ ගාන්රුවන් ලොකු වැඩ තවදුරටත් කරලා වංචාවට දූෂණ දෙවි යන අරගල අපි අකණ්ඩව ඉස්සරහට අරන් යනවා.
0: සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අතිටවාති වෙනවා. ඒ හෝති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. ප්‍රහාර හමුවේ සෞදියේ ගුවන් තොටුපළ කිහිපයක්ද වසා තිබුණා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය රියාත් දක්වා සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අතිටවා ඇති බවයි. අද දැසන කොළඹ සිට රියාත් දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ UL-265 දරන ගුවන් යානය මෙන්ම රියාත් සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබූ UL-266 දරන ගුවන් යානයද අත්හිටවනු ලැබුවා. ඉදිරි ගුවන් ගමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මගින් වෙත දැනුම් දීමක් සිදු කරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. නොවැම්බර් 3 පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ට්‍රුත් සෝෂල් ගිනිමෝසේ සටහනක් තබමින්. ඇමරිකාව සහ ඉරානය අතර මෙවර විට පළතායි සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා. ඉරානය සමඟ පවතින යුද ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ට්‍රම්ප් විවිධ අදහස් පළ කර තිබුණා. මැතිවරණයට පෙර හෝ ඉන් අනතුරුව යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණිය හැකි බවට ඔහු ඉඟි කර තිබූ අතර අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව පූර්ණ පරිමාණ හමුදා මෙහෙයුම් යළි ආරම්භ කළ හැකි බවද මීට පෙර ප්‍රකාශ කළා. ඒත් ට්‍රම්ප් ඊයේ පවසා ඇත්තේ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඉරාන නිලධාරීන් සමඟ වක්‍ර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. ඇමරිකාව සහ ඉරානය අතර පසුගිය ජුනි මාසයේදී තාවකාලික එකඟතාවක් ඇති කරගෙන තිබුණා. දින 60ක සටන් විරාමයක් ඇති කිරීම සහ ස්ථිර සාම ගිවිසුමකට අවශ්‍ය පසුබිම සකස් කිරීම එහි අරමුණයි. එහෙත් යළි හමුදා ක්‍රාමාර්ග ආරම්භ වීම සහ හොමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් මතභේද ඇතිවීම හේතුවෙන් එම එකඟතාව සති කිහිපයක් තුළ බිඳ වැටුණා. ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන විදේශීය සේවකයින්ට ග්‍රීන් කාඩ් ලබා ගැනීම සඳහා සහාය වන වැඩසටහනකින් මයික්‍රෝසොෆ්ට් ඇතුළු තාක්ෂණික සමාගම් කිහිපයක් තාවකාලිකව අතිටවීමට ඇමරිකානු පරිපාලනය පියවරගෙන තිබෙනවා. ඇමරිකානු උපජනාධිපති ජේඩී බැන්ස් මේ බව නිවේදනය කළේ ඊයේ දිනේදී. මෙම තීරණය ගෙන ඇත්තේ විදේශීය සේවකයින් බඳවා ගැනීම හරහා ඇමරිකානු සේවකයින්ගේ රැකියා අවස්ථාවලට බලපෑම් සිදුවන බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරන පසුබිමකයි. මයික්‍රෝසොෆ්ට් සමාගම විදේශීය සේවකයින් බඳවා ගැනීමේ වැඩසටහන් අනිසි ලෙස භාවිත කරන බවට වැන්ස් චෝදනා කළා. ඔහු පැවසුවේ විදේශීය සේවකයින් සඳහා ග්‍රීන් කාඩ් ලබා දීමට පෙර අදාළ රැකියා සඳහා ඇමරිකානු සේවකයින් සොයා ගැනීමට සමාගම් උත්සාහ කළ යුතු බවයි. සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පන්දුවාර 20 තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය අද පස්සෙ 6:30ට ආරම්භ වන්නේ රාවල්පිණ්ඩියේදී. තරගයේ සිත ටීවී තුලින් සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්. ශිරන්ති ජාතික අක්ෂිරෝහලට අසාධාරණ ඉල්ලීම් ලබා නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ඇමරිකාව ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලික වත්හිටවයි. පාකිස්තාන ශ්‍රී ලංකා පළමු 20-20 ගැටුම අත. සියත උදැසන ප්‍රධාන ප්‍රාර්ථනිබයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය මධ්‍යහන 12ට එත ක්‍රන්ති සිටින්න පෑන් පෑපුවත් සමක.
8: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: කාලෙකින් අපි හැමෝගෙම ආදරය දිනාගත්ත මල්ටි ටැලන්ටඩ් අමන්දයා උත්පලීගේ අලුත් සෝන් එක අවසානයක්.
2: අලුත් සින්දුව හිතපු නැති විදිහට ඉක්මනින් කෙරිච්ච වැඩක්. මම කාලයක ඉඳන් මනුරංග විජේසේකර අයියත් එක්ක, උදාර සමරවීර අයියා එක්ක කතා කර කර හිටියා. අක්කරි වැඩක් කරන්න ඕනේ කියලා දෙන්නත් එක්ක වෙන වෙනම ඇත්තටම. ඒකත් එක්ක උදාර අයියා කරලා තිබ්බ ලස්සන මෙලගිය එකක් මේ මම කොහොම අයියා නිකරමු කිව්වාම මේක අහන්න නම් ගියා කැමතිද කියලා එව්වා. ඒ එව්තු සැනින් මට ආසී තුනයි.
3: ඒ සිංගින් ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවේ
2: ඊළඟ ජෙනරේෂන් එකේ අය ජෙන් ඉසෙට් ඇල්ෆා අහන ටික වෙනස් ආරක ගීත. ඉතින් මට ඒගොල්ලන්ට අහන්න ආස හිතෙන විදිහ සිංගුවක් කරන්න තමයි ඕනේ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් වෙනස් ආරකට මේ ගීතේ නිර්මාණය කරන්නේ.
1: හිතපු විදිහටම කොන්සර්ට් එකක් කළා නේද?
2: මේ කාලේ ටිකක් කොන්සර්ට් වලට ප්‍රේක්ෂකින් එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මට ඉතින් හරියට සතුටුයි. ශාලාව පිරි පිරි යන ප්‍රේක්ෂකයන් හිටියා.
3: Thank you Amanda.
2: බොහොම ස්තුතියි සියත SM වලට මේ ගීතයට සහ මට කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නට.

0: Sound. Bollywood star Abhishek Bachchan concert එකක් බලන්න ගිහින්. හැබැයි ඉතින් එයාගේ ආටිස්ට් කේ එක song එකක්වත් දැනගෙන ඉඳලා නැහැ.
1: Abhishek මෙහෙම ගිහින් තියෙන්නේ Ariana Grande ගේ concert එකකට. හැබැයි අභිෂේක් ගේ උමනාවකට නෙවෙයි. අරියානගේ ලොකු ෆෑන් කෙනෙක් වෙන ආරාධ්‍ය. ඒ කියන්නේ අභිෂේක් ගේ දුව තමයි. එයාව මේ විදිහට කොන්සර්ට් එකට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ.
0: කොන්සර්ට් එකට ගියාට පස්සේ තමයි අභිෂේක්ට තේරිලා තියෙන්නේ එයා අරියානගේ එක song එකක්වත් හරියට දන්නේ නැහැ කියලා.
1: හැබැයි ඉතින් යා කොන්සර්ට් එක enjoy නොකර ඉඳලා නැහැ. අරියානගේ singing talent එක වගේම එයාගේ stage performance එක දැකලා අභිෂේක් පුදුම වෙලා තියෙනවා.
0: ඉතින් දුවගේ ආසාවට කොන්සර්ට් එකට ගිය අභිෂේක් අරියානගේ ෆෑන් කෙනෙක් වෙලා තමයි එළියට ඇවිත් තියෙන්නේ.
2: Talk of the town.
0: දැන් වෙලා උදැස්සන 6:49යි.

0: නොන්ස්ටිකෙන් ටික පේ.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 01114700
2: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න Finishing වහලක් නම් color up තමයි
1: Smart Marupu Ahiniya, then Aduma Milita, Rupyal Panas Navadas Navasyanuna Vesita, Xiaomi, then Abans Within.
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
3: ඔයත් පොකට් මනී අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
3: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
5: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
6: සියත පොකට් මනී
5: අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: 98.2 98.4
11: පන්නේවාගේ කමුකකේ
12: ඕප්‍රේක් නෑවාගේ
13: පතිමුරේ ෆ්‍රයිඩේ මචං
14: අද විතරයි සිකුරාදා
15: සියත දෙවයින පුරා
6: සියත පොකට් මනී.
16: Good morning Mashi. අද සිකුරාදා වුණ පොඩ්ඩ වැඩ පෙන්නවා. අම්මලගේ chance එක තමයි මේ.
17: ඔව් නිෂාන්, අද මමීස් පොකට් මනී අභියෝගේ බාරගන්නේ මාතර අත්තුඩාවෙන් දිලානි අනුරුද්ධික. Good morning දිලානි.
18: Good morning.
16: කවුද මේ දිලානි අනුරුද්ධික?
18: මම housewife කෙනෙක්. දරුවෝ 3 වැඩ කටයුතු කරගෙන ඊට හගෙන විතරට වෙලා ඉන්නවා.
17: දිලානි ප්‍රශ්න 4ක් තියෙනවා. හරි උත්තර දුන්නොත් ඔයාට රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. ලැස්ති නේද?
16: අද මමීස් පොකට් මනී අභියෝගේ බාරගන්නේ මාතර අත්තුඩාවෙන් දිලානි අනුරුද්ධික.
19: මමීස් පොකට් මනී.
17: දිලානි, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ඔයාට දිනා ගන්න පුළුවන්.
16: ඇඟාඩු කරගන්න හුඟක් අය බොන දෙයක්නේ ග්‍රීන් ටී. ග්‍රීන් ටී වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. දකුණු ආසියානු රටවල් වල ට්‍රැඩිෂනල් ඩ්‍රින්ක් එකක් විදිහට ග්‍රීන් ටී ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නේ, ග්‍රීන් ටී ලෝකෙට හඳුන්වා දුන් රට මොකක්ද? 1 ජපානය, 2 චීනය. 2
18: චීනය.
17: දිලානි, ඔගේ උත්තරේ හරි. රුපියල් 250ක් අතේ තියෙනවා. අපි එහෙනම් යමු තෙවෙනි ප්‍රශ්නෙට.
16: පොඩි ඉඩක් තියෙන වත්තක උනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් පළතුරක් තමයි පැපොල්. පැපොල් රසවත් පළතුරක්. පැපොල් වල තියෙන පැපේන් එන්සයිමය හින්දා ආහාර ජීර්ණයට සෑහෙන්න උදව් වෙනවා. පැපොල් කැලරි අඩු පළතුරක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. වෙන ප්‍රශ්නය, පැපොල් වල ඇති ප්‍රධාන විටමින් වන්නේ 1 විටමින් C සහ A, 2 විටමින් A සහ K.
17: දිලානි, හරි උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ විටමින් C සහ A. හරි, අතේ රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙට යමු අපි.
16: පොඩි කාලේ අපි හුඟක් දෙනෙක් දිලානි විනෝදාංශයක් විදිහට මුද්දර එකතු කරලා තියෙනවා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ මුද්දර ගැන. එංගලන්තේ පෙනී බ්ලැක් 1840 දී නිකුත් වෙච්ච ලෝකේ පළවෙනි මුද්දරේ. ලංකාවේ පළවෙනි මුද්දරේ නිකුත් කළේ 1857 දී. මේ පළමු මුද්දරේ වටිනාකම වුණේ පැන්ස 6ක්. මෙන්න ප්‍රශ්නේ. ලංකාවේ මුල්ම මුද්දරේ හිටපු බ්‍රිතාන්‍ය රජින කවුද? 1. වික්ටෝරියා රජින 2. එලිසබත් රජින.
17: දිලානියෝගේ උත්තරේ හරි. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් දිලානේ. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 500 පසුගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තරේ වැරදුනොත් අතේ දින රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
16: පහුගිය සැප්තැම්බර් 30 වෙනිදා ඇමරිකානු හමුදාව ඉරාකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා දිලානේ. ඇමරිකාව මේ තීරණය ගත්තේ ඉරාකේ ඉන්න තමන්ගේ හමුදාවල ආරක්ෂාව වෙනුවෙන්. අද වෙනකොට ඉරාන ඇමරිකා යුද්ධ ගැටුමට මාස 7යි දින 11ක්. ඇමරිකාව මුල් වරට ඉරාකයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළේ 2003 දී. මෙන්න ප්‍රශ්නය. ඇමරිකාව ඉරාකයට ප්‍රහාර එල්ල කරන්න මුල් වුණු ඉරාක පාලකයා කවුද? 1. මුහම්මර් ගඩාෆි 2. සදාම් හුසේන්.
17: දිලානේ හරි උත්තරේ වෙන්නෝනි දෙවනි උත්තරේ සදාම් හුසේන්. දිලානේගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. අපේ බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා අතේ තිබ්බ පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වුණා. දිලානේ අපි ආයෙම දවසක උත්සාහ කරලා ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
20: ජය වේවා. පොකට් මනි.
16: වාශි ආයෝජනය කරන්න නම් විශ්වාසවන්ත තැනක් ඕනේ.
17: ඔව් නිෂාන්, සමහර තැන්වල අපි ආයෝජනය කරාට අපිට ලොකු විශ්වාසයක් තියාගන්න බෑ.
16: ඔයා වගේ හොඳ කෙනෙක්ට ඕනේ හොඳම තැනක් ගනුදෙනු කරන්න.
17: දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔයාට හොඳ ගනුදෙනුවක් කරන්න හොඳම තැනක් වෙලා තියෙනවා.
16: අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
17: අදම 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කෝල් එකක් දීලා විස්තර දැනගන්න.
16: දැනුම ධනය කරගත්ත දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මිනිමුතු අධ්‍යාපන සැලසුම පටන් අරන් තියෙනවා. උසස් අධ්‍යාපන අරමුදලක් වගේම සෞඛ්‍යාවරණයක් විදිහටත් මේ රක්ෂණය කටයුතු කරනවා. ඉතින් හෙට දවසේ දරුවන්ගේ සුරක්ෂිතභාවයේ බලාපොරොත්තුවෙන් ඉන්න දෙමව්පියෙක් විදිහට ඔබටත් පුළුවන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකතු වෙලා ඔබේ දරුවන්ටත් මිනිමුතු අධ්‍යාපන සැලසුමක් ආරම්භ කරන්න. අවුරුදු 64ක විශ්වාසයේ තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ හැම වෙලාවෙම අපේ ආරක්ෂාවට ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන ආයේ මොන කතාද?
17: අලුත් සතියක මොන ගැහෙමු? එවන්න අපිට මැසේජ් එකක් 0714-151-151 එකට. මම ආශි.
16: සඳුදා උදේ 5යි කාලටත් අපි එනවා පොකට් මනි අරන්. ලෑස්ති වෙලා ඉන්න. මම නිශාන්.

අපේ දවස උදා වුණා. ෆ්‍රයිඩේ මේ මම මේ කල්පනා කරේ ස්වභාව ධර්මේ උනත් අපිට උදව් කරන්නේ අපි නිකන් ගොං වැඩ මෝඩ වැඩ කරනකොට නේද? ඒ කියන්නේ අපි හිතනකෝ අපි බිස්නස් එකක් පටන් අරගෙන ඒක කරගෙන යන්න ට්‍රයි කරනවා. එන ප්‍රශ්න කන්දරාව හැබැයි හොඳ මෝඩ වැඩක් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම තේරුම් ගත්තා ස්වභාව ධර්මේ උනත් උදව් කරන්නේ අපි ගොං වැඩ කරද්දි විතරයි කියලා. It's okay ස්වභාව ධර්මේ. It's okay. හතයි විනාඩි දෙකයි. Good morning.

0: FM.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
0: ඔබට බඩගිනි දැනෙන්නේ නැද්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: සමහර විට ඔබට හිටි හැටියේම බඩගිනි දැනෙන්නේ නැති වෙලා තියෙනවද? මේ සඳහා හේතු කිහිපයක් බලපානවා. ඔබගේ මානසික තත්ත්වයේ මේ ප්‍රධාන තැනක් ගන්නවා. මානසික පීඩනය, මානසික ව්‍යාකූලත්වය වගේම මානසික අවපීඩනයත් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම ඔබට යම්කිසි ආසාදනයක් ඇති විටත් බඩගිනි දැනෙන්නේ නැහැ. අධික වෙහෙසකාරී ගතියක් ඇතිවීමත්, ඒ වගේම හොඳින් නිින්ද නොයාමත් මේකට තවත් හේතුවක් වෙනවා. මලබද්ධය, ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයේදී, ආමාශය ඇති වෙන තුවාල තත්ත්වයන් වලදී, ආහාර ජීර්ණ ක්‍රියාවලිය අසම්පූර්ණ තත්ත්වයන් වලදී, ආහාර ජීර්ණ ක්‍රියාවලිය අසම්පූර්ණ විටත්, අක්මාවේ සහ පිත්තාශය ඇති වෙන යම් යම් රෝගාබාධ වලදීත් ඔබට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන රෝගාබාධ වලදීත්, හොඳින් පාලනය නොකළ දියවැඩියා තත්ත්වයන් වලදී, පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ ඇති වෙන ඌනතාවයන් වලදී, ආහාර මාර්ගය ආශ්‍රිතව ඇති වෙන යම් යම් රෝගාබාධ වලදීත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ මූලික හේතුන් වලට අමතරව තවත් යම් යම් රෝගාබාධ නිසාත් ඔබට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඔබට දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අසව පදමට සිත අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
1: මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත්ටයක් ඉදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් විදෙන්න දැන් ලීස් එක පැය 3 LB Leasing අද තමයි හොඳම දවස.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: Advance ticket ටික pay.
7: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රටය. Bajaj දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන. 200cc සහ 230cc මාදිරි වලින්. දිවයින පුරා විදුරු genuine අන්තර කොට සහ සේවා ජාලය සමගින්. David Pierce Motor Company Private Limited.
8: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100% සිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙලක පොඩි සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දෙනුම. දෙනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මන ඇලුමිනියම් ගන්නෙ මොකටද
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: Listen up Colombo Vietnam is calling
16: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න
17: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
15: Let's Vietjet
18: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pierce Motor Company Private Limited within Amatanna 0114700

0: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.77.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
1: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමිය
2: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0.7.222.7766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තැකි වැඩි
3: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වත්

0: Elena.
1: ක්‍රාතනි අනේ දනනි.
0: ඔය හරි අමාරුවෙන් ආවේ. ඊ ගොඩක් දෙනෙක් කැහුවා වැඩට යනවාද කියලා.
1: හරි.
0: අවංකව මං ඒකයි මං ආවේ නැත්තම් මට එහෙම කිසිම වැඩක් කරන්න නම් උවමනා
1: නැහැ. ඒකත් සිකුරාද කියලා කියන්නේ පොඩි තියනනේ. පොඩි එකක් ඕනේ.
0: වැඩ කරන්න ඕනේ මිස්සු.
1: වැඩ
0: කරන්න ඕනේ. ඔයාට ඉතින් මෙතන මේ වෙන දවසකට ඉතින් ලොකුවට වැඩක් නැහැ නේ. මෙතන ඉඳගෙන.
1: මට වැඩක් නැහැ.
0: ඔගේ ක්‍රම ක්‍රම ක්‍රම ක්‍රම ඒ කරන ටිකත් හරියට කරගන්න බෑ. ඊට පස්සේ ගෙදර ගියා.
1: මට වැඩක් නෑ කියන්නේ කොහමද ඔයා?
0: කතා කරලා වැඩක් නෑ මිස්. මේවා තමයි ජොබ්. මිනිසුන්ට කියන්න එපා මේවා තමයි ජොබ්. රයිට්. අද අපිට මානසිකත්ව කිහිපයක් දිනු කරගන්න තියෙනවා.
1: හා
0: මානසිකත්ව කිහිපයක් දිනු කරගන්න.
1: මම
0: ඔබට දෙනවා මානසිකත්ව පහක්.
1: මානසිකත්ව පහක්.
0: මානස විල. මානස විල මං ඔබට ප්‍රධානී කරන්න යනවා.
1: හරි.
0: මේ මානසිකත්වය නිසා තමයි මං අද මෙතන ආවේ. නැත්නම් මම මේනෝන හරනම් ගෙදර ඉන්න
1: ඕනේ. හ්ම්. ඒ කියන්නේ මටත් සමහර කඩේ මානසිකත්වේ ඇති. ඒකයි මමත් අද වැඩට ඇවිල්ලා
0: තියෙන්නේ. ඇති ඇති ඇති ඇති ඇති. ඔය ඇති. බාගරයි.
1: හරි. අපි ආසයි දැනගන්නේ මානසිකත්වය.
0: මේ මානසිකත්වයේ අදාළ වැඩ කරන මිනිස්සුන්ට. වැඩක් මහන්සි වෙලා කරන. නැත්නම් උදේම ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්න මිනිස්සුන්ට නෙමෙයි.
1: අනේ
0: මම අගේ කරන්නේ නැහැ කියලා කියන්නේ. මොනවා වුණත් හත වෙනකොට ඇවිල්ලා ඉඳගෙන ඒක සමාන මිනිස්සු ඒ කරන. ඒ කියන්නේ මිනිහා මුකුත් කරන්නේ නැහැ.
1: හරි.
0: උදෙන්ම එනවා.
1: වෙලාවට වැඩ කරනවා.
0: වෙලාවට වැඩ කරන්නේත් නැහැ.
1: අයිති ඕම එනවා නිකන්.
0: දෙන ක්‍රෙඩිට් එක ගන්න.
1: හරි.
0: ඔයාට හැම සම්මානෙම ගන්න බෑනේ.
1: හරි.
0: ඔයා සම්මාන උළෙලකට යනවා කියලා හිතන්නකෝ.
1: අම්මෝ.
0: නිකන් හිතන්නකෝ යනවා කියලා.
1: හරි.
0: ඔයාට දෙන සම්මානේ වා ගන්නවද නැත්නම් ඔයාට ආනේ මට මෙන්න මේක දෙන්න එහෙම වට ගත්තා නේද
1: මං ඉතින් දැන්නම් පුළන්නේ ආ මේ මට මේක දෙන්න
0: එහෙම කතා කරන්න එපා මේ සමාරුවෙන් කරන සම්මාන වල
1: හරි හරි
0: අනේ මට මේකෙන් දෙකක් දෙන්නකෝ කඩේ ගියාගේ අනේ අයි අනේ අනේ මේ
1: අනේ
0: මට මේක නෑ නෑ අපි එක ඉල්ලුවා අපි එක
1: එහෙනම් එකෙන් දෙකක්
0: එහෙනම්
1: දෙකක් හදලා සම්මාන
0: එකේ ඒ තුනක් ගහන්න So right.
1: Right, okay.
0: එනිසා මිස් මම මේක කිව්වේ මේ වාඩ විහිළු කරන්න මේක මට විහිළු කරන්න මේවා කරේ මම. ඔයාට දෙන සම්මානේ ගන්න. ඔයාට ආස සම්මාන දෙන උළලක් නෙමෙයි මේක. එහෙම උළලවල ඇති.
1: හරි.
0: මේකේ උළලක්
1: නෙමෙයි. හරි, okay.
0: Right. මෝරා මානසිකත්වය. මෝරා මානසිකත්වය දන්නවද? Great white shark. ඌටත් කෙලවල්ලට වගේ තමයි. කෙල්ල වල්ලට වගේ තමයි.
1: හරි.
0: නවතින්න බෑ.
1: හ්ම්.
0: උත් දිගටම පීනන්න ඕනේ. පියාඹන්න ඕනේ. බහිනව එළියට උදේ පාන්දර 7ට ආව 7යි 10ට ගෙදර ගියා. බහිනව එළියට. 7යි 20යි. බහිනව එළියට හැටි දැන්. ඉඳලා 20ක් වැඩ කරා. හරියට මම බැලුවොත්
1: අනේ මට මේවා.
0: හරියට මම බැලුවොත් විනාඩි 10කට වඩා රස්සාව කරන්න බෑ. උප්පරිම 10යි.
1: අනේ
0: ඔයා 10ක් ඇතුළත තමන්ගේ தත්ත්වය පැහැදිලි වෙනවා තමන් ගෙදර යනවා ඊට පස්සේ හිඟමනට වැටෙනවා ඊට පස්සේ නෝනාවරේ මාතුනේ කරුණාවන්ත තමයි
1: ඈ හරි
0: මාතුනේ කරුණාවන්ත මමත් මේ අනේ ඕන බලන්න නෝන මමත් මේ රේඩියෝ වල වැඩ කළා මේ මාව රස්තාවෙන් අස් කරා
1: දැන් කුද්දටියක් ඇවිල්ලා
0: කුද්දටියක් ඇවිල්ලා බලන්නේ ඒක ලොකු කුද්දටියක් කරන දින කලගෙඩියක්
1: හරි හරි කෙලවල්ල වගේ තමයි ෂාක් එයාටත් නවතින්න
0: බෑ
1: පීනනවාමයි
0: රයිට්
1: හරි
0: නැවතුනොත් මැරිලා යනවා ඔයා දන්නවද අපේ ජීවිතවලත් මම ඔබෙන් අහනවා දැන් ඔබ කාලයක් තිස්සේ කරන්නේ එකම දේ නං උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ එකම දේ නං ඔබේ ජීවිතේ බෝරින් කියන එක අහන්න දෙයක් නැහැ ඒක කියන්නත් එපා ඔබේ ජීවිතේ බෝරින් කියලා ඔබ නෙමෙයි මට කිව්වේ
1: yes definitely
0: පුහුණුව හෝ අලුත් දේවල් ගොඩනගන එක ගොඩනගනවා කියලා කිව්වම මේ බිල්ඩිමක් හදන්න එහෙම නෙමෙයි අලුත් දේවල් ගොඩනගවන්න කියන්නේ මොනවද මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න එක නවතින්නේ නතර කරන්න එපා මෝරණ මැරෙනවා මැරෙනවට වඩා දෙයක් අපිට වෙනවා එකතන නතර නම් අපි එකතන පල් වෙනවා
1: ඒ කියන්නේ ජීවත් වෙනවා නමුත් මැරිලා වගේ
0: ඔබේ ඔෆිස් එකේ සමහර වෙලාවට ඔබ මේස පුටු ගන්නට පත් වෙලා ඇති මතක තියාගන්න මතක තියා
1: හරි
0: හොඳින් මතක තබා ගන්න පුඩ කල්පලා කල් බලා
1: හරි
0: පුඩ කල්පලා කල් බලා
1: yes okay
0: ඔෆිස් එකක මේස පුටු ගන්නට වැටුණාට පස්සේ හොඳින් මතක තබා ගන්න හදිස්සියවත් ස්ටාෆ් එක ඩවුන් සයිස් කරන්න වැඩක් සෙට් වුණා
1: හරි
0: ඉස්සෙල්ලාම අයින් කරන්නේ මේස පුටු ටික තමයි
1: ඕනේ දොට්ට
0: රයිට්
1: ඕකේ
0: මං එහෙම දොට්ට කියන වචන කිව්වේ නෑ කාරණේ ડોක්ටර් කියන්නේ කෙලින්ම ડોක්ටර්
1: ડોක්ටර්
0: ඔව් ડોක්ටර් කියන්නේ පෞදේ බාන්දර එහෙම වුණොත් මමත් ආව ડોක්ටර් මරත් ඉදනවා ડોක්ටර් කරලා දාන්න දෙම්ම ડોක්ටර්
1: යස්
0: අටාරියෝ ડોක්ටර් රයිට් එක එක තැන පල් වෙන්න එපා මං ඔබෙන් ඇහුවොත් එම මොනවද ඔය අලුතෙන් කරන්නේ කියලා මොනවද අලුතෙන් කරන්නේ දැන් මේ රස්සාවෙ අපිට විකල්පයක් නැහැ මේක අපි දවස ගානේ අලුත් වෙන්න ඕනේ දවස ගානේ මේක තියෙනවා ටික දැනගන්න ඕනේ වෙලාවකට මල වාතයක්
1: ඔය එක නම නැත්ත එකම දේ කරන්නේ ලේසි කියලා
0: ඔයා මොකද පත් වෙන්නේ පොඩගෙන මගේ ඔඩියන්ස් එක මගේ ආදරණීය යාළුවනේ මම මේ Facebook වලින් ඉගෙන ගන්නවා Facebook ගිහිල්ලා ඉගෙන ගත්තා ආදරණ මගේ ආදරණීය යාළුවනේ මට පොඩි වෙලාවක් දෙන්න මට පොඩි එකක් තියෙනවා සෙට් වෙලා
1: මොකද්ද
0: පොඩයින් මන් මොකද්ද මේ ඔයාට එපා
1: මම දවස් ගානේ අලුත් වෙනවනේ නැතුව බෑ මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ රැකෙන්න බෑ හරි අපි යමු ඊළඟට
0: කටේ විතරද දත් තියෙන්නේ තව කොහෙද තියෙනවද මම කොහෙන්ද කතා කරන්නේ කියලා
1: අපි නම්බර් 2 කතා
0: ලැජ්ජාවක් එහෙම නැහැ
1: ඇයි මොකද්ද
0: වෙන වංගෙඩි වගේ වෙලාවට කිසිම කතාවක් නැහැ ඔය ඕන දෙයක් කරලා උදේම ඇවිල්ලා වංගෙඩිය වගේ ගමරාලගේ වංගෙඩිය වගේ කොමෙන්ට් කරලා පුටුවට දිගේලි කරලා ඉන්නවා
1: that is my job
0: ඒ විලගෙන අලුත් වෙන්න ඕනේ. මම බංගෙදී මොකක් අලුත් වෙන්නද?
1: අනේ දෙවනි
0: එක. අලුත් වෙන්න.
1: දෙවනි එක.
0: දෙවනි එක. පළවෙනි කතා කරොත් එහෙම දැම්මම ડોක්ටර් දාන්න වෙනවා මට. ડોක්ටර්. හරිද?
1: හරි ඔකේ.
0: දෙක. උකුස්සා මානසිකත්වය.
1: උකුස්සා.
0: උකුස්සේ කහසෙ ඉන්නේ නැද්ද? ඌට චිත්‍රපටිය බලනවා වගේ උඩින් ඉඳලා පය සේරම දිහා බල ඉන්නේ ඌ. ඌ එක ඉලක්කයක් අල්ලලා අනිකුත් සියල්ල.
1: හරි.
0: ඒ මොහොතේ.
1: හා.
0: එක ඉලක්කයක් කියන්නේ ඒ මොහොතේ. හාවික්. මීමින්නෙක් ඌරු පැටි මෝඩි
1: පැටියෙක් බලු
0: පැටියෙක් අල්ලනවා ඉස්සර මේ අපේ අම්මලා කියනවා මේ උකොස්ස වෙල ළමයි ගෙනියනවා
1: ළමයිව
0: උකොස්ස වෙල ළමයි ගෙනියනවා කියලා
1: මාවේ මුඩට
0: ඒව ඉතිහාස කතාත් තියෙනවා ඒ වගේ නේ
1: අහලා තියෙනානේ
0: ඔව් නේද ඒ පටාචාරා කතාවස්තුත් තියෙනානේ එහෙම එකක්
1: යස්
0: උකොස්ස වෙල අර ගොඩ ඉන්න ළමයාව ගෙනියනවා කියලා මම මාර බයෙන් ඉන්නේ හිටියේ පොඩි කාලේ ගිනියයි කියලා.
1: ගිනිච්ච නෑනේ.
0: ගිනිච්ච නෑ තමයි ඇයි. දුක ඇති.
1: ඒ පොඩි කාලේ මාර බයෙන් ඉඳලා.
0: දවා හිතන්න මාව පොඩි කාලේ උකුස්සේ කරන් ගියා.
1: ඔව්.
0: දවා කොහෙද මම මොනවා කරන්න ගියනකෝ. ඕ මොන මේ පොඩේ මගේ ආදරණීය යාළුවනේ මං Facebook එකේ නෑත්තේ. ඒක ආදරණීය යාළුවනේ. මගේ ආදරණීය යාළුව මට පොඩි වෙලාවක් දෙන්න.
1: හරි.
0: මාව උකුස්සේ කරන් ගියා පොඩි කාලේ අම්මා මේ පඩි උඩ තියලා තිනලා.
1: යස්. මං එහෙනම් අද
0: කියනවා බලන්න මොනවද කරන්න කියලා. වැලේ වැල් නැහැ
1: නේ. පයිලට් කෙනෙක්.
0: පයිලට් කෙනෙක්. පයිලට් කෙනෙක්. පයිලට් කෙනෙක්. පොඩ නැගිටින්න බලන්න පයිලට් කෙනෙක්.
1: ඉතින්
0: පුටු උඩ නැගගත්ත අතුස නැහැ. පයිලට් කෙනෙක්. පයිලට්
1: කෙනෙක්. අද ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා.
0: පොඩ එනවේ පයිලට් ගේ මූණ බලා ගන්න. එනේ වගතුවක් නැහැ එයාලා ඉන්නකම. පයිලට්
1: කෙනෙක්. කුකුස්ස වගේ වෙන්න. හා
0: එක ඉලක්කය යෝ අල්ලගන්න එක මොහොතේ
1: හරි
0: සියලු දේ අමතක කර විදුලි වේගෙන් ඉලක්කය මත පතිත වෙනවා ධාරානිපාත වෙනවා යා
1: ඔකේ
0: වැඩක් කරනකොට පූර්ණ අවධානය උකුස්සා මානසික මම මේ ඔබට මේ වචන දෙන්නේ මේක තමයි Facebook එකෙන් තමයි මගේ ආදරණීය යාළුවනේ මාත් මේක ගත්තේ නමුත් මම මේකට යම් කිසි මස් වීඩියෝ ටිකක් එකතු කරලා මේක මසල් එක ලුක් කරලා කියන්නේ මගේ ආදරණීය යාළුවනේ මගේ ආදරණීය යාළුවනේ කියලා කියන එක ගොඩාක් සෙනග ඉන්නවා ඒ
1: ආදරණීය යාළුවනේ ඒක කියන්නේ අපේ චාමර අයියා තමයි ස්ටේජ් එකේ
0: කියන්නේ අපේ මට තේරෙනවා මේ ගොඩක් මේ බීෆ්ස් ගන්න තමයි ඒක කියන්නේ
1: කියලා මගේ ආදරණීය යාළුවනේ
0: කියලා වැළලෙන්න හදන්නේ ගොඩක් යූස් ගන්නනේ මාත් එක යූස් කරනවා
1: හරි ඔකේ ආදරණීය
0: යාළුවනේ උකුස්සා මානසිකත්වයේ ප්‍රගුණ කරන්න වැඩක් කරනකොට සියල්ල අමතක කරන්න ඒ කෙරෙහිම අවධානය යොමු කරන්න දිනුව තියනවා මගේ ආදරණීය යාළුවනේ
1: හරි
0: ඔතන රේඩියෝ වල ආදරණීය යාළුවනේ ඉතින් ඔබ තමුන් හාන්සෙලාගෙන් අපි ඒවා කියන අඩුයි. වැරදීමකින් කියුණත්
1: හරි.
0: සිහියෙන් කියන්න බෑ ඒවා මොකද රේඩියෝ මානසිකත්වයේ තුල අපි විශ්වාස කරනවා අපි වහගෙන ඉන්නේ එක ලිස්ට් එකකින්. ඒක වෙන කිසිම මීඩියම් එකක නෑ දන්නවා.
1: ඕකේ.
0: රේඩියෝ වල තියෙන හරිම ලව්ලිම තැනක් තමයි මං හරි ආස එකක් තමයි. රේඩියෝ එක හරි පර්සනල්. මචං කියලා කතා කරන්න පුළුවන්.
1: ඔබ ඔබ ඔබ කියන්නේ
0: යාළුවා කොහොමද? ඉතින් මචං කොහොමද? වැඩට යනවනේ. එහෙම තමයි මචං. ගේමක් ගහන්න එපැයි. නේද? ආසාවට වැඩට යන්න තියනවා නම් හොඳයි. ඇතර අපි රස්සාව නම් පොඩි ආතල්ලික අපි කරන්න. නැත්නම් මේ මෙච්චර මේ දඟලන්න බෑ. පාන්දර දෙකයි gedera යනවා. නිදා ගන්න.
1: පාන්දර දෙක වෙනකම් මොකද්ද? මගේ ආදරණීය.
0: මගේ ආදරණීය යාළුවනේ. Right. Bison මානසිකත්වයට යන් දැන්. මෝරගේ මානසිකත්වය, උකුස්සගේ මානසිකත්වය, Bison මානසිකත්වයට මගේ ආදරණීය යාළුවා පියන්. Like කරන්න, comment කරන්න, subscribe කරන්න.
1: හරි.
0: අපි ඒක කරන්නේ නැහැ නේ අපේ එකේ. අසිම කරදරයක් නැති මීඩියම් එකක් bro. Like කරන්න නැහැ, subscribe කරන්න නැහැ. ඕනනම් off කරලා දාන්න පුළුවන්. කොහොමද ඒක?
1: ඒ කියන්නේ අහන්න ඕනෙත් නැහැ නේ, ඇහෙනවනේ. නේ. ඉච්චරවත්
0: මම off කරලා දැන් මේක ඕනනම්. Like කරන්න, subscribe කරන්න ඕන නැහැ. එලිම ඕන නැත්නම් off කරලා දාන්න පුළුවන්. නියම මීඩියම් එක මේක. Bison මානසිකත්වය. ඔබ දන්නවද කුණාටුවක් ආපුවම Bison, Bison කියන්නේ මේ කුණ කුළුහරකකටත් වඩා ලොකු ඇඟපත තියෙන ඉස්සරහා කැලේ හෙන්න ඉන්න සයිස් පිටිපස්සේ බොඩි බිල්ඩ් කෙනෙක්.
1: ඔව් ඔව්.
0: බොඩි බිල්ඩ් කෙනෙක් උඩ කැලේ හරිය ලොකුයි පල්ලෑට යනවා මට පරිපරි
1: පරිපරි. කකුල් දෙක නිකන් කෝටු වගේ.
0: ඈට පේන්න තියෙනවා. පල්ලෑ කැලේ හැර පේන්න තියෙනවා. Bison වඳින්නෙත් එහෙමයි. ඒක වැඩක් නෑ මෙතන. ඔය දන්නවද කුණාටුවක් ආපුවම Bison බුදු සන්තෝ කුණාටුවක් කියලා දුවන්නේ. ඌ කුණාටුව හරහා දුවගෙන යන
1: සතෙක්.
0: ඒකට කියන්නේ මොකද්ද අපි? කුණාටුව හරහා දෝගෙන යන මානසිකත්වය තමයි උට තියෙන්නේ.
1: හරි.
0: ප්‍රශ්න මගාරින්න එපා. ප්‍රශ්න මැදින් දුවන්න. දෙකක් වෙනවා. එකක් ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්න ප්‍රශ්න වලට ෆේස් කරද්දි. මේක කියද්දි මෙහෙම උනාට නිකන් කරද්දි ඔබ කොහොමද දැන කරන්නේ? ප්‍රශ්නය හරහාම දුවන්න මගාරින්න එපා. ඔය කොච්චර මගාරිනවද? ඔබට හිතනවනේ මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ කී වතාවක් ඒ කෝල් එක නොගෙන ඉඳලා තියෙනවද?
1: ඕ ඒක හරි.
0: කී වතාවක් එතන ලොගින් ඉඳලා තියෙනවද? ඒ ප්‍රශ්නේම අගාරිනවා ඔබ. නෑ ඒක මැදින් යන්න. Eat the frog. අමාරුම කෑල ඉස්සෙල්ලාම කරන්න. ඒතොර ඒක එකක් ඒක ඔබ ෆේස් කරලා ඔබ දෙයක් ඉගෙන ගන්නවා. ඊළඟ එක ඔබ මේ ප්‍රශ්නේ ඉවර කර
1: ගන්නවා.
0: මම ලස්සනයිනේ. ප්‍රශ්නේ ඉවර වෙනවනේ. මැදින් යනකොට. එතන ඉවරයිනේ. ආයෙනම් කුරුළු පැටියා වගේ ඉන්නවා එහා පැත්තට ගියාට පස්සේ. බයිසනුත් එහෙමයි.
1: හරි.
0: බයිසන් මානසිකත්වය දියුණු කරගන්න පුළුවන් දෙ කියලා බලන්න. හිවලාගේ මානසිකත්වය. හිවලා මොනවද කරන්නේ? ඌ ඒ වෙලාවේ තියෙන දේ අනුව අනුවර්තනය වෙනවා.
1: හරි.
0: එක එක කාලේ එනවා මෙයා මේ. ඔයා මොන චණ්ඩියා වුණත් ඔයාට සෙල්ලම් දාන්න බෑ. ඒක ඔයාගේ කාලේ පීරියඩ් එක නෙවෙයි. බටකොළ කන්නම වෙනවා පුතා. බටකොළ කන්නම වෙනවා.
1: හරි.
0: විෂ්ණු දෙවියත් උන්නේ අවුරුදු කීයද 11ද කියලා බටකොළ ගාලු නේ. එක තැනක තියෙන බටකොළ කන්නම වෙනවා පුතේ. බටකොළ කන්නම වෙනවා. ඉතින් බටකොළ වලින් කෑමක් හදාගන්න විදියක් තමයි ඔබ කල්පනා කරන්නේ. අනුවර්තනය වෙන්න.
1: හරි.
0: ඉතින් ඔබ කොච්චර දක්ෂ මිනිහෙක් වුණත් වැඩක් නැහැ. සිටුේෂන් එකට අනුව ඔබට හැඩගහන්න තේරුමක් කරගන්න බැරි නම්. ඔබ දක්ෂ වෙන එක ඔබට මාරාන්තික වෙන්න පුළුවන්. සිටුේෂන් එක කරනවා ඇඩප් වෙන්න තේරුම් නැත්තම්.
1: yes.
0: හිවලා සිටුේෂන් එක ඇඩප් ඌ කපටි කියන්නේ ඒකනේ.
1: හ්ම්.
0: ඇයි හිවලට කපටි කියන්නේ? ඌ ඒ වෙලාවේ තත්ත්ව බලලා තමයි ඔඩිෂන් ගන්නෙ.
1: ආ ඒක හරි.
0: ගෙදරින් හිතාගෙන එන එක ඇවිල්ලා පාර දිගේ කර කර යන එකක් නෙමෙයි ඌ. මිනිසුන්ට තියෙන මාර බියුටි එකක් තමයි ඒක. සත්තුන්ට නැති ගොඩක් කරණ ඔය හිවලා කපටි වෙන්නේ.
1: හරි.
0: ඌ මිනිස්සු වගේ නිසා. ඌ සමහර මිනිස්සු වගේ. ඌට සිටුේෂන් එක අනුව හැසිරෙන්න පුළුවන්. ලොක්කා පොරකටලා ගොඩක් නෝන්ජල් වෙන්න පුළුවන් ඕනනම්. ඌට මිනිහට වඩා පොඩි එකෙක් දැක්කම සද්දේ දාලා ඒක එකපාරටම සිංහය වෙන්න පුළුවන්. ඒක එකක් එකක්. හිවලෙක් වගේ හිතන්න. තත්ත්වයට අනුව හැඩ ගැහෙන්න ඉගෙන ගන්න. දක්ෂකම ඉරලවන්න. දක්ෂකම වැදගත් නැහැ සමහර තැන්වල. ඔබ මොන පොරද්ද කියන එක සමහර තැන්වලදී වැදගත් නැහැ. පොර වෙන්න ගියොත් එම ගුටි කාලා ඉඳ වෙනවා නැත්තම්.
1: Got it.
0: හිවලා මානසිකත්වය. ප්‍රගුණ කරන්න පුළුවන් බාන. අන්තිම එක මං ආසම එක.
1: හරි.
0: මොකද හිතන් සතා කියන්නේ? හරිම පොඩි සතෙක්.
1: මීයා?
0: නෑ. තව පොඩි.
1: කූඹියා.
0: කූඹියා මානසිකත්වය. ඔය දන්නවද? කූඹියෙක් මිනිහෙක් තරම් ලොකු වුණොත් ඌ හදන කූඹි ගුල කිලෝමීටරකට වඩා ලොකුයි කියලා කියනවා.
1: Oh my god.
0: කූඹියෙක් මිනිහෙක් තරම් ලොකු වුණොත් ඌ හදන කූඹි ගුල කිලෝමීටරයකට වඩා ලොකු අපසරියක ඌට හදනවා.

0: మనస్కాంత.
1: ఓకే నైస్.
0: పుంచి దేవాలకరాన్న కాలక్కద్ది ඒ රිසල්ට එක විශාල වදයෙන් එලියට පේන මිනිස්සු කල්පනා කොයි වෙලාද බං මේක මූ කරේ කියලා. අපිට පේන චූටි පස් ටිකක් එළිය පේන පොඩ්ඩක් කන්දක් ගහලා වගේ වෝල් කැනෝ එකක් වගේ. ඔය දැකලා තියෙනවා චූටි වෝල් කැනෝ එකක් වගේ පොඩි ගිනි කන්දක් වගේ එකක් තියෙනවා. අම්මෝ මීටර 3400 ලොකුයි ඒවා. බියුටිෆුල්.
1: යස් යස්
0: බියුටිෆුල් රයිට්. ඕක තමයි තත්ත්වය.
1: හරි ඕකේ.
0: ඉතින් ඔබට මෝර මානසිකත්වය, උකුස්සා මානසිකත්වය, බයිසන් මානසිකත්වය, හිවලා මානසිකත්වය, කූඹියා මානසිකත්වය ඔබට පුරුදු කරන්න පුළුවන් නම්
1: හරි.
0: අවුරුද්දක් යනකොට මිනිස්සුන්ට ඔබ අඳුන ගන්න බැරි වෙන ඔබ ඉන්න තැන. Like it?
1: Yeah, definitely.
0: එක පහම අඳුම වශයෙන් එකක්.
1: මට ඕකේ තියෙනවා හිවලා මානසිකත්වය මට තියෙනවා. මට ඩග්ගාල අනුවර්ත වෙලා ඒ කියන්නේ ඕන කෙනෙකුට සෙට් වෙන විදිහට ඉන්න පුළුවන්.
0: අනේ මිසේ වට අහුවෙන ජාතියකෙන් නම් නෙමෙයි මෙතන ඉන්නේ. පව් කියලා ජොබ් එකේ තියන් ඉන්නේ. ලොකු ඒවා නම් දාන්න බා දැන් යවනවා ගෙදර හුදේ. ඒවා නම් මේ ඒවට නම් ලෑස්ති වෙන්න එපා ඉතින් හරිද? පොඩ්ඩක් තැන දුන්නා මොන්නේ කරේ නගර වෙන්න
1: යනවා. කොයි යාපනේ?
0: බයිසන් මානසිකත්වය. බයියා.
1: Hey, I'm not getting it.

0: මගුරිසා හොඳ වැඩකරු තම මේ ආව නිසා හොඳ එකටම ජෝ එක අපි කරනව නැත්තම් මේ ෂෝ එක ඉවරයි තනියෙන් මේ ෂෝ එක කරලා ඔක්තෝබ ෆෙස් ගිහිල්ලා දැන් ඉතින් හරිම
1: අනංගන්න එපා හෙටයි අනිද්දයි නිවාඩු හරිද
0: ඔක්තෝබ ෆෙස් ගිහිල්ලා හරිම අමාරුයි ඉන්න මගෝ රිසාන් හොඳ තම
1: ඔලුඩ තියන් හිටියද
0: ඔලුඩ හිටියන් හිටියා
1: අන්න මට පොයින්ට් එකක් ආවා
0: නෑ නෑ වුණානේ ඒකයි
1: හරිද මට පොඩ්ඩක් දෙන්න මගේ ආදරණීය යාළුවනේ අපි මේක පොඩක් කතා කරලෙමු මට පොඩි පොඩ්ඩක්
0: මගේ මේ subscribe ඒවා ගන්න යන්නේ මා ආදරණීය යාළුවනේ දැන් පටන් ගත්තා
1: හරි
0: මම මේ කල්පනා කරේ මේ මම මෙතන කියලා යන ටිකමනේ මේ මේ මම නැති දවසට මෙතන
1: ඇහැන්නේ ඕ
0: අනිවාර්ය පිටමිනිස්සු පොඩ කල්පනා කරා පොඩ ඉන්න කලබල වෙන්න එපා පොඩ ඉන්න කල්පනා කරාම ඒ ටික හැමම කියනවනේ පාඩම් කරනවද මන් දැන් ඉන්නේ ෂෝකදා
1: මේ දැන් මට අරක කියන්න මොකක්ද දැන් ඊයේ ඔච්චර අමාරු වුණ මොකද
0: වගෝරිසා අමාරුයි ගොඩක් මගේ ආදරණීය යාළුවෝ ගොඩක් මට ඉතන මුණ ගැහුණා ඔක්තෝබර් ෆෙස්ට් එකේ
1: කතා කරලා අමාරුයි
0: ලස්සන කළා

0: ජර්මනයෙන් ගැනු ළමයි ඇවිල්ලා කතා කර ගොලන් රට ගැන විස්තර කර ගොල අතටත් තිගැස්මෙන් වගේ ඉන්න ගොලන්ගේ දෙවන ලෝක යුද්ධ කාල තිබිච්චද මම තනික දැනුම එකතු කර ඔක්ටෝබ ෆෙස්ට් එකට ගිහිල්ලා දැනු එකතු කරු මිනිහ කම්බෙලා තියෙනවා ළඟදී
1: අවුරුද්දම දැනුම එකතු කරගෙන ඔක්ටෝබර්
0: කියලා අවුරුද්දම දැනුම එකතු කරන ගෙදර යනකොට දෙකයි ඔය
1: මම නම් දැනුම එකතු කරගන්නේ හජ් 15 පැකේජ් එකේ නර්වින්ද මට ඉතින් දවස ගානෙම මුළු ලෝකෙම තියෙන දේවල් එක මොහොතකින් මට එකතු කරගන්න
0: අවස්ථාවක් නෑ මම එකතු කරගන්න අවස්ථාවක් නෑ තුව නෙමෙයි
1: yes okay
0: මං කවදාවත් හජ් 15 පල්ලෙහාට දාලා කතා කරන්නේ නෑ
1: ඇයි I know that
0: මම මේ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණයට මට ගෙවන්න උනා නා මට ලේසියෙන් නෑ මගේ ජීවිතේ ළඟේ මගේ ජීවිතේ ලේසියෙන් නෑ ගොඩාක් වේදන් වෙනවා මට මට දැනත් ලොකුවටම පවුල් බර දැනෙන මිනිහ කාටද සල්ලි තියනවා නම් දුන්නට මම එපාගේ මම නිහතමානී මිනිහක් මම කෝඩ් නම්බර් එක දෙන්නම් ඕන මම නිහතමානී මිනිහෙක් නිසා
1: සල්ලි තිලනවා ඒ ගාන්ට කියන්නේ ඒ ගාන්ට කියන්නේ
0: කිවලා මානසිකව ලොකුකම් වැඩන්නේ
1: අනේ එහෙනම් මගෙත් account number එක දෙන්නම්
0: නෑ නෑ ඔයාගේ ඔයාගේ ඔය ලොකු ලයින් එකේ ඉන්නකෝ
1: මං කොහොමද ඉවලානේ අනේ
0: හිවලා හිවලා නෙමෙයි නිකන් නිකන් මේ මේ මේ ගංගොල්ල වෙලා ඉන්නේ දැන් ඈ
1: හරි
0: මිනිහ තමන් තමන්ට මගේ හැක්කියාව මෙතන පෙන්න ගන්න විදියක් නැහැ නේ ඒකම කරන්න යනවා නේ ඉතින්
1: මොකදන්නේ
0: පිටේ කොපි කරන එක මට ඉවසන්න පුළුවන් නෑ ඉතින් යාළුවනේ මම අදරණීය යාළුවනේ මම මගේ account number සොක්ක මොන දෙන්න නැද්ද ඉතින් හරි අමාරුවෙන් ගෙවන්නේ සල්ලි තියෙන නම් ඔය අනේ 10,000 නම් දාන්න යන්න ඕනේ එහෙම නම් ඕනේ නැ මං account number එක දෙන්න 50 ලක්ෂ වගේ දාන්න
1: මට නම් එහෙම කියන්න
0: බෑ කවදාවත්. ඔයා කියන්න එපා මම මේවා කරනවනේ. ඔයාගේ මේ ජොබ් එක කරලා ඒකම ගන්නවා.
1: මම ඕගලන්ට උදව් කරන්න ඕනේ නම්. මට නම් එපා.
0: ඉතින් මට උදව් කරන්න.
1: ඔයාට බෑ. ඒ වමට කිව්ව කියනවා.
0: අනේ උඹලගේ උදව්. ඔය වගේ යාළුව මට ඩක්ෂ ගානක් ඉන්නවා හරිද? ඔය જાතිල යාළු. අම්මෝ බොට්ට පිටියට මේ උදව්.
1: Yes.
0: උදව්වක් ඉල්ලන්න රුපියල් 5000ක් ඉල්ලන්න
1: තියෙලම
0: උදව් බලා ගන්න පුළුවන් එදාට අම්මෝ අරකට මෙහෙම කරනවා එකට මෙහෙම දායකත්වය දෙනවා මේකට පණ දෙන්න යනවා වකුගඩු පූජා කරන්න යනවා රුපියල් 5000ක් ඉල්ලුවට පස්සේ එදා ඉඳලම ෆෝන් නාස කරන්න එහෙම උනොත් ඉන්නවා තේනවා
1: ඒක හරි
0: තේනවා මගේ ආදරණීය යාළුවනේ subscribe කරන්න තමද ගන්න බෙල් icon එක බන්න ඕනද මේක කොහෙද මේක බෙල් icon එක තියෙන්නේ
1: බෙල්ල
0: බෙල්ල මිනික ගන්න කොහෙද
1: රයිට් ඉතින් අපි හජ් ගැන කතා කර කර හිටියේ ඇත්තටම ඔයා එහෙම වියදම් කරන්න ගියා නම් ඩේටා වලට
0: ගියා නම් දරුවන්ගේ ප්‍රශ්නේ වල ඒ තියෙන සල්ලි ටික මම ඩේටා වලට වියදම් කරන්න මට බෑග් කරන්න මට පුළුවන් දෙන්න මං කරන්න
1: yes ඒකනේ
0: 1199 ඒ කියන්නේ 1199 ඔව් 1200යි කියලා තමයි ඔබ ගණන් හදන්නේ නේ රුපියල් ආපහු දෙන්නේ නැහැ නේ කොහොමඩක් කියලා හැබැයි ඉතින් කාඩ් එකෙන් පේ කරනවා නම් 1199 හරිය ලස්සන කියවන්නේ
1: නෑ ඒකනේ අනේ නේද
0: right okay ඒ ඩේටා ටික හම්බෙන එක මට මාර වැඩ.
1: Yes.
0: මම ගොඩක් pages එක සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් apps මම පාවිච්චි කරනවා. මගේ කුතුහලය මම නිවා ගන්නවා. මට ඒව ගැන ඩේටා කොච්චර ගියාද බිල කොච්චරයිද කියලා මම බය වෙන්නේ නැත්තේ hot 15 නිසා. මට ඕනම කරන apps හතරක් විතර තියෙනවා. ඒ හතරට ඉතින් apps 15 නම් මම පාවිච්චි කරන්නේ.
1: හරි.
0: ඕනම apps හතරක් තියෙනවා මට. එකක් තමයි WhatsApp අනිවාර්යෙන් මට ඕනේ. YouTube TikTok Gemini.
1: Okay.
0: මට ඒක ඇති. ආ පහක් තියෙනවා. ඇයි මේක?
1: ChatGPT.
0: ChatGPT. ඒ කියන්නේ පුතා මම ගොඩ යනවා. මම ගොඩ යනවා. ඔබත් ගොඩ යන්න 1199 මෙන් hot 15 දාලා ලොකු සීන් නෑ. ඒ කියන්නේ මේ සල්ලි වේදන් කරන. ඔව් සල්ලි තියෙනවා නම් වේදන් කරන්න ඕනේ. ඒ වුණාට ධනවත් මිනිස්සු එහෙම වේදන් කරන්නේ
1: නෑ.
0: psychology of money ධනය සම්බන්ධ නිතා මුදල් සම්බන්ධ මානසිකත්වය දියුණු කරගන්න සල්ලි තියෙනකොට මිටි මිටි දා මේද ඔබ හිතන ඕන තරම් තියනවා කියලා නෑ ඒ මානසිකත්වය නිසා මිනිස්සු නැති වෙලා තියෙනවා කොච්චරවත් සල්ලි තිබිච්ච මිනිස්සු
1: ඔව් ඒක හරි
0: අර පරිස්සම නෙමෙයි ඒකට කියන්නේ නාස්තිය වඩා සරල ක්‍රම තියෙද්දි නාස්තිය ඔය සමහර එකක් ගත්තාම සමහර එකක් නිකන් දෙන තැන් තියෙනව නේද හොඳ සල්ලිකාරයෙක් අරන් යනවා අර පොඩ්ඩක් බාගට සල්ලි රට නෑ මලේ මට ඒක ඕනේ නෑ
1: මට ඕන ඕකමර තියනවා වගේ එකක්
0: ඒ සල්ලිකාරයක ගෙදරන් යන්නේ ඒ මානසිකත්වය වඩලා තියෙනවා
1: යස්
0: යන ගමන් එයායක කාට හරි වෙන කෙනෙකුට දෙනවා ඇති නමුත් ඒ වෙලාවේ ගන්න අම්මාගේ මාත ඕනේ මලේ මට අර ඒකත් එක දෙන මේක ඕනේ නෑ
1: ඒ පඬිත්
0: සල්ලිකාරය එහෙම කියන්නේ
1: යස්
0: ඔබ හිතනවා සල්ලිකාරයක් වුණා එහෙම කියනවා කියලා නෑ සල්ලිකාරයක් වෙලා බලන්න සල්ලිකාරයක් වෙලා බලන්න ආසහිතනවා සල්ලිකාරයක්
1: රයිට්
0: පැලොත් බටර්
1: අලුත් වෙලා දැන් දන්නවනේ මාකට් එකට
0: අලුත් වෙලා මේ දැන්ද මේ මීවර
1: කාලෙකට කලින් අලුත් වෙලා
0: පරණාරං කියන්නේ මිස් එක දැන් ගොඩාක් කලින් අලුත් වෙලා
1: අපි මතක් කරන්න ඕනේ
0: නේ මිස් මේ කියන දේ අහන්නකෝ මිස් ඔයා මේ අද ඉපදිලා මේ ලෝකෙට ආවද ඔයා මේ අද ඇත්තටම බලල් පෙටියක් වගේ හැසිරෙන්නේ
1: නැහැ හරි ඕකේ
0: මේක කරන ටිකක් කල්
1: ඔව් ටික කාලෙකට කලින් අලුත් වුණා
0: ඔයා මේ අද ඉපදුනා මැරලේ පුදනා වගේ කතා ගන්න එපා
1: හරි
0: දැන් මාකට් එකේ ඒගොල්ලන්ගේ මුලින්ම තිබුණා බටර් සැෂේ එක.
1: හරි.
0: නේද? බටර් පොකට් දෙකට කියන්නේ මොනවද කියන්නේ? බටර් බටන්ස්ද? මොනවද ඒකට කියන්නේ?
1: කියුබ්ස්ද මොනවාද?
0: මොනවාර චූටි මෙහෙම කොටු
1: කොටු. කොටු කොටු. අපි කියන්නේ කොටු කොටු.
0: හෝටල් වලට ගියාම දෙන්නේ. අර ලස්සනට එහෙම තමයි ඒගොල්ලෝ මුලින්ම පටන් ගත්තේ. පස්සේ ඒගොල්ලෝ මේක ඩොමෙස්ටික්ලි හැමෝම මේ බටර් එක හොයන නිසා ඒගොල්ලෝ ග්‍රෑම් 200 පැක්ස් වලට ගියා.
1: හරි, ඔකේ.
0: සයිසස් කීප එකකින් තියෙනවා. ග්‍රෑම් 200 තමයි ලොකුම පැක් එක. සාමාන්‍යයෙන් මාකට් එකේ බලන්න බටර් ග්‍රෑම් 200, 225, 250 ඔය රේන්ජ් එකේ තමයි තියෙන්නේ.
1: හරි.
0: ග්‍රෑම් 200 සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. ප්‍රයිස් එක වශයෙන් උත් අපිට නිකන් අෆෝඩ් කරගන්න පුළුවන්. කොහොමත් පැල්වත්ත බටර් වල මම දකින දේ බටර් ලස්සනයි, බටර් හොඳයි, බටර් රහයි. මේ ඒවා කියන්නේ නැහැ. ඒවා මිනිස්සු දන්නවා. බටර් බටර් මයි තමයි. හොඳම දේ තමයි ඒ බටර් එක අපිට සල්ලි දීලා ගන්න පුළුවන් සීමාවේ
1: තියෙනවා. හ්ම්
0: යස්. අපරාධ කියලා හිතෙන්නේ නැති. සමහර ඒවා තියෙනවනේ. පුදුම මේ පුදුම ගන්නනේ මේවා.
1: එහෙම ගත්තද? එහෙමත් අහන්න.
0: එහෙම ආරන්නේ. මේ පුදුම ගන්නනේ මේක. මොම් බටර් එකයි දන්නේ හදන්නේ.
1: හ්ම්.
0: මෙච්චර ගණන් කියන්නේ. හ්ම්. එහෙම කීකේ ගත්තනේ ද? එහෙම ගන්න ඕනේ නෑ බටර්. පැල්වත්ත බටර් අපේ රටේ හදන තාක්ෂණය අපි ගාව තියෙනවා. බටර් දැන් තාක්ෂණයේ ලෝකෙ කොහේ ගියත් ඒක තමයි.
1: හරි.
0: ඒක තමයි පැල්වත්ත රට තියෙන්නේ. Palwat is doing a really good job. හොඳ වැඩක් කරලා තිනවා. බය නැතුව බටර් කන්න. බය නැතුව බටර් කන්න.
1: Yes.
0: හරිද? හොඳ ගාන්ති.
1: මගේ යාළුවෙක් ඉන්නවා. එයා සාමාන්‍ය
0: මට. මගේ යාළුවනේ. දැන් මම මයික්‍රෝෆෝන් එක බාර දෙනවා. Subscribe කරන්න.
1: Okay.
0: Follow කරන්න, subscribe කරන්න, bell icon එක මොකාගේ හරි ගමන අපේ එකක් නැහැ. ඔය කාගේ හරි එකක් බල්ල ඔබන්න.
1: ඔබයි. මගේ යාළුවෙක් ඉන්නවා අරවින්ද. එයාට සාමාන්‍යයෙන් එයා මට මොකක් හරි message එකක් එවුවා කියලා කියන්නකෝ. නිකන් WhatsApp message එකක්. කෝල් එකකුත් දෙනවා. කෝල් එකක් දෙනවා මේ මම WhatsApp message එකක් කරා. මම මේ line එක කිනා ඔය එක බලන්නකෝ. මාව line එකේ තියාගෙන එයා ඒ WhatsApp message එක මට බලන්න කියලා. මම මේක බලනවා. බලලා පස්සේ ඒකේ reply
0: මම කියපුවා මේ වස්තු මාතරට ගන්න.
1: ඔව් එයා කිව්වා හැබැයි මගේ ඇත්තටම එහෙමත් යාළුවෙක්
0: කිව්වා. මේ මගේ කටහඬ මට මේ ඇහෙන්නේ. ගැණු කටහඬ. මගේ echo එක මට ගැණු කටහඬකින්ද මට මේ ඇහෙන්නේ.
1: එහෙම
0: කතාව ඇත්ත වෙනවා මයිකත්.
1: මොකද?
0: කතාව තමයි ඇහෙන්නේ.
1: ඔව්.
0: නමුත් ඔය කියන කතාව ඇත්ත.
1: Yes. එහෙමයි ඉන්න ඔබ ගාවත් ඇති ඒ වගේ යාළුවෝ. ඊමේල් එකක් එවලා අහනවා කෝල් එකක් දීලා මචං ඊමේල් එක පොඩ්ඩක්
0: බලන්න WhatsApp එකක් දාලා කෝල් එකක් දාලා මැසේජ් එක බලන්න කියනවා
1: එක වැඩේ
0: මොකද මචං ඔබ මැසේජ් එක නෑ නෑ මැසේජ් එක බලන්නකෝ මචං මේ කෝල් කරලා එක කියපන් දෙකක් නෑ කියන්නේ
1: ඔව්
0: ඇයි මේ දෙකම කරන්නේ කලින් එක වැඩ කරේ නෑ කියලා හිතනවා
1: yes sure නෑ
0: sure නෑ වැඩ කරලත් නෑ reply එකක් නෑ
1: ඒකයි
0: ඒක ගන්න
1: okay
0: ඔහොම ඔබ බාම් ගාලා බෙහෙත් පිටිබීපු අවස්ථාවක් ඇති දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ පුළුවන් නම් බාහිරින් වැඩේ ඉවර කරගන්න මගේ පොඩි පොඩි දේවල් රෙමඩීස් වලින් ඉවර කරගන්න.
1: හරි.
0: ඒවයි රෙමඩීස් වලින් ඉවර කරගන්න. හැම එකටම පෙත්තක් බොන්න ඕනේ නැහැ. හැම එකටම කරලක් බොන්න ඕනේ නැහැ. හැම එකම පවුඩර් එකක් දී කරලා බොන්න ඕනේ නැහැ. ලෝකේ තියෙන ඔක්කොම ඇඟ ඇතුළට දාගන්න යන්න එපා. ලෝකේ තියෙන සේරම ඇඟ ඇතුළට දාගන්න නැහැ නේ අපි. එහෙන විශාල පේන් එකක් දරා ගන්න බැරුණොත් අපිට කොළඹ නවලෝක හොස්පිටල් එකට යන්න පුළුවන්. පොඩ්ඩ එහෙම හේනකල බුද්ධ සන්තෝ කියලා යන්නේ නැහැ එහෙම.
1: එහෙම
0: යන්නේ නැහැ නේ.
1: ඒවට අපි සොලියුෂන් හොයාගන්න ඕනේ.
0: දැන් තියෙනවා සමහන SP බාම් එක.
1: රයිට්.
0: පැකේජින් එක අලුත් වෙලා මාකට් එක නිකන් ඈත තියෙන මොකද්ද අර රත පාටයි කහ පාටයි ඉදුණු තක්කලි.
1: යස්.
0: ඉදුණු තක්කල් ඉදුණු තක්කලි නෙමෙයි එතන තියෙන්නේ. ඒ තියෙන්නේ සමහන SP බාම්
1: එක. හරි ඕකේ.
0: පොඩ්ඩ ගන්න. චුට්ටයි ගන්න
1: ඕනේ.
0: හ්ම්. අර ඕකේ තියෙන පොඩි සයිකලොජි එකක් එහෙන් බාම් එකක් ගාපම ගාපු මිනිහට පොඩි සුවඳක් එන්නේ.
1: ඒ
0: නිසා පොඩි සුවඳකුත් එතන කල්ල තියෙන. හැබැයි පැතිරෙන්නේ
1: නැහැ.
0: අපි ලෙඩා දුකා කියලා හිතන ගානට අනිත් මිනිස්සුන්ට ඒක එන විදිහට නෙමෙයි හදලා තියෙන්නේ. පුළුවන් තරම් ඒක අර ඒ ගාල දැන් අපි මේ දැන් කොෆි ෂොප් එකේ වැඩ කරනවා කියලා හිතන්නකෝ කියලා ලැප්ටොප් එක දියම් මුළු මේකම බාම් ගාලා වගේ ඇතුළේ තියෙනවනේ AC එක දන්නවනේ
1: ඔව් එහෙම සෙට් වෙන්නේ නෑනේ
0: එහෙම සෙට් වෙන්නේ නෑ ඒක මාර ඉම්පෝටන්ට් මට නම් මන් දන්නේ ඔබට
1: yes ඒක හරි
0: නැත්නම් මිනිස්සු බලනවත් එක්ක මොකද්ද මං ඒ කොහෙන්ද සුනම් ඌ නැලෙන්නේ මේ කියලා පුඩු ඔලුවක් කක්කුම් කාරේ නේ SP බාම් එක ගාලා බලන්න
1: හරි
0: ඒකේ සැර ඔබට අවශ්‍ය ප්‍රමාණයට තියෙන්නේ ඒකේ සුගඳත් එහෙමයි ගාන ප්‍රතිබොන්න ඕනේ නෑ ඔලුවකක්කම නහය බර ගතිය දැන් මේ මම තමයි නිදි මරලා නිසා නහය බර ගතිය ඉංග්‍රීසාට වගේ එනකොට
1: හරි
0: පුදුම සැපක් තියෙන්නේ ආ පුදුම සැපයි SP බාම් එක ගාපම් සමහන් SP බාම් මැනිකේ සමහන් SP බාම්
1: හතයි විනාඩි 46යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්

பாச பாதமட சீத 1500 cc turbo engine කින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ. පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
3: Listen up, Colombo. Vietnam is calling.
1: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
5: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: සල්ලි දාන්න.
6: ඔය form එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති
6: බිත්ති
8: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ
9: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහවිලා නෙමෙයි
10: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
11: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ
12: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
13: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන්සුතින්
14: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය
15: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
16: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී

0: පාසපදමට සියත
1: ආසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රථය
5: මචා පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
8: ගොබ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
8: කුකුෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
10: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
11: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 011147600
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න slit faculty of computing සමග එකතු වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව ශ්‍රීලන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
16: Dubai Cleaning and Housekeeping රැකිය කාන්තා පිරිමි දෙපිරිසටම
17: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
16: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370
18: Commercial Bankuen Rannayai Atta Pirenna Vasiyai Commercial Bankuen Rannaya Sewawen October 1 winida sita December 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tag voucher wedi vistara sandaha langama Commercial Banku shakawata pirisenna Commercial Bankuen Rannaya Sewawa

0: ඉහළම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: විතරයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
2: ගන්න. කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: ACL fire guard wires ඕගලන්ට දම් පාටින් තමයි දැන් මාකට් එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකනත් අපි කතා කරමු. මේ වගේම CA ශ්‍රී ලංකා ගැන මතක් කරන්න ඕනි. CA ශ්‍රී ලංකා හරහා තමයි ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියනවා නම් ඔබට වෙන්න අවශ්‍ය නම් ඒ තියෙන එකම මාර්ගය CA ශ්‍රී ලංකා. ඉතින් මේ දවස්වල බඳවා ගැනීම තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. Bike X55 එක ගැන අදත් අපි කතා කරනවා. David Peary's Automobile තමයි ලංකාවට ගෙන්නන්නේ. David Peary's Automobile showroom සල්ට ගියාම ඔකලන්ට බයික් X55 ඇතුළු ඒකේ තව රේන්ජ් එකේ තියෙන වාහන දෙකක් ඒ දෙකම ඔයගලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. අදත් අපි ඔයගලගේ බිත්ති ආරක්ෂා කරගන්න පාවිච්චි කරන Dulux Aquatech තාක්ෂණයේ තියෙන ඩෑම් ප්‍රොටෙක්ට් පේන්ට් එක ගැන කතා කරන්න ඕනි. අර බිත්ති වල ලොකු ලොකු පැචස් එන එක ඒක මාර කරදරයක්. සමහරක් විට අවුරුදු ගාන තිස්සේ ඒක ඒ ප්‍රශ්නේ විඳිනවා ඇති. ඒකට හරි උත්තරයක් නැතුව ඒකට හරි උත්තරය තමයි Dulux මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අදත් අපි කතා කරනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන. ඊට පස්සේ ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ටයිම් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කලම්බෝ වලට එන්න කැමති ඔබට කලම්බෝ වලින් අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන්. ඔකලන්ට ලොකුම ලොකු වාසියක් තියෙනවා මේ ප්‍රයිම් ටයිම් එකේ ඔබ අපාර්ට්මන්ට් එකක් ප්‍රයිම් ගෲප් එකෙන් ගන්නකොට. ඊළඟට අපි වියර්ඩ් ජෙට් ගැන කතා කරන්න ඕනි. නවලෝක හොස්පිටල්ස් ගැන මතක් කරන්න ඕනි. කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන. ඒත් එක්කම කාගේල්ස් ෆුඩ් සිටි ඒගොල්ලන්ගේ 43 වෙනි සංවත්සරය සමරනවා. අපිට තමයි වාසි ගොඩම තියෙන්නේ. ඒ ගැනත් කියන්න. අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ගැන කියන්න ඕනි. රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ඔගලන්ට ඔඩියෝ සිස්ටම්ස් අබාන්ස් වෙතින් ගෙදර අරගෙන යන්න පුළුවන්. ටික ටික ගෙවාගෙන යන්න කාලෙ දීලා තියෙනවා. ඊළඟට අබාන්ස් එකට ගියාම Xiaomi TV එකක් බලන්නත් අමතක කරන්න එපා. මොකද ඔගලන්ට මාකට් එකේ ලොකු TV එක හොඳ ස්මාර්ට් TV එකක් අඩුම ගානට ගන්න පුළුවන් මොඩල් එක තමයි Xiaomi කියලා කියන්නේ. Xiaomi TV අබාන්ස් ෂෝරූම්ස් වල තියෙනවා. ගිහිලා බලන්න කියලා අපි මතක් කරන ගමන් අපි බජාජ් ත්‍රිවිල් එක ගැනත් කතා කරා. නෝනි බජාජ් ත්‍රිවිල් එකේ ಜಾති දෙකක් තියෙනවා. හදවත සියත බජාජ් ත්‍රිවිල් එකේ එක ජාතියක් තමයි ඒගොල්ලන්ගේ 200cc එක. අනිත් එක 236cc එක. හරිද? ඔබ බලලා ඔබට ගැළපෙන මොඩල් එක තෝරගන්න. හරි? ඒ විතරක් නෙමෙයි අපි බජාජ් පල්ස N160 බයික් එක ගැනත් කතා කරනවා. ඉතින් බයික් එකක් ගන්නකොට ඔයගොල්ලෝ බලනවානේ ආෆ්ටර් සේල් සර්විස් එක කොයි වගේද කියලා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ ගන්නේ David Peary's එකෙන් ආෆ්ටර් සේල් සර්විස් එක සුපිරි.

ඔසි ට්‍රවල්ස් ගැනත් මතක් කරන්න ඕනි. මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ මැලේසියා ටුර් එක ගැන කතා කරනවා. ඊළඟට NLB එකේ ආයුබෝ අලුත් ලොටරි එක මාකට් එකේ තියෙනවා.

0: නෙමෙයි, එයා ඇවිල්ලා. හරිද පත්තරේ? රයිට්. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ලංකා ටයිල්ස් ගැන. මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකක් ක්‍රියාත්මක කරනවා ලංකා ටයිල්ස්. ෂෝරූම්ස් වලත් තියෙනවා, ඒගොල්ලන්ගේ අලවි නියෝජිතයෝ ගාවත් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේම කොකෝ ෆ්‍රයි, හොඳම පොල්තෙල් එක හොයනවා නම් ඕගලන්ට කොකෝ ෆ්‍රයි එක මාකට් එකේ තියෙනවා. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ ෆිසිකලි RBD කරපු හොඳම පොල්තෙල් එකයි. කායි කිසි බයක් සැකක් නැතුව අපි ඔබට කියනවා ඒ අවශ්‍ය කරන තත්ත්ව සහතික හැම එකක්ම තියෙනවා. සහ කොකෝ ෆ්‍රයි අපිට ගෙනල්ලා දෙන්නේ, අපිට හඳුනලා දෙන්නේ සේන මිල්ස්. සේන මිල්ස් කියලා කියන්නේ ඉතින් අවුරුදු ගානක් තිස්සේ අපි දන්න සුපිරිම සුපිරි බ්‍රෑන්ඩ් එකක් නේද? ඒ වගේම අද උදේම අපි පැල්වත් බටර් ගැන කතා කරා, SP බාම් ගැන කතා කරා, හච් ගැන කතා කරා. ඊළඟට අපි කමර්ෂල් බැංකුව ගැනත් මතක් කරන්න ඕනේ. අද දවසේ අපි කතා කරන්නේ කමර්ෂල් බැංකුවේ රන් අය ගැන. ඇත්තටම අත පිරෙන්න වාසියක් ඕගලන්ට දෙන්න ලෑස්ති කරලා තියෙනවා කමර්ෂල් බැංක් එක. වැඩි විස්තර කියන්නම් තව සුළු මොහොතකින්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: Hi Hasa, good morning.
4: Good morning ආස්තරය. අපි අද තව පත්තරේ විස්තරය අරගෙන ඉතින් ඉස්සෙල්ලාම කීල්ස් එක්ක ජීවිතේම ෆ්‍රෙෂ් කරගන්න පුංචි අදහසක් කියන්නම්. හරි බිසි අපි අපේ ජීවිතවල. හුඟක් අපිට වැඩ තියෙනවා, අපිට ප්‍රස්සාවට යන්න තියෙනවා, ගෙදර දොරේ වැඩ කටයුතු තියෙනවා. ඔය අතර චුට්ටක් කල්පනා කරලා බලන්න, හුඟ දවසකින් අම්මට තාත්තට අයියට අක්කට නෑදෑයෙකුට හිතවතෙකුට කෝල් එකක් ගන්න බැරි වුණා නේද කියලා. හුඟ දවසකින් මගෑරලා ඉන්න සමීපතමයෙකුට කෝල් එකක් දීලා බලන්න. ඔයාගෙත් එයාගෙත් දවස වෙනස් වෙන හැටි, ප්‍රබෝධමත් වෙන හැටි අත්දකින්න. කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගන්න. මම එනවා ලංකාදීප පුවත්පත.
0: හරි.
4: රටේ නීති තිබියදී තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග දෙන්න මා ලෑස්ති නෑ. භික්ෂූන් හිරගෙයි රැඳවීම නව නීති ගේන්න කමිටුවක් සෛනිකායක මහා සංගරුවන හමුවේ ජනාධිපතිතුමා කිව්ව බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. රටේ නීති තිබියදී තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා සෛනිකායක මහා සංගරත්නය සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවේදී පැවසුවා කියලා තියෙනවා. මේ ජනාධිපතිතුමාගේ කතාව උපුටා දක්වමින් ලංකාදීපය මෙහෙම කියනවා. මේ අය බැහැරට රැගෙන යෑමේදී පැවති ක්‍රියාපටිපාටියට තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත් දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදුවෙනවා. දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවේ. නීතිය යනු සදාකාලික එකම තැන පවතින උත්තර ඓතිහාසික දේවල් නෙවෙයි. නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව මම කැමති නැහැ නීති එසේ තිබියදී මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී නීතිය යනු පාලකයාගේ කැමැත්තය කියා කීවත් මාගේ කැමැත්ත නීතිය බවට පත්කර ගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ. භික්ෂූන් වහන්සේ සිරගත වනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රෙගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳව නව නීති රීති සම්පාදනය කරගත යුතුයි. එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළව විය යුතුයයි ජනාධිපතිවරයා පවසලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතාම වටිනා කාරණා කිහිපයක් ජනාධිපතිතුමා එතෙන්දී සඳහන් කරලා තියෙනවා. හැට්ස් ඔෆ් ජනාධිපතිතුමා. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා. අරුණ පත්‍රයේ හෙඩ්ලයින් එක සිරගත වන භික්ෂූන් ගැන තීන්දුව ගන්න කමිටුවක් පත් කරන බව ජනාධිපතිතුමා කිව්ව කතාව. මං අරුණෙන් උපුටා ගන්න මෙන්න මේ ප්‍රවෘත්තිය. දිට්වා මුදල් වැය කර ඇත්තේ 108% ලෝක බැංකුව කියයි. දිට්වා සුලිකුණාට තත්වයෙන් පසුව නැවත රට ගොඩනැගීම සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදලින් මේ වසර මැදවන විට වියදම් කර ඇත්තේ 108% ආසන්න ප්‍රමාණයක් බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීමේ වාර්තාව සඳහන් කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් බිලියන 500ක් වෙන් කරලා ඉතින් 108% ඔක්කොම වැටික් කරලා කියලා නෑ. ලෝක බැංකුව මේක පැහැදිලි කරනවා. මෙලෙස වියදම් නොකර රජය සතුව තිබෙන මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 460ක් පමණ වන බවද පැවසේ. මැද පෙරදිග යුද්ධය වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 100ක සහන පැකේජයෙන් බෙදාහැර ඇත්තේද ඉන් අඩකටත් වඩා අඩු මුදලක් බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ප්‍රාග්ධන අයවැයෙන් වියදම් කර ඇත්තේ 116.7% බවදෙහි සඳහන්ය. මෙය මුදල් ප්‍රශ්නයක් නොවන බවත් දුර්වල ව්‍යාපෘති තේරීම, දුර්වල ප්‍රසම්පාදනය සහ දුර්වල ක්‍රියාත්මක කිරීමේ හැකියාව මීට හේතුවන බවද ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරියගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් සිදු වූ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි ආදිය සඳහා වන්දි ගෙවීමට අදාළව රුපියල් බිලියන 150ක මුදලක් අයවැයෙන් වෙන් වූ බවත් ඉන් රුපියල් බිලියන 39ක් එනම් වෙන් කරන ලද සමස්ත මුදලින් 125ක් පමණ මේ වන විට වියදම් කර තිබෙන බවත්. ඉතින් ඉහළ පුටුවල කට්ටිය ඉක්මනින් දිට්වා සුලිකුණාටුවෙන් රට ගොඩනැගීම පිණිස රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කරලා තිබ්බත් අවුරුද්දෙන් භාගයක් යනකොටත් ඒ මුදල් වලින් 108% වියදම් කරලා කරන වැඩ ටික විතරයි පහළ මට්ටමේදී කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් සෑහෙන කාර්යක්ෂම කාර්යශූර භාවයක් පෙන්වන තැනක් හැටියට අපිට ඒක හඳුනගන්න පුළුවන්. දිවයින පුවත්පතට මම එනවා. ශිරන්ති අද ඇස්වාට්ටුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ ජාතික අක්ෂරෝහලේ වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මෙයාව පෞද්ගලික රෝහලකට යොමු කරන්න ඕන කියලා ඉල්ලීමක් තිබුණා. පෞද්ගලික රෝහලකට යොමු කරන්නේ නැහැ. කොළඹ ජාතික අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට කොළඹ ජාතික රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට පමුණුවනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මම ඊළඟට එනවා දිනමින පත්‍රයට. අද 2015 සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා බිමල් රත්නායක මහතා විසින්. හිටපු දේශපාලඥයෝ 20ක් ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. දේශපාලන පවුල්වලට සම්බන්ධ සහ රාජ්‍ය නිලධාරීනුත් ඒ අතර. ඇමති බිමල් මේ තොරතුරු සභාගත කරලා තිනවාද පාර්ලිමේන්තුවේදී. රාජ්‍ය දේපල අවභාවිත කිරීම, අල්ලස් ඇතුළු වංචා දූෂණවලට 2015 සිට මේ දක්වා සම්බන්ධ ප්‍රධාන පෙළේ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයන් 50 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු සභානායකවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරලා තිනවා. ඒ සභාගත කරමින් බිමල් රත්නායක සභානායකවරයා සඳහන් කරන්නේ වැරදි කලායට දඬුවම් හිමිවීම පලිගැනීමක් යයි හුවා දැක්වීමට උත්සාහ දරන බවත්, පලිගැනීම නම් මේ අයට එරෙහිව නඩු අලුත් විය යුතු බවත් කී ඇමතිවරයා. මේ සියලු දෙනාගේ නඩු ඩීල් මගින් කල් දමාගත් නඩු බවද පැවසීය කියලා තියෙනවා. ඇමතිවරයා මේ අදහස් පළ කළේ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එකතු වෙමින්. කියන්නේ 2015 ඉඳන් දාපු නඩු විවිධ ඩීල් මත ඇදගෙන ඇදගෙන ගිහිල්ලා තියෙනවා. නිෂ්ඨාවක් කරා ගෙනියන්න නැතුව දැන් ඒවා ඒ නඩු කටයුතු සාර්ථකව අරගෙන යනවා වගේ කතාවක් තමයි බිමල් ඇමතිතුමා කියන්නේ. මෙතන වැදගත්ම කාරණේ බලන්න, මේ ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට බලමු ඉතින් නේද? මොකක් හරි එහෙම හරි
0: අපිට
4: එහෙම දැන්ට තමයි ඒ තැනක් දන්නේ තියෙන්නේ කවුරුත් සද්දනතු හිටියා. එමුනම් ගිහිල්ලා නම් ලබන සතිය හම්බෙමු.
0: අනිවාර්යෙන් සුබ සතියන්තයක්.
4: සුබ සතියන්තයක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න. ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: 98.2 98.4 සියත.

0: theater top story.
1: බොරලස්කමෝ ඝාතනයේ වෙඩිකරු අත්අඩංගුවට. බොරලස්කමෝ බාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩිකරු කොට්ටාව නුගේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිසිය විසින්. යතුරුපැදයකින් පැමිණි දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබුණේ පසුගිය සැප්තැම්බර් 4 වනදායි. එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්පාලි නැමැත්තාගේ පාර්ශවයේ සමීපතමයෙකුගේ පියාඹන 74 හැවිරිදි පුද්ගලයෙකු බිය ගියා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු මීට පෙර සිදු වූ ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවෙකු බවද අනාවරණය වුණා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසය වෙත බාර දී තිබෙනවා. යුක්රේනයේ ක්‍රමටෝස්ක් නගරයේ සිවිල් වැසියන් ගමන්ගත් බස් රථ දෙකකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති ගණන 18ක්. ක්‍රමටෝස්ක්හි බිලන්කේ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලින් 3 දෙනෙකු මිය ගියා. මගින් වැඩි පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් රුසියාව බස් රථ වෙත ප්‍රහාර එල්ල කළ බවටයි යුක්රේනයේ චෝදනා කළේ. රුසියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළා.
0: Top story. අනුග්‍රහය ජපන් තාක්ෂණය ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PX XU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය
2: සියත දිවයින පුරා

0: දන්නවද ළමයි
1: විපතක් වෙලා තියෙන්නේ? විපතක්
0: මොකක්ද?
1: විපතක් වෙලා තියෙන්නේ ගෙදර. දැන් ඇත්තම මේකයි. දැන්
0: මොකද්ද?
1: අද මම ගෙදර මම උදේ නැගිට්ටි හූහඬ මැද්ද නැගිට්ටි.
0: හූහඬ
1: නරියන හූහඬ ලතෝනි හඬ මැද්ද මම නැගිට්ටි.
0: ඕකේ.
1: ඒ කියන්නේ මට හීනෙන් වගේ මේ ගාල ගෝට්ටියක් ඇහෙනවා ගෙදර. මම බඩගාර කියන්නේ ඒ වෙලාවට ගෙදර දොර තියෙන තැන හොයාගන්න බෑ. කාමරේ කොහමද? එහෙම නැගිට්ටාම ටිකක් වෙලා යනවනේ. කිසිම දෙයක් නෙමෙයි.
0: හරි.
1: මේ කුස්සියට කැරපොත් එක්ක ඇවිල්ලා.
0: අම්මෝ පියාඹනෙක්ද?
1: ඒකනේ. ඔයා දන්නවද පියාඹන්නේ වයසක කැරපොත්ත කියලා?
0: අහලා තියෙනවා.
1: යංගුම් පියා, ඒ කියන්නේ තරුණයෝ පියාඹන්නේ. උන්ගේ කකුල් අතපය හයියන උන් නිකන් පියාඹන ඒවා නෑ. උන් ඇවිදගෙන එහෙම තමයි උන් ෂේප් එකේ උන් කරන්නේ.
0: කියන්නේ අපි අහලා තියෙන නාකි දන ගන්නවා කියලා නේ. එහෙම නෙමෙයි.
1: කරපොත්තංග ලෝකේ නාකි පියාඹනවා.
0: Yes okay.
1: තරුණයෝ බඩ ගන්න. දන ගන්නවා එහෙම තමයි
0: යන්නේ. Yes okay.
1: ඉතින් මේ ඉතින් දැන් කිසි කෙනෙකුට මේක දැන් හෑන්ඩල් කරගන්න බෑ. හරිද? ඒ දුනෝ මේ දුනෝ නන්දම්මයි දෝනියන්දයි එක විජුම්බරයි.
0: හරි.
1: කිචන් එක ඇතුලේ.
0: ඕකේ.
1: කරපොත් එක්ක ඇවිල්ලා. පස්සේ මම බැලුවා මේක හරියන්නේ නැහැ. ගත්ත සෙරප්පු ගහනකොටම නන්දම් මෙතන ඇවිල්ලා මොකද්ද කරන්න ගියා?
0: හරි.
1: ගහපු සෙරප්පු පාර වැදුනේ නන්දම්මට වැදුනේ. එතන වෙන නඩුවක්.
0: ඇත්ත කියන්න නෑ. කරපොත්තට ගැහුවේ.
1: කරපොත්තර මෙහෙම ගහනකොටම නැන්දම්ම එතන නැන්දම්මත් එතන අර
0: කෑ ගහන්නව.
1: මැදට පැනලා නැන්දම්මත් ඒ වැඩේම මොකක් හරි කරන්න
0: ආවා. හරි ඕකේ.
1: දැසි මම ටග්ගල සීන්නේ ආයෙ වුණා. ඉතින් මම කිව්වා හරි හරි කියලා. මාර ස්ප්‍රේ එක තියෙනවා. ස්ප්‍රේ එක දුන්නා. ස්ප්‍රේ එක. නෑ. බංකෝ හරි හරි අම්මේ හරි හරි මේක මේක කියලා.
0: ඔව් ඔව්.
1: ගත්තකම් විද්දා. අර විදින පොඩි අර පොඩි හිලක් තියෙන්නේ.
0: හරි.
1: ඒක මම නැන්දම්මගේ පැත්තට හරවලා දීලා තියෙනවා.
0: හරි නිදි.
1: ගැහුවා නැන්දම්මට වැදුනේ.
0: හරි ඕකේ. දැන් මේ
1: ඇත්තටම නෑ. නැන්දම්මට වඩා සරයිනේ දුව.
0: හරි ඕකේ. අරගත්තා කෑන් එක.
1: නැන්දම්මගේ අයිතිකාරය දුවනේ. දැන් මේක මම plan කරලා දුන්නා කියලා තමයි කියන්නේ පාට.
0: يعني කරපොත්ත එවපු එකේ ඉඳන්ම ඔයාගේ plan එකක්
1: වගේ
0: වෙලා ඇති දැන්.
1: සෑස් ගාලා විඳ කෙනෙම නැන්දම්ම විඳ ගන්න. කරපොත්ත දිහාලා හරවලා නැන්දම්ම විඳ ගන්න. ඒක අර විදින හිල මේ පැත්තට හරවලා.
0: හයි කලබලේනේ.
1: කලබලේ වැඩිනේ.
0: කලබලේ.
1: කලබලේ වැඩිනේ. ඉතින් විපතක් gedara දැන් අපේ.
0: ඒකේ
1: විපතක් තියෙනවා.
0: අයියෝ අයියෝ හද මාර සීන් එක.
1: මොකක්
0: හරි settle කරගන්න විදියකුත් plan
1: කරන්න. ආ නෑ නෑ settle කරගන්න. දෙයක් නෑ ගෙදර යන්න වෙන්නේ එතකොට.
0: යවා ගෙදර යනකොට අවාන්ස් එකට ගිහිල්ලා Xiaomi TV එකක් අරගෙන යන්න ගෙදර. එහෙම තමයි. වයිෆ්ව settle කරගන්න මොනවා හරි එයාට ටැග්ගක් අරගෙන යන්න ඕනේ හරි. එතකොට එයාට මතක නැතිනවා. එයා ඔන්නේ ඔයා දුදේ බැනගෙන එන්නේ. හැබැයි අරක දැක Xiaomi TV අඟල් 55 එකක්.
1: ඔයා TikTok බලන වැඩි.
0: තග්ගල settle
1: වෙනවා. ඔයා TikTok බලන වැඩි. ඔය TikTok වල දිනන.
0: නෑ ඒත් අපි සාමාන්‍ය ජීවිතේ තෝකේනේ.
1: TikTok වලින් බලන ජීවිතේකනේ.
0: ඔව් ඒත් TikTok කරනානේ මම influencer කෙනෙක්නේ.
1: මොකද්ද?
0: influencer කෙනෙක්නේ.
1: ඔයා?
0: යා යා
1: influencer කෙනෙක්.
0: ඔව් අදද දන්නේ.
1: ආ නෑ නෑ මම දන්නේ නෑ මේකක් කියලා තියෙනවා.
0: මත් නැහැ. හරි කොමරි මම.
1: ඒ තව විපතක්.
0: ඒ social media.
1: මේ කියන්නේ වට influencer නෝ කියන්නේ වෙනම විපතක් මේක.
0: හරි මං කියපු කතාව වැරදිද? Xiaomi TV එකක් අරගෙන ගියොත් ඔයාට gedara ada පොඩ්ඩක් settle කරගන්න බැරිද? මොකද මේක smart TV එකක්. අනිත් එක ඔයා වැඩි ලොකු ගණන් වියදම් කරන්නෙත් නෑ. ඔයා සාමාන්‍ය නිකන් සාධාරණ ගාණක් වියදම් කළා තමයි TV එක ගන්නෙ. හිතන්න අරවින්ද.
1: ඒ මට ඇත්තටම ආසාවක් තියෙනවා පුළුවන් නම් gedara හැම කාමරේටම
0: යා
1: personally බලන TV එකක් තියෙනවා.
0: Okay right.
1: මං කැමති.
0: Okay. Okay. හැබැයි Xiaomi එකේ වැඩි කරගන්න පුළුවන් ඇත්තටම ඔබටත්.
1: කරන්න පුළුවන් තමයි කරන්න පුළුවන් තමයි. දැන් වෙනද ස්මාර්ට් කිව්වොත් 4K කිව්වොත් QLED කිව්වොත් අපි ඒ සෙක්ෂන් එක බලන්නේ. QLED 4K આવොත් ඒක බලලා වැඩක් නැහැ. ඒක බලලා බලන්න පුළුවන්.
0: ෂෝරූම් එකේ විතරයි.
1: ගන්න බෑනේ.
0: ඔව්.
1: සිරාවට. ෂෝරූම් තමයි ඒව.
0: ඒව බලන්නේ. ඔව්.
1: ෂෝ තමයි බලන්න තියෙන්නේ. ඒව ගන්න බෑ.
0: යා.
1: අඟල් 55 ගාන අපි කිව්වා Xiaomi වල. අඟල් 55 ගන්න. මේක මාකට් එකේ එන්ට්‍රි පොයින්ට් එක ලොක්කුවට මේගොල්ලෝ කරනවා. 169999යි.
0: හරි.
1: 169999යි. මොකක් ගැනද මේ කතා කරන්නේ? අඟල් 55 Xiaomi Pro 4K QLED Smart TV.
0: හරි.
1: බලන්නකෝ කැලිටි. Xiaomi Pro. Pro කියනකොටම සාමාන්‍ය normal condition එකෙන් උඩට එනවනේ.
0: Yes.
1: දැන් 4K 8K වෙනකම්ම තියෙනවා. 8K පැත්තක දාන 8K තිබ්බට නෑ. 8K වලින් බලන දේවල් නෑනේ අපිට.
0: හරි ඕකේ.
1: දැන් 4K වලින් material තියෙනවා බලන්න. මේක 4K, මේක QLED, මේක smart. ආයේ මුකුත් නෑ. සියල්ල එකයි. එක තැන තියෙනවා.
0: හරි ඕකේ.
1: ඒගොල්ලන්ගේ ටීවී සීරීස් එකේ මංගල් 32 Xiaomi QLED Smart. අංගල් 43 Xiaomi Full HD Smart Google TV.
0: හරි ඕකේ.
1: bro
0: come on
1: TV එකක් ගන්න හිතාගෙන ඉන්න පරක්කු වුණා නම් ඒක ගන්න නැතුව ඇත්තටම හොඳයි පරක්කු වෙච්ච එක. පරක්කු වෙච්ච එක හොඳයි. සමහර අය වෙලාවට කියනවානේ good things for those who wait. හොඳම දේවල් හැම්මෙන්නේ ඉවසලා ටිකක් කල් ඉන්න ආයතලු. ඉතින් දැන් ඉතින් තව ඉවසන්න දෙයක් නැහැ. යන්න අබාන්ස් එකට ගිහින් ගන්න.
0: හරි.
1: එකපාර ගෙවන්න බැරි නම් මේ 169999 ඇතු වැඩි කියලා හිතනවා නම් ගෙවන්න දාලා ගන්න.
0: අනිතික මේක ලස්සනයි. ලස්සන TV එක.
1: ලස්සන TV එක. ඉස්සෙල්ලා බලන්නකෝ මේ මේ Xiaomi 55 TV එක බලන්නකෝ. Pro 4K QLED Smart එක බලන්න.
0: හරි ඕකේ. ආස වෙනවා.
1: හරිම sleek design එකක්. ලස්සනයි. TV එකක් ඇත්තම TV cabinet එකක් උඩ තියනවට වඩා
0: හරි
1: TV එකක් wall bracket එකක් ගහලා බිත්ති එල්ලලා දාන එක
0: ලස්සනයි නේ.
1: හොඳයි.
0: ඒක හරි.
1: ලස්සනයි.
0: දැන් ඔයා දන්නවද අරවින්ද ළමයි මුලින්ම අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් එක්කම බොරු කියන තැන තමයි එක වසරේදී ස්කෝල්ට දානකොට. අහනා පුතා කොහෙද? ගම address එක මොකක්ද?
2: කලම්බෝ.
0: මේ පුත්තල මේ දරුවා.
2: කලම්බෝ.
1: පූකලම්බෝ. පූ කලම්බෝ.
0: අර කගලව පූ. ඊටම දැක්කන අම්මයි තාත්තයි මතක.
1: අම්මයි තාත්තයි මරයි කියලා හිතනවා.
0: ළමයිට බොරු කියන්න උගන්වන්න ඕනේ නැහැ. ඔබට ඇත්තටම කලම්බෝ වලට එන්න පුළුවන්. මොකද මේ තමයි ප්‍රයිම් ටයිම් එක. හොඳම වෙලාව, හොඳම තැන, හොඳම දේ.
1: මං ඉතින් දෙමාපියන්ට වරදක් කියන්නත් බෑ.
0: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත.
1: දරුවන්ට හොඳම දේ දෙන්න, හොඳම අධ්‍යාපනය දෙන්න. ආ එහෙමනේ ඉතින් මේ දෙමාපිය try කරන්න.
0: try කරන්නේ ඔව්.
1: බොරු නෙමෙයි ඊට වඩා දේවල් වුණා තාත්තා අම්මා කරනවා. ඒක හරිද වැරදිද කියනට වඩා වෙන ඉමෝෂන් එකක් ඕකත් අස්සේ තියෙනවා.
0: තියෙනවා අනිවාර්යයෙන්.
1: දරුවට හොඳ දේ දෙන්න. මම දන්නවා ඔය කන කට්ට රස්ත්‍යාදුව ඩොකියුමන්ට් හදනවා. ඉන්ටර්විව් කරනුනුත් දන්නවා මේ බොරු කියලා.
0: ඕ ඒක ඇත්ත. එකම ඇඩ්‍රස් එකට ඇවිල්ලා තියෙනවා.
1: අපේ ස්කෝලේ වටේ තමයි එහෙම බැලුවොත් එහෙම අපේ ස්කෝලේ 90ක් මේ
0: ඉන්නේ. ඕ ඒක ඇත්ත.
1: ඕ
0: සමහර ළමයි එකම ගෙදර.
1: ඕ එකම ගෙදර ළමයි 1000ක් විතර. ඊගන්නේ මේ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න දන්නේ නැහැ. ඉන්ටර්විව් බෝඩ් එකේ බබ්බු දින්නේ නෑ දන්නවා. ඒත් ඉතින් දන්නවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ රජ වෙන්න නෙමෙයි දරුවන්ව රජ කරන්න කියලා.
0: Yes.
1: Okay okay ගාලා. උතත් ඉන්නේ ගෙදරද? කලින් හිටපු ළමයි 100 මේ ගෙදර. ළමා නිවාසෙක ඉඳලා වගේ. මේ තරම් ළමයි ඒ ඇඩ්‍රස් එකේ.
0: ඔය කැත්ත.
1: එහෙම අවශ්‍ය නැහැ. මේක හොඳ වෙලාවක්. This is the prime time. ප්‍රොපර්ටි එකක් buy කරන්න හොඳ ප්‍රයිම් ටයිම් එකක්. එතකොට ප්‍රයිම් ඩෙවලොපර් කෙනෙක් ප්‍රයිම් ටයිම් එකක් ප්‍රයිම් ඩීල් එකක්. මොකද ප්‍රයිම් ඩීල් එකක් සුපිරිම ඩීල් එකක් හම්බෙලා තියෙනවා කොළඹ ප්‍රයිම් ගෲප් එකට. එබ නැත්තම් අපි ප්‍රයිම් ලෑන්ස් තමයි තාම අපිට කියවෙන්නේ.
0: නමුත් දැන්
1: ප්‍රයිම් ගෲප් ලෑන්ස් තරක් නෙමෙයි. ගොල අපාර්ට්මන්ට්ස් විලාස් එතකොට හවුසින් ප්‍රොජෙක්ට්ස් මොන තරම්නම් කරනවද නේද? එතකොට හොඳම හොඳ ඩෙවලොපර් කෙනෙක්ගෙන් ගන්න ඕනේ. මොකද ලොං ටර්ම් නේ මේ කතාව. තමන් සල්ලි ගේපු ප්‍රොජෙක්ට් එකේ ෆිනිෂින් එක දකින්න ඕනේනේ.
0: ඔව් ඒක හරි.
1: මොකද මේ රටේ ඉන්නවා ඕන තරම් ප්‍රොජෙක්ට්ස් බාරනම් පොළු තියපු මිනිස්සු. බාරනම් පොළු තියපු මිනිස්සු ඉන්නවා. ප්‍රොජෙක්ට් එක කරලා නැහැ. එහෙම අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් වල එහෙම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. පරණ අතීත හාරවුස් වල බාන්න මතක නම් ඔබට අහුවෙයි. අවුරුදු ගානක විශ්වාසෙත් එක්ක තමයි
0: ප්‍රයිම් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට කවුරුත් නේ වචනකින්වත් දොසක් කියන අපි අහලවත් නැහැ ජීවිතේට. අනිත් එක අපි දැන් ප්‍රයිම් ඩීල් එක ගැන කතා කරා. මොකද්ද මෙතන තියෙන ප්‍රයිම් ඩීල් එක?
1: 120ක සේවිං එකක්. ඔබ ඔක්තෝබර් 15ට මේ මාසේ 15ට කලින් සල්ලි ගෙවුවොත් ඔබට හම්බ වෙනවා. ප්‍රයිම් එකේ කලම්බු තියෙන අපාර්ට්මන්ට්ස් 50 මිලියන් ඉඳලා උඩට පටන් ගන්නවා. හිතන්න මිලියන 50 ප්‍රොජෙක්ට් එකකට ඔබ ගියත් ඔබට මිලියන 10ක් එතනින් ඉතුරු කරගන්න පුළුවන්. මිලියන 40යි ඔබට ඒ අපාර්ට්මන්ට් එකේ ගාන වෙන්නේ.
0: හරි නියමයි.
1: ROI එක ගැන හිතන්න. ROI right return of investment. ඔබ ඉන්වෙස්ට් කරන ගාන කියවුණ අවුරුදු 4ක් යද්දි හිතන්න 40ට ගත්තා නම් අවුරුදු 4 වෙද්දි ඒක ඕල්මෝස්ට් 80යි. ඕල්මෝස්ට් ඒ ළඟ තනක තියෙන 75 76 කියලා අපි හිතුවනේ 80යි කියලා.
0: හරි.
1: ඒ ගානට ගාන වැඩි වෙනවා. ඒක හොඳ සල්ලියක් කියලා හිතන නම් උග දීලා දාන්න.
0: අනිතික කොළඹනේ ඊටත් වඩා වැඩි වෙයි කියලායි මට නම් හිතෙන්නේ.
1: ඔක දන්නවද? ඉඩම් වැවෙන්නේ නැහනේ.
0: ඒකනේ.
1: ඔයර දැන් හිතලා ගන්න බෑ.
0: Yes.
1: තනි ඉඩමක් කොළඹින් ගන්න ගත්තම අපාර්ට්මන්ට් එකේ ගන්නට එහා පැත්තට යනවා. මේක සියලු දේ කරලා කම්පලීට් කරපු අපාර්ට්මන්ට් එකක් ගන්න තියෙන ප්‍රයිම් ටයිම් එක. මේක ඔක්තෝබර් 15 ඉවරයි.
0: ඔක්තෝබර් 31 වෙනකල් කාලය තියෙනවා.
1: ඔය ඵලය.
0: අපි කෝල් කරන නම්බර් එක දෙන්නම් 0711077666. 0711077666ට කෝල් එකක් දෙන්න.
1: CA ශ්‍රී ලංකා. කටපාඩම් වෙනකන් කියලා තියෙනවා. වරලත් ගන්න කාදීකාරීවරුන් හදනවා. වරලත් ගණිකාධිකාරී කෙනෙක් වෙන්න වෙන තැනක් නැහැ.
0: Yes, okay.
1: ඔබ නිකන් මේක ඇල්ලක් කිරෙන් බැද්දක් ඔබේ යා තෙලෙන් බැද්දක් ඔබේ යා කාට හරි වරලත් ගණිකාධිකාරීවරියෙක් වෙන්න තියනවා නම් යන්න තියෙන්නේ CA ශ්‍රී ලංකා හරහා විතරයි. මොකද ඒගොල්ලෝ තමයි ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්නේ.
0: හරි.
1: ඒගොල්ලෝ පාර්ලිමේන්තු පනතකින් සම්මත කරලා පිහිටවපු ආයතනයක්. ඒගොල්ලන් තමයි ඒක සම්පූර්ණ ඒකාධිකාරයේ දින. ඒක ඒකාධිකාරය. ආයෙත් ඉතින් ආයෙ තර්ක කරන්න එපා වැඩක් නැහැ කතා කරලා.
0: හරි, okay.
1: වරලත් ගණිකාධිකාරී නම් CA ශ්‍රී ලංකා ගියනතත් කමන්නේ ඒක දැනගෙන ඉන්න කවුරේ මිනිස්සෙක් කොහෙරි හැවුවොත් කියන්න නිකන් බය නැතුව දැනගෙන කතා කරන්න පුළුවන් ඔබට. එතකොට දරුවෙක් ඉන්නවා නම් ඒ ලෙවල් කරලා රිසර්ච් බලාපොරොත්තු වෙමින් ඉන්න තාත්තට අම්මට මේ වැඩේ කරන්න පුළුවන්. මම දන්නවා විශේෂයෙන්ම අම්මලානේ මම මේ තාත්තලට කියන්නේ.
0: අම්මලා
1: හෙන ඉමෝෂනල්නේ. අනේ මේ කොල්ලට ඉන්න දෙන්න අනේ මේ මැරිලා මැරිලා පාඩම් කරලා දන්නේ අම්මලා එහෙමනේ.
0: ආ ආ මේ
1: අම්මලා හැමදේම ඉමෝෂන් වලින් තමයි රන් කරන්නේ.
0: Yes, okay.
1: කොල්ලට පාඩුවේ ඉන්න දෙන්න ඔබ නිදි මරාගෙන දවස් කීයක් පාඩම් කරලා ඔන්නෝ ඉන්න අරින්න අම්මේ. ඒක ඇත්ත ධර්මය ගැන එහෙම හිතනවා තමයි. නමුත් ඔයා පුතාගෙන දුවගෙන එහෙම හිතුවට මේ ලෝකෙට වෙලාවක් නැහැ දරුවගෙන එහෙම හිත හිත ඉන්න. මේ පුදුම රේස් එකනේ මේ යන්නේ.
0: හරි.
1: දරුවව දාන්න මේ වැඩේට. සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක මොනවා වුණත් අර කොමස් කරපු අය තමයි චාටර්ඩ් ඇකවුන්ටන්ට්ලා වෙන්න ඕනේ කියලා කතාවක් නැහැ. මොන සබ්ජෙක්ට් එක කරත් ඒ ලෙවල් වලට චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වුණාම තියෙන වාසි ටික දන්නව නේද? ලෝකේ පුරා ළමයට යන්න පුළුවන්. මුළු ලෝකෙම පිළිගන්නවා දරුවා.
0: Yes.
1: අනේ සර් අපේ පුතාගේ ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් CV එක චුට්ටක් බලන්න ඕ කියලා. එහෙම අරයට මෙයාට ඇඹරෙන්න දෙයක් නැහැ. නේද?
0: අනිවාර්යෙන්.
1: ඉතින් හොඳම දේ aptitude test එක ලියන්න.
0: හරි.
1: ඒ ලෝ රිසල්ට්ස් එනකම් බලා ඉන්න වෙලාවේ අද හෙටම aptitude test එක ලියවන්න. CA ශ්‍රී ලංකාවේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් Facebook page එකට ගිහිල්ලා ඒ aptitude test එකේ link එක හොයාගෙන එතනට ගියාම පැහැදිලිව තියෙනවා. භාෂා තුනින්ම තියෙනවනේ.
0: හරි, okay. FB එකට ගියා නම් link එක හැමම තියෙනවා. ටග් ගාලා click කරන්න.
1: ඒක ලේසිම ලේසි. CA ශ්‍රී ලංකා FB page එක. aptitude test එක හරීම ලේසි. ලියපු හැම ළමයෙක්ම කියන මේක මාල් ලේසියි නේද?
0: ඒකනේ.
1: ලොකුවට නිතානෙන්නේ. හරීම ලේසි. MCQ paper එකක් හම්බෙන්නේ අර බහුවර්ණ ප්‍රශ්න. ලියන්න, ඒක result එක දාගන්න, register වෙන්න, පටන් ගන්න. නොවැරදීම තදරුව තනකට යන ගමන. මේක වෘත්තීය සූසුකමක්. එහෙම නැතුව කඩදාසියක් විභාගයක් කරලා හම්බෙන එකක්
0: නෙමෙයි.

0: උදේ 8යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: පාසම් පදමට සිත
1: වාසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් පැය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා, මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: වැදුන නේද? මොකද්ද මල්ලී පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි, මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.
6: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
7: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
6: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
7: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
8: ඔටෝ බාත්යා පවතී සෑමදා.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
11: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550
12: අපතන්න. එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ
14: සමාගම. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
15: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
16: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peiris Motor Company Private Limited within Amatanna, Bindway 1147600.
2: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: ආසව පදමට සියත බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කප්පලයක් නොමිලේ. ඒවි පීරිස් ඊමොබිලිටි
1: කුටි කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු ක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
5: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. Apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ prime time කොන්දේසියතාවය.
6: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
7: ෆිනන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
8: අදම Combank.lk වෙත පිවිසෙන්න.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Piris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
13: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
14: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
15: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
16: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් විතින්.
17: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින්. ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
18: හාගෙල්ස් වුඩ් සිටි 43 වැනි සංවත්සර සමරුඹ වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් 100,000ක් වටිනා හාගෙල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. හාගෙල්ස් වුඩ් සිටි.
19: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසර.
10: කවුරුද දන්න කවුරු කන්න විශ්වාසනීය ලංකාවේ අංක 3

0: හැබැයි
1: මං ට්‍රයි කරන එක නම් අතාරින්නේ නැහැ. අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ගත්ත දවස ඉඳන් singing practice මම දන්නවා කවදාද දවසක මොකක් හරි කොත්තනින් හරි සරල සින්දුවක් කියලා හරි එළියට එන්න පුළුවන් වෙයි කියලා. මොකද
2: අබාන්ස් පටන් ගන්න
1: හරි ඔකේ
2: ලේසිම සින්දු කියන්න පටන් ගන්න. ඉදාරෑ ගුවන්තොට පොලේදී මා වගේකින් පටන් ගන්න.
1: එයාදකො මලට බඹරුගුසේ.
2: මලට බඹරුගුසෙත් හොඳයි.
1: Yes.
2: තාම අල්ප කෝඩ්ස් ගානක් තියෙන.
1: හරි ඔකේ.
2: ලොකෝට දඟලන්න ඕනේ. ඒ සින්දු ලස්සනයි.
1: තනිතරුවේ කියන පටන් ගන්න එපා මුලින්ම.
2: ඔව්.
1: හරි.
2: තනිතරුව කියන්න එපා මිනිස්සු ඇත්තටම ඔබව දාලා ඔබව තනි කරලා මිනිස්සු නැගිටලා යයි.
1: ඉතින්
2: තනිතරුවේ. අන්නේ මෙන් නිකන් ඉඳ බංගල මිනිස්සු යයි. එතනින් නේද?
1: ලේසියක තෝරගන්න.
2: පටන් ගන්න එක දොඹෙන් යන්න එපා.
1: හරි.
2: මිනිස්සුන්ට හෙන්න හුරු පුරුදු සරලම කෝඩ් වර්ක් එකක් තියෙන සරලම මෙලඩි එකක් තියෙන සින්දුවක් පටන් ගන්න මිනිස්සුන්ගේ නිකන් ඔබ අවුට් කිව්වත් මිනිස්සුන්ට නිකන් හරියක හෙන ගානේ සින්දුවකින් යන්න.
1: තරුද නිදන මහරෑ. ඒ වගේ නේද?
2: තරුද නිදන පුළුවන් තරුද නිදන මහරෑ වායතන්න පුළුවන් කියලාද?
1: එතන එකක් තියෙනවා. ඒක කෝඩ් වැඩිද ටිකක්?
2: කෝඩ් නෙමෙයි එතන තියෙන්නේ. එතන එතන තියෙනවනේ වෙන.
1: ආ එහෙනම් ඒක ඕනේ. එහෙනම් ඒක ඕනේ. අර අපි කියපු සින්දු දෙක ගන්නකො මුලින්ම. හරි? ඉතින්
2: ජෙනරල් පබ්ලික් එකට ඇප්ලයි වෙන එකකින් පටන් ගන්නවා. ටිකට් එක දිනුව කරා යනවා.
1: Yes.
2: ඊට පස්සේ ඔබට දිල්මාෂ් කුදේයිබර්ගන්ගේ තත්ත්වෙම යන්න පුළුවන්.
1: බීතෝවන් වගේ වෙන්න පුළුවන්.
2: බීතෝවන්ගේ මොකද්ද මිස්? සින්දුවක් කියන්න බෑ.
1: ඈ?
2: කියන්නේ. Taman දන්න දේවල්.
1: චූම්පන් එක කියන්නේ.
2: බීතෝන් එකට සින්දුවක් කියලා නේද?
1: සින්දුවක් කියලා නෑ මියුසික්. මම කියන්නේ සංගීතය ගැන හොඳ මේකක් වෙයි කියලා
2: නේද? ඔව්. ඉතින් ලෝකේ බීතෝන් වෙලා තියෙනවනේ. ඒක අපේ චූම්.
1: බීතෝන් දන්නේ චූම්පන් කිව්වා අර චූම්පන් මියුසික්. හරි ඉතින් අපි මෙහෙම ඕගලන්ට කියන්නේ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ගත්තම මෙහෙම වෙන්න පුළුවන් ඇයි? මයික් එකක් හම්බ වෙනවා හොඳ මයික් එකක්. ඉතින් එතකොට මේකත්
2: එක මයික් එක ඩීසන්ට් මයික් එකක්.
1: Yes.
2: ඩීසන්ට් මයික්. දියුණු වෙද්දි යන්න ඉතින් මයික්ස් තියනවා ලක්ෂ ගණන් වලින් ගන්න. එච්චර මුඩ යන්න ඕනේ නැහැ දැන්. අපි තියෙන්නේ බේබි ස්ටෙප්ස් තියෙන යන්නේ.
1: හරි ඔකේ.
2: කුඩා පියවර. වදන අපේ මේ මට මේක කිසිම හේතුවක් නැතුව මතක් වුණා. අපේ ගේ ගාවෙන් එන්නේ චූටි කඩයක් තියෙනවා.
1: හරි.
2: ඒ කඩේ නම හීන්සරේ පානගන. කඩේ නම විශ්වාස කරනවද?
1: මොනවද විකුණන්නේ?
2: හීන්සරේ පොඩි තේ කඩයක්. හීන්සරේ පානගන.
1: කියුට්.
2: හීන්සරේ පානගන.
1: හා.
2: මිනිසුට්ටියක් ඉන්නවා ගෑම් වෙලා.
1: හරි ඔකේ.
2: එයා ඉතින් හිමින් තමයි යන්නේ. එයාට කාලයක් කඩේ වහලා තියෙන පොඩි කරදර ටික උත් වෙනවා යන්න. ආයිත් කඩේ පටන් ගන්නවා.
1: හරි ඔකේ.
2: හීන්සරේ පානගන.
1: දිනු වෙනකොට ඩායි හයියෙන් කියලා හරි මොකක් හරි.
2: එයා
1: දිනු වුණාට පස්සේ
2: එහෙම ඩායිද කියලා ඒක ලස්සනයි. ඉතින් අපිත් හීන්සරේ පානගල
1: සංගීත
2: ජීවිතය ඉස්සරහට යන්න මොනවා වුණත් ඔබට මේක ප්‍රැක්ටිස් කරන්න නියම චාන්ස් එකක් කරෝකි පාරක් දාලා
1: හරි
2: ඒකත් එන්ජොයි කරන හැම වෙලාවෙම සින්දු කියන්නේ නැහනේ. පොඩ්ඩ ඇත්තකම් මයික් කරන් සින්දු කියන්නේ නැහැ මිස්සු.
1: සින්දුවක් අහන්න
2: අර තේවල රේඩියෝ එකහන්න. අපේ ෂෝ එකත් චුට්ටක් අහන්න.
1: යා
2: මේකත් ඔය මොන හරි තියෙන දයක් අහුලගෙන ඒක පොඩ්ඩක් ෂෙයා කරලා අපිට තව එක ලිස්න කෙනෙක් හරි මොන හරි මාට්ටු කරලා දෙන්න.
1: හා
2: ඔබ වැටිච්ච වලේ තව කෙනෙක්ව දාන්න.
1: ඉතින් ගන්න රුපියල් 1500ක මූලික ගැවීම කියන අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ටික ටික ගෙවාගෙන යන්න. එච්චරයි කරන්න තියෙන්නේ.
2: දැන් අපි කතා කරා ඔබේ බිස්නස් එක දැන් කෑෂ් වලින් රන් කරන්න අමාරුයි. කෑෂ් ගාලා එහෙම හරියන්නේ නැහැ. මොකද කෑෂ් විතරක් නෙමෙයි ගෙවීමේ ක්‍රම ලෝකේ තියෙන සියලුම ක්‍රම ඔබේ බිස්නස් එකේ ප්‍රමාණය අදාළ
1: නැහැ.
2: ওই ප්‍රමාණයෙන් ඊළඟ ප්‍රමාණයට ගෙනියන්න නම් payment systems ගන්න වැඩි කරා.
1: ඒතර
2: cash විතරක් නම් තියෙන්නේ මං ඉතාලම කනගාට වෙනවා. ඔබ ගොඩක් දුර නම් දුවන්නේ නැහැ ඔය cash වලින් විතරක් කරන business එක ඇතුලේ. ඔක් කරන්න නම් එන්නේ වැඩි කාලයක්.
1: ඔව්.
2: ඔබ ගාව තියෙන්න ඕනේ විවිධ ක්‍රම. ආ අර post machine එකක් නැද්ද? post machine එකක් උනත් අපිට LOLC finance එකට කතා කරලා
1: ගන්න පුළුවන්.
2: ඔයතර number එක ඔක්කා ගන්න.
1: හරි ඔකේ.
2: LOLC finance එකට කතා කරලා ඔබට ගන්න පුළුවන් post machine එකක්.
1: hard post එකක් නේ.
2: hard post එකක් කියලා කියන්නේ අර එහෙම machine එක right?
1: okay.
2: the hard post එකක් ගත්තාම පොඩක් commitment එකක් තියෙනවා. ඒක conditions එහෙම අහගන්න පුළුවන් ගොලන්ගේ. එතකොට ඒක නැතුව ඔබට හරිම ලේසියෙන් පුළුවන්. එහෙම commitment මුකුත් නැහැ. මෙච්චර ගනුදෙනු ගාණක් මාසිකට කරන්න
1: ඕනේ.
2: ඕවා මේව නැහැ. ඔබට පුළුවන් soft post එකක් ගන්න.
1: yes.
2: soft post එකකදී වෙන්නේ LLC ෆයිනන්ස් එක අඳුන්නලා දීපු විශේෂිත ඇප් එකක් මේක. සල්ලි ගන්න පුළුවන් කාඩ් වලින් හරින්මෙන් ඔබේ ෆෝන් එක පාවිච්චි කරනොත් ඒකට ඇප් එක දාගන්න ෆෝන් එකට. ෆෝන් එකේ NFC පහසුකම් තියෙනවනේ. NFC ඒක නියර් ෆීල් කමියුනිකේෂන් නැති මොනාරයක් බඳන්නේ සීයකුනේ. නියර් ෆීල් තමයි NF වලින් ගන්න. කමියුනිකේෂන් ද නියර් ෆීල් කොන්ටැක්ට් ද
1: මාකට්.
2: ඔන්න ඔයලා කිව්වා ඒක ඉතින්. ඔබටත් හොයන්න මොකක් හරි එකක් තියෙන්නේ
1: බෑ. හරි ඔකේ.
2: නියර් ෆීල් කොන්ටැක්ට් හරි කමියුනිකේෂන් ද තියෙනවා නේද? කාඩ් එකේ ඇප් එක ඔන් කරලා සර් පේමන්ට් එක මෙච්චරයි සර් කාඩ් එක ෆෝන් එකට ලං කරා කාඩ් එක ටං ගාලා රීඩ්
1: කරනවා
2: සල්ලි ටික මෙව වෙනවා මම බැලුවා අද දවසේ වෙච්ච ගනුදෙනු මොනවද
1: හරි
2: ගනුදෙනු වල ප්‍රමාණය අනුව ගොඩ ගහ ගන්න සම්පූර්ණ ගනුදෙනුව බලන්න ඊයේ කොහොමද බිස්නස් බලා ගන්න මේ ටික එකතු කරලා කොහොමද මගේ බිස්නස් එකේ growth එකක් තියෙනවද නැත්නම් වලපල්ලට යන්න කියලා බලා ගන්න
1: හරි ඔව් නේද
2: මේ ටික ඔක්කොම කරගන්න පුළුවන් නේද පේමන්ට් එක හම්බ වුණා අරවා මේවා ඔහොමම ගොඩාක් දේවල් ඔබට ඒ වෙලාවේ බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තවත් මම දැක්කා හරිම ෂෝක් වැඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ලෝකේ තියෙනවා විවිධ ගෙවීමේ ක්‍රම ෆෝන් එකට සම්බන්ධ කරලා වොලට් එක.
1: හරි.
2: ඒ වෙනසු ක්‍රෙඩිට් කාඩ් එකක් ගෙනියන්නත්. බැංකු account එකේ සල්ලි අතපත ගන්නම නේ. ෆෝන් එකේ app එකකින් සල්ලි ගවන්න තියෙනවා.
1: Okay.
2: QR කෝඩ් එක ස්කෑන් කරලා ඒ සල්ලි ගවන්න පුළුවන්. එතකොට ඔබට QR කෝඩ් එක තියෙන්න පුළුවන්. ඒක තියාගන්න පුළුවන්. අපි මේ සේරටම නම්බර් එකක් දෙන්නම් 1327. බිස්නස් එක හදාගන්න ඕනේ. බිස්නස් එක දියුණු කරගන්න ඕනේ.
1: ඔය පොඩි බිස්නස් තියෙන්නේ මං ඊයේ කිව්වා ඒක ආන්ටි
2: කෙනෙකුට. මේක බුලත් විට කඩේට රඹුටම් වික්කත් දෙලුම් මැංගුස් වික්කත් මේ සිස්ටම් එකක් තියාගන්න. මිනිස්සු හැම වෙලාවෙම කෑෂ් හතේ තියාගෙන ඉන්නේ නැහැ. මිනිස්සු වාහනෙන් බහින්නෙත්
1: නැහැනේ. ඒක
2: නේද? හරි මලේ දැමිකටියක් දෙන්නකෝ. වාහනෙන් නම් බොන්නේ. ඔය ෆෝන් එක අරන් ගලස 250යි. කාඩ් එක තිබ්බ ෆෝන් එකට සල්ලි කැපුණා.
1: Yes.
2: හොරෙක් හතරකට වෙලා අරන් යන්නද? බෑ. ෆෝන් එක උස්සන් ගියත් සල්ලි තියෙන account එකේ පුතා.
1: ආරක්ෂාවයි.
2: තේරෙනව නේද?
1: Yes.
2: 1327. චූටි business එකකටත් මේක ඕනේ. බාසුන් හැටත් මේක ඕනේ. තමන්ගේ payment එක ගන්න. සිරාඩුවන් කතා කරා.
1: වටිනවා. ඒක නම් නියම ක්‍රමයක්. One way ticket. Ting ting ting dollar 90 ඉඳලා ඔගලන්ට පියාසර කරන අවස්ථාව දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඉඳලා Colombo to Vietnam. Colombo to Ho Chi Minh. හරිද මම නිකන් බැලුවා සාමාන්‍යයෙන් rates කොහොමද කියලා. දැන් අපි dollar 90 ඉඳලා කියලා කියනවනේ Vietjet එකේ නිකන් බැලුවා. ඒ වාඩි කියන්න dollar 120 ගණන්, 130 ගණන්, 150 ගණන් ඒ වගේ ගණන් වලට තමයි සාමාන්‍ය ගණන් තියෙන්නේ. එහෙම one way ticket එක. හැබැයි Vietjet වල ඔයගලන්ට dollar 90 ඉඳන් පියාසර කරන්න පුළුවන්. ඒ කියන්නේ එතනම තේරණානි වැඩේ. ගාන අඩු කරලා දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලනවා සුව පහසුව. අපිට හොඳට නිකන් ඉඩ ඇතුව හොඳට යන්න පුළුවන්ද?
2: ඒ දීලා තියෙන එක යන්නත් පුළුවන්. තා පොඩ්ඩක් එක එක දේවල් ඇඩ් කරගන්නත් පුළුවන්. අවශ්‍යම දේවල් ටික බලබල සමහර අය කෑම කන්න ඕනේ කියලා හිතන ඔය පැය 3-4. සමහර අය හිතන අයියෝ පිස්සුදනේ බබු කාල වෙනකල බුදිය ගත්තාම ඔය කන්න ඕනේ පැය 4ට අපි පැය 6-7ට බුදිය ගන්න රෑට නැගින්න එකට කන බෑ. කලින් ඕඩර් කරගත්තොත් ගොඩක් දේවල් ලේසි.
1: හරි ඕකේ.
2: රයිට්. ඔබට ඕන තැනක සීට් එක දාගන්න. ඉඩපාඩු තියෙන තැන් තියෙනවනේ සමහර තැන්වල තියෙනවා ප්ලේන් එකේ. ඉකොනොමි ක්ලාස් එකේ වුණත් හොඳ ඉඩ තියෙන තැන් තියෙනවා.
1: ඔව් නේද?
2: ඔව් ඒක විශේෂ ප්‍රයිස් වලට තමයි යන්නේ.
1: හරි.
2: මුලදීම කතා කරගත්තොත් ඒවා හොඳ ප්‍රයිසින් වලට අයින් කරගන්න පුළුවන්. ඔකේ ඩියුටි ෆ්‍රී ෂොපින් තියෙනවා ප්ලේන් එක ඇතුලේ යන ගමන් පොඩි බිස්නස් එකක් උත් යනවා.
1: හා ඕකේ.
2: ඔබ කැමති නම් මොන හරි එහෙම ගන්න පුළුවන්.
1: නියමයි.
2: මම ඔබට දෙයක් කියන්නම්. Ho Chi Minh විතරක් නෙමෙයි ඒගොල්ල පටන් ගත්තා කොළඹ ඉඳලා මෝල්ඩිව්ස් යන.
1: වව්! නියමයි.
2: කොළඹ සිට මාලදිවයින දක්වා. කොළඹ සිට
1: මාලදිවයින දක්වා අපි අසර කරන්න Vietjet ස්ටාර්ට් කරලා තියෙන්නේ.
2: මේක තමයි එක්සයිටින්ම නිවුස් එක.
1: රයිට්.
2: 3 times a week. අඟහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාදා තමයි ඒකත් යන්නේ. හරි? හරි? එතකොට මේ පොඩ්ඩක් ඉන්න. මේක පටන් ගන්නවා දෙසැම්බර් මාසේ 6 වෙනිදා සිට.
1: දෙසැම්බර් 6. ඕකේ.
2: හරිද? ඉතින් මේ ගැන අපි තවත් විස්තරයට අනිද්දර කියන්නම්. Ho Chi Minh තමයි අපේ පළවෙනිම destination එක සෙට්
1: වෙන්නේ. අපි දැනට කතා කරන්නේ Ho Chi Minh දක්වා අපි ආසර කරන එක ගැන. එතනින් ඕගලන්ට ගමනාන්ත 66කට යන්න අවස්ථාව දීලා තියෙනවා Vietjet වලින්. අපි කියමු මෝල්ඩීව්ස් යන ගමන ගැනත්.
2: මේ A320 යන්නේ.
1: ආ ඕකේ.
2: A320 යන්නේ. හොඳ ඉඩ තියෙන ප්ලේන්.
1: රයිට්. අපි නම්බර් එකක් දෙමුද?
2: වියට් ජෙට් වල අපි නම්බර් එකක් දෙන්නම්. කතා කරන්න මේ ගැන විස්තර දැනගන්න 0112 44 40 44 0112 44 40 44. මම නම් සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් තමයි මම නම් බලන්නේ. ඔබට ඕනම් කෝල් කරන්න පුළුවන්. නම්බර දීලා තියෙන කෝල් කරන්න.
1: හදිසියේ හරි ඔබේ බිත්තියට කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් බිත්තිය කෑ ගහලා කියයි, අනේ මගේ ඇඟේ ගාන්ඩ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් ගාන්ඩ කියලා කෑ ගහයි කියලා මට හිතෙනවා. මොකද අපේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ගෙවල්වල පිටත බිත්ති බැලුවොත් පැචර්ස් තියෙනවා. ඒක නිකන් අපේ ලංකාවේ අනන්‍යතාවයක් වගේ මට හිතෙන්නේ. හැම කියන්නේ අපේ පාර ගත්තු තින් අර වින්ද ලස්සන ගෙවල් ටිකක් තියෙනවා. හැබැයි හැම ගෙදරකම තියෙන ඉස්සරහ ගහලා තියෙන බිත්තියේ තියෙනනේ එළියට විවෘත කළද පැච් එකක් තියෙනවා.
2: මම හිතන ගොඩක් අය මේක ඉතින් කොච්චර කරත් ඔච්චර තමයි කියලා අත ඇරලා වෙන්න ඇති.
1: ඔව් maybe. ඔව්.
2: එක වතාවක් try කරන්න ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් පාවිච්චි කළා. ඒ තින් දෙක ගාලා බලන්න.
1: හ්ම්. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමුකෝ.
2: අපි දන්නවා පස්සේ වෙන එක.
1: Yes.
2: පස්සේ මුකුත් වෙන්නේ නැහැ. පස්සේ
1: හරි
2: ඔබ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් ඔබේ තාප්පෙට එම නැත්නම් අවුටර් වෝල්ස් වලට තාප්පේ එළියේ බිත්තියේ එළියේ බ්ලයින්ඩ් වෝල් එකේ
1: හරි
2: තෙමෙන බිත්ති ඔක්කොම හොය හොය ගන්න ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් එක. මොකද ඊළඟට වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ බිත්ති වලට. ඔහොම අරගෙන යන බිත්ති වල මුකුත් වෙන්න දැන් ඔය වෙලා තියෙන ටික තියෙනවනේ ඔය මුකාක්වත් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඔබ කළු වෙන්නේ පුස්ස දෙන්නේ දියස වෙලා අල්ලන්නේ නැහැ ඒ බිත්තියට.
1: කැත වෙන්නේ නැහැ. ලස්සනට පිරිසිදුව තියනවා නේ.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels industry පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දැන්ම යොමු කරන්න www.slit.lk slit evolve beyond
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඇලුමිනියම්නේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: හොටල්ම පට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
2: sielu pahasu gamnu mile avurudu 40 ta adunam adama katha karanna
1: koronagala mk global edge videsh rakya ayatanaya 0.37273370
3: wartha pita wartha kabuna koti 8 nlv tanade tahane nuthrayi rupiyal koti 13.9 ata ikma u devanta supiritya galaba dimin ratiye sangvardhaneta devanta shaktiyak wemin obat dinawa ratat dilawana jatiya mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwan
2: usas pilin pasu adhyapaneta nivaradima ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි. ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් වෙතින්.
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
5: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවා.
6: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන MyWays.
7: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
6: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාන අඩුයි.
8: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
9: පේනෝ පේනෝ.
6: ඊළඟට තියෙන රසවත්ම කැලේ MyWays app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
10: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
8: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.

0: था टॉप स्टोरी।
1: නාගොඩ වෙඩිතැ බීමක් කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුව වෙඩිතැ බීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන සිදුව මෙම වෙඩිතැ බීමෙන් මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරුයි. ඔහුගේ බිරිඳද තුවාලලමා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. දැන් විදෙස් පෝතක්. ඉන්දුනීසියාවේ ප්‍රදේශ රසක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඇතිවී තිබෙන දුමාරය අසල්වැසි රටවල් වන මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වා පැතිර ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් මැලේසියාවේ ප්‍රාන්ත කිහිපයක සහ වායු දූෂණ දර්ශකය 181 වන ප්‍රදේශවල පාසල් බසා තිබීමටයි බලධාරීන් නියෝග කළේ. සිංගප්පූරුවේ වායු දූෂණය මෙවසර මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇති වායු දූෂණ දර්ශකය 170ක අගයක් දක්වයි. ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් ඇති වූ දුමාරය සිංගප්පූරුවේ පැවැත්වෙන ෆෝමියුලා 1 මෝටර් රථ දහවන තරගාවලියටද බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන්දුනීසියාවේ මේ වන විට පවතින ලැව්ගිනි තත්ත්වය සැලකෙන්නේ 2015 වසරෙන් පසු ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය ලෙසයි. ගොවීන් සහ සමාගම් විසින් වගබිම් සකස් කිරීම සඳහා වනාන්තර ගිනි තැබීම මෙම ලැව්ගිනි වලට ප්‍රධාන හේතුවක් බවයි පරිසර සංවිධාන සඳහන් කළේ. ලැව්ගිනි ව්‍යාප්ත වීම වේගවත් වී ඇත්තේ පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන්.
0: Top story. අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම දෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සෙ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin.
5: Loki, Connie, Kohe, Friday, Wanna, listen, see it tomorrow.
6: Anuwa Tide, Dashma Deken, Anuwa Tide, Dashma Hatarena.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මම මේ මිනිස්සුත් එක්ක මේ ඉඳගන්න කලින් බලන මිනිස්සු මොනවද කතා කර කර ඉන්නේ.
2: හරි, ඕකේ.
1: ඔය තේරෙනවා?
2: ඕකේ.
1: නිකම්ම ගිහිල්ලා මේ පෙට්ටිය තිබ්බා වගේ ඉඳගන්නේ. නිකම් බලන්න ඕනේ මේ ෆෝරම් එකේ මොනවද මෙයාලා මේ කතා වෙන්නේ?
2: සංවාදය මොකක්ද?
1: යස්. ඒගොල්ලෝ කතා කරන්නේ ව්‍යාපාර ගැනද? ඒගොල්ලෝ කතා කරන්නේ ටැක්ස් ගැනද? ඒගොල්ලෝ කතා කරන්නේ දියුණුව ගැනද?
2: ඒගොල්ලෝ
1: කතා කරන්නේ අවම වශයෙන් දෙවියෝ ගැනද?
2: හරි, ඕකේ.
1: යහපත්
2: දේ ගැනද?
1: යෝ. මොකක් කරේ? එහෙම බලන ඉඳගන්න. නැත්තම් ඒගොල්ලෝ මොකද කාගේ හරි ප්‍රශ්න කාගේ හරි මේ කේලමක්ද? ඈ? ඈ? නැත්තම් දේශපාලන කතා කරන. ඉඳගන්න එපා. දේශපාලනේ කතා කරන ඉඳගන්න එපා. කුණුම කුණු වඩක් තමයි මේ දේශපාලනේ ගැන කතා කරන ෆෝරම් එකේ ඉඳගන්න. කුණුම කුණු ගොඩක්.
2: නැගිටලා යන්නේ එක්කෙනාට එක්කෙනා මූණ බලන්න බැරි වෙලා තමයි නැගිටලා.
1: ඔව්. මේ ඇත්තටම දේශපාලනේ කියන්නේ මගේ විශ්වාසයට මිනිසුන්ට කොච්චර බලපෑවත්
2: හරි
1: පුද්ගලික දේශපාලන මතයක් ගන්න යට ඇඳුමක් වගේ එකක්. ඒක කාටවත් උස්ස උස්ස පෙන්න පෙන්න යන්න ඕන එකක් නෙවෙයි.
2: යස් යස්.
1: තමන් එක පාඩුවේ තමන් කරගත්තාම ඇති.
2: හරි, ඕකේ.
1: නේද?
2: එහෙමනේ ඡන්ද දාන්නෙත් ඉතින් නේ
1: ගිහිල්ලා. ඒ හොඳම කෑල්ල හොරෙන් කරලා
2: ඕ
1: ඊට පස්සේ දෙන ටෝක් නේ බම් මේ උල ගන්න බැරි අපිට නේද?
2: ඒක නම් අර
1: අපිත් සමාජලාට නොදැනීම පැටලෙනවා ඇත්තටම. කතා කරන එක දන්නේම නැතුව එන මාතෘකාවක් නේ.
2: හරි, ඕකේ.
1: දේශපාලනයේ ආගමයි කියන්නේ දන්නේම නැතුව පැටලෙන මාතෘකාවක්.
2: ගිහිලා ගිහිලා ගිහිලා අන්තිමේදී තමයි සිහි වෙන්නේ අපරාදේ මම මේ කතාවට සෙට්
1: වෙන්නේ. අන්තිර හොඳම යාළුවෙක් නැති කරගන්නවා.
2: ඒකනේ නේද?
1: හොඳ හිත නැති කරගන්නවා නේ. ඕ මම මදරම ටොපික් නේ.
2: ඒක කොච්චර දුරට ගිහිලාද කියලා නම් දැන් Facebook එකේ දානවා. දැන් මෙහෙම නැති මෙහෙම මේව කරන්නේ නැති මගේ පක්ෂ ගැන බනින මිනිස්සුම මම අන්ෆ්‍රෙන්ඩ් කළා දා. එහෙම ගානටම දැන් ගිහිලා තියෙනවා මේ දේශපාලන. What to do?
1: මානසික වශයෙන් දුර්වලයි අපි හැම බලනකොට.
2: තවත් කෙනෙක්ගේ මතයක් පොඩ්ඩක් මේ ගරු කරන්න බැරි කම.
1: ඒ කියන්නේ කිසිම දෙයක් මට හිතෙනවා කිසිම දෙයක් ලියන්න කරන්න හොඳ නැහැ. ඔය සම්බන්ධව අනිත් කෙනාගේ මතයට ගරු කරගන්න බැරි නා.
2: යා ඒක හරි.
1: දේශපාලන ගැන කතා කරන්න හොඳ නැහැ. ආගම ගැන කතා කරන්න හොඳ
2: නැහැ. ඔව්.
1: ඔය ආගම ගැන කතා කරන ගොඩක් ඔස්තාර්ලා ඇත්තටම ආගම ගැන දන්නේම
2: නැහැ.
1: ඒ නිසා මේ ආගම ලිටරලි දන්න ආගමේ ලිට්‍රිචර් පාට් එක ලිය කීවිලි පාට් එක හොඳට දන්න මිනිස්සු ධර්මයට අනුකූල නොවුනාට අර වචන ටික දාලා ගේම් ඉල්ලන්න දන්නවා.
2: ඕකේ.
1: ත්‍රිපිටකයෙන් ගේම දෙන්න දන්නවා.
2: යස් යස්.
1: පිළිපදින්නේ දැනුම තියෙනවා.
2: හරි.
1: කාර මතක් වෙනවද?
2: මතක් වුණා.
1: ඔව්. ත්‍රිපිටකේ වතුර බීලා ඉන්න එක කාලා. ලේවල ඉඳන් තියෙනවා. ප්‍රැක්ටිස් කරන්නේ.
2: හැබැයි දන්නවා.
1: ප්‍රායෝගික මේකේ අකුරක දෙයක් කරන්නේ.
2: හරි.
1: හැබැයි අකුරක් ගානේ දන්නවා. ඒ වගේ මිනිස්සුත් එක්ක තර්ක කරන්න යන්නත් එපා. ගොඩ එන්න බෑ. ගොඩ එන්න බෑ.
2: යස් ඒක හරි.
1: එන්න.
2: ඉතින් හරිම පරිස්සමෙන් තමයි
1: නේ. ඒක වෙන කෑල්ලක්.
2: ඒක හොඳවා කියප එක. අපි ෆෝරම් එකකට ගියාම අපි බලන්න ඕනේ මොනවද නේ.
1: මොනවද කතා කරන්න කියලා කතා කරන දේ බල්ලේ ෆෝරම් එකේ ඉඳන් නැත්තම් මග අරින්න.
2: යස් යස්.
1: බිස්නස් ගැන කතා කරනවා නම්, ව්‍යාපාර ගැන කතා කරනවා නම්, අලුත් ideas කරන AI ගැන කතා කරනවා නම් ඉඳ ගන්න එතන.
2: ඉත නැත්තම් ඔඩොක්කුවක හරි ඉඳ ගන්න.
1: බිම හරි කමන්නේ නැහැ ඉඳ ගන්න. ඒ වෙලාව බිම ඉඳ ගන්න. ඒතර කවුරේ පුටුව
2: දෙනවනේ.
1: ඒ විශ්සුද මේ මිනිහා බිම මත. ඒක පුටුවක් දෙනවා නේද? මතක තියාගන්න. ඔබ ඉඳ ගන්න ෆෝරම් එකේ කතා කරන්නේ මොනවද කියලා බලලා ඉඳ ගන්න. නැත්තම් හායි මචං, හායිලෝ, හායි මචං, හරි මචං, හරි කරගෙන කරන්නේ මචං. හිමින් ගියා.
2: Yes. Yes.
1: Good one නා.
2: Yeah, definitely. Good one
1: නා. මං වාගේ කාලය සහ යාළුව මිත්‍ර ගොඩක් ඉතුරු කරලා දෙන කතාවක් මම ඔය දැන් කියන්නේ.
2: මොකද අද ෆ්‍රයිඩේ. අද ඔබට ඒ වගේ
1: මිත්‍ර රිලැක්ස් අද. මොකද කරන්නේ අවසර? මොකක්ද ඒ කරන්න හදන්නේ අවසර?
2: ඒ මොකද ඒ
1: ඔක්ටෝබර් ෆෙස්ට්.
2: ඒ ෆෝරම් එක මොකද?
1: දත් යනවා නේ ඔක්ටෝබර් ෆෙස්ට් යනවා මම. දත් ඉතුරුත් යනවා ඔක්ටෝබර් ෆෙස්ට් යනවා නොවැම්බර් මාසෙට. මොකද කරන්නේ?
2: මම දන්නවද අරවින්ද මම දැන් plan කරලා තියෙන්නේ මගේ මැලේසියා සංචාරය. පළවෙනි දවසේ නගර සංචාරය කුවාලාලම්පූර් සිටි එකේ ටුර් එක යනවා. ඊට පස්සේ සන්වේ ලැගුන්. ඊට පස්සේ දවසේ මම යනවා ජෙන්ටින් හයිලන්ඩ්ස්. ඒක යන්නේ මේවවල මොකක්ද ඒවට කියන්නේ කේබල් කාස් වල තමයි යන්න තියෙන්නේ. හරිද?
1: කොහෙද?
2: මේක ජෙන්ටින් හයිලන්ඩ්ස්.
1: කේබල් කාර්
2: එක. කේබල් කාර් එක යන්න තියෙන්නේ. හරි. ෂොක් එක්ස්පීරියන්ස් එකක් ඒක.
1: සීරියස්ලි. ඒ වාහන වල යන්න බැරිද එතනට?
2: නෑ එතනට වාහනේ ගිහිල්ලා ඊට පස්සේ කේබල් කාර් එකේ නැගලා තමයි
1: කේබල් කාර් එකේ ඉතින් කොහෙද යන්නේ? වාහනේ යන්න පුළුවන් නා.
2: උඩින් යන්න යන්නේ කේබල් කාර් එකේ.
1: උඩින් කොහෙද යන්නේ උඩින්?
2: උඩින් යනවා එහා පැත්තට.
1: ගඟෙන්
2: එගොඩ වෙනවා. එගොඩ වෙනවා. එගොඩ වෙලා ඊට පස්සේ කැමති නම් එතනත් යන්න ගොඩාක් තැන් ටිකක් තියෙනවා. නැත්නම් ආපහු ආයිලඟේ කෙනකල මේ පැත්තට එන්න පුළුවන්.
1: හරිම නයිස් එක. නෑ වගේ මේක හරියට කතා කරන්නේ. මම හිතන්නේ.
2: නෑ නෑ දන්නවද මම අහගත්තා. ඇයි වැරදිද? ඔයා දන්නවද? මං ගිහිල්ලා නෑ මං අහගෙන
1: ගියා. නිවාඩු නෑ හොඳේ. නිවාඩු නෑ හරිය.
2: අනේ දුන්නා ඔයා මට.
1: ඒ බොරුවට මං ඒ වෙලාවේ සී කල්පනාවෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ.
2: හොඳ කල්පනාවෙන්
1: ගියේ. ඔව් කියන්නේ ඕවා කියන්නේ ඉතින් ඕවා කියලා සතුටු වෙන්න ගියා වගේ සතුටු වෙන්න වීඩියෝ බලලා යන්න වෙන එකක් නෙමෙයි ඉතින්.
2: ඊට පස්සේ බටු කේව්ස් අනිවාර්යෙන් ඔබව එක්කගෙන යනවා අපි මේ
1: කියන්නේ. බටු කේව්ස්. ඒකේ බටු අවල තියෙනවා නේද? ඔව්
2: තලන බටු තිබ්බටු. එළ බටු වම් බටු.
1: බටු ටිකක් කඩාගෙන බටු කේව්ස් කියලා බටු ටිකක් එහෙම කඩාගෙන නේද බටු මෝජුවක් කඩාන්න ටිකක් අරගෙන
2: දැන් හිතන්නකෝ ඔබ හිතනවා මැලේෂියාවේ යනවා මම මම ප්ලෑන් කරගෙන මම ඔක්කොම කරගෙන යනවා කියලා හිතුවොත්
1: එම් පුළුවන් යන්නේ එම් පුළුවන් එම් පුළුවන්
2: හැබැයි
1: මුලදි තින් ත්‍රිපත් දෙකක් ගහනකට රට දන්නේ නැහනේ
2: ඔව් අන්න ඒකනේ
1: ගොඩක් අහුවෙලා කරලා
2: හරි
1: සද්දාහයේ වැඩේ රුපියල් 50න් කරලා එහෙම තමයි මුලදි යන්නේ
2: ඔව් ඔව්
1: තුන් පාරක් විතර යනකොට තේරෙනවා මේ ගිය පාරයි කලින් පාරයි හොඳට මහුණා මේ පාරවත්
2: හරි විදියකට යන්න ඕනේ.
1: දැන් බලන්න මේ මැලේෂියන් ටුවර් එකට කට්ටිය කීප දෙනෙක් සහභාගී කරගන්නවා ඒ කියන්නේ.
2: අවස්ථාව තියෙනවා තමයි.
1: ඒක ගෲප් එක කම්ප්ලීට් කරන්න BOC Travels ලා 230,000 එක්කෙනෙකුට රෑ 4යි දවස් 5යි අර කියන සිටි ටුවර් සරම මේ ඔක්කොම ටිකට් එක වීසා එක හොටෙල් ස්ටේ එක ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් බස් වල නෙමෙයි ගෙනියන්නේ.
2: රයිට්.
1: ඩේලි බ්‍රෙක්ෆාස්ට් ටුවර් මැනේජ්මන්ට් ටුවර් ගයිඩ් එයාපෝර්ට් පිකප් ඇන් ඩ්‍රොප් 230,000 එක්කෙනෙකුට. අපිට ඒ ගාන අපිට කරන්න පුළුවන් අපිට ඒ ගානට කරන්න බෑ
2: ඒකනම් හරි ඔය
1: ටිකම අපිට කරන්න පුළුවන් මේ ගානට කරන්න බෑ ලොවෙත් කරන්න බෑ විශ්වාස කරන්න ඕන්නම් බලන්නකෝ එලියන් ටිකට් එක දාගෙන එහෙම බලන්නකෝ පුළුවන්ද කියලා කරන්න බෑ විශ්වාස කරන්න කරන්න බෑ මේ ගානට කරන්න බෑ 230,000ට යන්න නෙමෙයි හිතන්නත් බෑ ඉන්නේ කොහොමද 0.7 0.2 222 77 66 0.7 0.2 222 77 66
2: ඕකේ දැන් අපේ ලංකාවේ මිනිස්සු සමහරක්ලට අපි පහුගිය දවස්වල
1: අහපු ලංකාවේ එළිය මිනි පුරයි
2: මිනිස්සු මේ ගින්නක් ඇති වුණාම මොකක් කරේ හැමෝම ටග්ගල ඔන්න කන්සර්න් ඔන්න අවදි වෙනවා ඕ අපේ ගෙවල් වල මොනවද දන්නේ දාලා තින කේබල් කොහොමද පුතා ගින්නක් ඇති වුණොත් මෙන්න මේ ආකාරයෙන් තමයි හැසිරෙන්න ඕනේ මෙන්න මෙහෙම දේවල් කරන්න ඕනේ පුතා මේ නම් එක තියාගන්න ගිනි නිවන හමුදා ඒ වෙලාවට අපි ටග්ගල නිකන් ගැස්සිලා වගේ ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න හදනවා හැබැයි ටික කාලයක් යනකොට ඉට්ස් ඕකේ අපිට මතකත් නැහැ මුකුත් නැහැ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඇත්ත මිනිස්සු ඒ වගේ තමයි. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඔක හැම තිස්සෙම ඇන ඇන බලන්න අපිට වෙලාව නැති නිසා ගෙයක් හදනකොට කෙලින්ම හොඳම දේ දාලා හදන්න. ACL, fire guard, cables දාලා හදන්න. ඊට පස්සේ බලන්න ඕනේ නැහැ. හොයන්න ඕනේ නැහැ. හිත නිදහස් නේද අරවින්ද?
1: ඒ නිදහස් වෙන්න පුළුවන් තැන්වලින් නිදහස්
2: වෙන්න. ඔව්.
1: කොච්චර රයි කරන්න නිදහස් වෙන්න බැරි දේවල් ටික අපේ ලීව් ලයිෆ් එකේ කොහොමදක් තියෙනවා.
2: Yeah, ඒක හරි.
1: ලයිට් බිල කොයි වෙලාවෙ වැඩි වේද? නිදහස් වෙන්න පුළුවන්ද? පෙට්‍රල් ඩීසල් වල ගාන වැඩි වේද? නිදහස් වෙන්න පුළුවන්ද?
2: පුළුවන් තැනුත් තියෙනවා ඒ වයින්ුත්.
1: ඔව්.
2: ක්‍රම තියෙනවා පොඩි පොඩි.
1: තියෙනවා.
2: Yes.
1: තියෙනවා මේ. ආ, ලයිට් බිල්. ඒවත් දැන් අමාරු වෙලානේ තියෙන්නේ. අපි දන්නේ නැහැ තාම මේ මොකද්ද? අපි දන්නේ නැහැ මේ net plus කියන්නේ මොකද්ද දන්නේ නැහැ net meter-ින් දන්නේ නැහැ net account-ින් දන්නේ නැහැ net එක දාලාද දන්නේ නැහැ net එකක් ගන්න සල්ලි නැද්ද කියලා දන්නේ නැහැ
2: ඕ ඒක ඇත්ත
1: එහෙම තියෙනවනේ
2: yes
1: නිවනක් නැහැ සමහර ඒවා හැම වෙලාවෙම ඉතින් ඔළුවේ තියන්නේ
2: ඕ ඒක හරි
1: දැන් ඔබ දානවා gedara wiring එකට දම්පාට fire guard cable එක AC ලන එක කරන්න
2: හරි
1: දම්පාට තමයි ඒ standard එක maintain කරන wire එක දම්පාට වෙන්න ඕනේ එහෙම ස්ටෑන්ඩඩ් එකකට ගෙනාවා හිතන්නකො කොච්චර අමාරු වෙන්නද කියලා. ගිනි නොගන්නා ලක්ෂණ තියෙන වයරක දම් පාට වෙන්න ඕනේ කියලා කියනවා.
2: ඕ ඒකනේ. ඒක නිකන් හරියට ඒක නීතියක් වගේ නේද?
1: ස්ටෑන්ඩඩ් එකක්.
2: Yes okay.
1: නීතියක් නම්
2: ස්ටෑන්ඩඩ් එකක්. ඒ තත්ත්වයට ඇවිල්ලා තිනවා දැන්.
1: තේරුණා?
2: Yes.
1: ඉතින් ඒක දැම්මහම alright. ගිනි ගන්නෙත් නෑ ලේසියෙන්. ගත්තත් ගිනි පැතිරෙන්නෙත් නෑ ලේසියෙන්. කියලා පැතිරෙන්නෙත් නෑ ලේසියෙන් පැතිරෙන්නේ නෑ.
2: ඕ ඒක කෙලින්ම කියන්න පුළුවන්.
1: කෙලින්ම ඒ චැප්ටර් එක වැහුවා. ඒ වැඩේ කළා. එහෙමයි. ඊට පස්සේ සිවිලිම ගහනවා. මොකෙන්ද ගහන්නේ?
2: කලරප්.
1: කලරප් එකෙන් ගහනවා ෆිනිෂින් සිවිලිම.
2: ස්ට්‍රිප් සීලින් එක කලරප්.
1: කලරප් වලින් ගහනවා. ඔබ දන්නවා මේක හොඳ ලීපෙනුමයි අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? ලීය වගේම තියෙන්න ඕන. ඔව් ඒක ඒක ඕනාටත් වැඩිය හොඳට ඒක කළා තියෙනවා. ඕනාටත් වැඩිය හොඳට ඒක කළා තියෙනවා. ඒක ගොල්ලෝ කන්නේ වේයෝ කන්නේ නැහැ. ඒක පෙඟෙන්නේ නැහැ. ඒක දිරන්නේ නැහැ.
2: හරි.
1: ඒක පුස්කන්නේ නැහැ.
2: Yes. ඒක
1: ඇද වෙන්නේ නැහැ. ඒක ඇඹරෙන්නේ නැහැ. ඒක අර කුස්තූර වලින් කනෙක් කරම ඈත් වෙන්නේ නැහැ. ආරයිට්. ඒ වැඩෙත් ඉවරයි.
2: ඒ
1: කියන්නේ ඉවරයි කියන්නේ මේ වැඩේ ඉගෙනේ ඉවරයි. ආයි කම්ප්ලීට්ලි මේ වැඩේ ඉවරයි. ඒක බාන් දෙයක් නැහැ.
2: එතකොට පොළව. ඒකත් අපිට එහෙම්මම.
1: ඒකත් ඉවර කරමුද?
2: Yes, ඒකත් ඉවර කළා දාමුකෝ.
1: මමත් ඔය පණ්ඩිතර කරා ගෙදර ටයිල් කරලා තියෙන්නේ. ඔයා පණ්ඩිත වැඩ වගේක් මං කරා මේ වගේ ලොකු සීන් එක මේවා කරන්න මේ කොරිඩෝ වල එහෙම අලුත් සිස්ටම් හොයලා මේවා කරා.
2: හරි, okay.
1: පැලිලා. පොළව?
2: පැලිලා.
1: ඉරිතලලා.
2: හා නේ.
1: දැන් ඉතින් මට එකම විකල්පය තියෙන්නේ. ඒ ටික කඩලා අයින් කරලා මම ගන්න පරිප්පුව. කඩලා අයින් කරලා දැන් මේ දවස්වල තියෙනවානේ මේ
2: සෙල් එක
1: මේ සෙල් එකක් කරනවා. ඔව්. දැන් ඒකෙන් ටයිල් ටිකක් බලන්න යනවා මේ සෙනසුරාදා. ලොකු ටයිල් දාන්න ඉන්නේ. ලොකු ටයිල් දාපුවම ලස්සන අර පොඩියට පොඩියට හයි කරාවගේ නෙමෙයි. ලොකු ටයිල් දාලා හදන්න ඕනේ. එතකොට අර ජොයින් ගාන අඩුයි අරම මේ ලස්සනට එයි කියලා මට හිතෙනවා.
2: හරි, ඔකේ.
1: එක පාර කරන්න තිබිච්ච වැඩක්. නේ? රටේ වේදා වෙන්න
2: ගියානේ.
1: දැන් හරි මට. වේදම දෙකයි දැන්. එතකොට ක්වොලිටි ටයිල් එකක් ගන්න. එයි මම ලංකා ටයිල්ස් යන්නේ. ඒ මම ගන්න ටයිල් එක දවසක මොකක් හරි හේතුවකට මගේ අතින් මොන හරි මිස්ටේක් කරලි මොන හරි බර දෙයක් වැටිලා කැඩුනොත් හරි අපේ බාසුන් නෑ හරියට ටයිල් එක හරියටම සීල් කරලා ඇලවන්න එහෙමනේ බාගෙට දාලා හයි කරොත් එහෙම ටයිල් එක කැඩෙන්න බලනවනේ
2: දන්නවනේ
1: ඒකටම කරන්න ඕනේ ටයිල් එක අර යටාර සිමෙන්ට් ලේයර් එක ගාන එක ඒකට ටෙක්නිකලි කරන්න ඕනේ එතකොට චීස් කෑල්ල වගේ සෙට් වෙනවා මේක හැමෝම ඉතින් එහෙම නෑ වැරදි බාසුන් නෑ හැම්බෙලා කැඩුනා කියන්නකෝ
2: හරි
1: මට පුළුවන් ආපෝ ලංකා ටයිල් එකට ඇවිල්ලා ආයෙ මුළු පලාතනම වෙන ටයිල් අල්ලන්න ඕනේ. ඒ කැඩිච්ච ටයිල් එකගෙන උන ටයිල් එකක් අරගෙන යන්න පුළුවන්. සල්ලි දීලා තමයි ගෙනියන්නේ. නමුත් සල්ලි දීලා හරි ඒ ඩිසයින් එක මට ගන්න තියෙන එක මට සාහනයක්.
2: ඔව් අන්න ඒකනේ.
1: ඒතර ටයිල් ගැන ඔබ දැනගන්න ඕනේ. පෝසිලන් ටයිල් තියෙනවා, සෙරමික් ටයිල් තියෙනවා, මාබල් තියෙනවා.
2: හරි.
1: ඒගොල්ලන්ගේ කොලෝම කලෙක්ෂන් එක ඒක තමයි බාත් වෙයා සහ බාත් ඇක්සසරිස්. බාත් වෙයා කියලා කියනවා සාමාන්යයෙන් අපි මොනවද බාත් වෙයා වලට අයිති වෙන්නේ? වෝටර් ක්ලොසෙට් එක.
2: හරි.
1: wash basin එක. ඒ තමයි බාත් වෙය. ඒතර බාත් ඇක්සසරිස්, ටැප් ෆිටින්ග්ස්, ඇන්ගල් වැල්ව්ස්, එතකොට අර පොඩි බොටල් ට්‍රැප්ස් තියෙන ඒවා, එතකොට අර වෝටර් වේස්ට් එක යන ඒවා, shower එක.
2: Yes.
1: බිඩේ shower එක. මේ ඔක්කොම ඇක්සසරිස්.
2: හරි, okay.
1: ඔබ දන්නවද ඒගොල්ලන්ගේ බාත් වෙය සහ ඇක්සසරිස් පැකේජ් එක තියෙනවා. ඒක තියෙනවා එක එක පැකේජස් හදලා එක එක ලෙවල් වල එක එක ගණන් වල
2: ඒක
1: පටන් ගන්නවා මේ 1 something something something something something
2: හා ඔකේ
1: මං ගානත් කියන්නම් ඒගොල්ලන්ගේ ඔය බාත්වය පැකේජ් එකක් සාමාන්‍යයෙන් පටන් ගන්නවා 1,39,000 සිට ඉහළට ඒකට වෝටර් ක්ලොසෙට් එක වොෂ් බේසින් එක බේසින් ටැප් එක මිර අඩි මිර එකක් ඇතුළත් වෙනවා කියනකොට ෂවර් සිස්ටම් එක ආව් drain cover bidet shower angle valve flexible hose magic bend pop up waste එක දන්නවද
2: මොකක්ද
1: ඔකලෙන් බාගම
2: මුක්කල් රටේන
1: එතනින් වතුර
2: right
1: මේ ටික ඒ ප්‍රොඩක්ට්ස් එක ඔක්කොම දාපු පැකේජස් තියෙනවා සල්ලි තියෙන දේ උඩට යන්න පුළුවන් කලෙක්ෂන් එක සුපිරියක් කොලෝමා
2: ලංකා ටයිල්ස්

0: මේක
1: මලුත් වර්ෂන් එක තමයි ප්‍රියත් කියන්නේ නේ.
2: මට ගෑනු එපෝ, මට ඉන්නවා පිසෝ.
0: තව ගෑනු එපෝ කියලා නේ. එක යලුත් එක.
1: මේ පළයව් එකේ තියෙන මයිල්ඩ් වර්ෂන් නේ. නේද? ඒකට තවත් මන්නම මයිල්ඩ් වර්ෂන්.
2: මම සත් ස්වාමිකයි ස්වාමි.
0: ඒක හරිම ස්ලෝ වර්ෂන්.
1: නිමිලගේ නේ.
0: හරි.
1: එකම දේ ඉතින් කියන්නේ වෙන වෙන
0: විදිහවල නේද? ඒකනේ නේද?
1: පිරිමි කවුරුන් කියන සින්දුවත් වෙන ඇත්තට ලස්සනට මට මට මේ
0: මට එපා ඔබේ හසරල් බින්දක්.
1: ඔව් එතකොට?
0: ඒක එපා කියලා නිකන්
1: එපා කියන හැම එකම ඉතින් මේකට හරියන්නේ
0: නැහැ නේ. ආ, ඉතින් තනියෙන් ඉන්නම් කියලාද?
1: ඔව්. ඉතින් එපා තවත් ඔබ මාරි දවන්න නැත්නම් එහෙම වෙලෙයි.
0: තනියෙන් ඉන්නම්.
1: එමෙන්න පිරිමි කියලා නෑ මට පේන්නේ මේ මේ සුන්ලා විතරයි මේ මට තබර කියලා
0: තියෙනවා. ඕකේ ඕකේ මේ ඔන්න ඉන්නවා බෝයි කෙනෙක් ෂෙහාන් කියලා. හරිද? ඒ බෝයි එයාගේ ෆස්ට් ජොබ් එකෙන් එයා ගන්නවා පල්සර් N160 බයික් එකක්. හරිද? මොකද ඒකේ ලුක් එක
1: නේද? ඒක ෂෙහාන් කියන නමම ගන්නවා. හරි පොඩි ලෝක එක නේද ජීවත් ෂෙහාන්.
0: හරි අපි නම ගමු. අපි ගමු අරවින්ද කියලා බෝයි කෙනෙක්.
1: අරවින්ද ගන්න හොඳ එකක්ද?
0: Yes. හොඳයි කකුන් දෙක ලස්සන කතාවක්. හරි අරවින්ද කියලා බෝයි කෙනෙක් ඉන්නවා. එයා ඔන්න මුලින්ම ජොබ් එකකට යනවා. කාලයක් සල්ලි පොඩ්ඩක් එකතු කරලා ගන්නවා පල්සර් N160 එකක්. එයා ඒක ගන්නේ බයික් එක ගන්නේ ඒකේ පෙනුමට මෙයා පුදුම විදියට ආසයි. සහ අර ස්පෝර්ටි ලුක් එක එන්ජොයි කරන්න පුළුවන් තනිකඩ ජීවිතේ, තරුණ ජීවිතේ. එයා හරි සතුටින් N160 එක ඉතින් පැදගෙන ඔන්න ඉන්නවා. ඔය අතරතුරේ ඔන්න ගෑල්ලමෙක් කම්බ වෙනවා. ගෑල්ලා මෙයාත් දාගෙන යනවා බයික්
1: එක. එතනින් පස්සේ තමයි එමරන්ස්ගේ ජීවිතේ හැඳි ගෑවිලා යන්නේ.
0: දැන් ගෑල්ලා මෙයාත් හරි ආසයි පල්සර් N160 එක යන්න. මොකද හොඳ සීට් එකක් තියෙනවා, හොඳ view එකක් තියෙනවා. සීට් එක ටිකක් උඩින්නේ තියෙන්නේ. එයාට හොඳ view එකක් තියෙනවා. අනිත් එක හැන්ඩි, කොල්ලත් හැන්ඩි, බයික් එකත් හැන්ඩි. ඉතින් එයා හරි ආසයි මේ.
1: ඉතින් මම හිතන්නේ කොල්ලාද එතන මූලික උනේ N160 එකද එතන ගෑල්ලා මගේ හැට
0: මොනවාගේ N160 එක කියලා.
1: N160 දා මුලින්ම දකින්නේ නේ. ඒකේ යනවා එනවා දකින්නවා නේද?
0: ඒකට ඒක ආස හිතෙනවා. ගෑල්ලා මම
1: සුවල්ලා කවුද මේකේ අයිතිකාරය?
0: මෙහෙම දෙතුන් වතාව බලනවා ගෑල්ලා මම එහෙම යනකොට ආස හිතෙනවා. ඉතින් ඔන්න බලන්න N160 එකෙන් තමයි දැන් මේ ස්ටාර්ට්
1: වෙන්නේ. අපි යන්නත් පුරුදු වෙන්න ඕනේ අනේ ඒකේ.
0: යන විදිය නේද?
1: N160 එකේ.
0: හරි.
1: නේද? ඊගෙන දැන් මම ඔයා ආස්පනයක් ගත්තද?
0: ඉස්සර තිබ්බා දැන් නැහැ.
1: අලුත් එකක් ගත්තේ නේද?
0: නෑනේ.
1: උස වැඩි බයික් එකනේ.
0: ඔව් උස වැඩි. ගඩොල් පහක් තියලා නගින්න ඕනේ. හරදරයිනේ. ඉතින් අපි ගත්තේ නැහැ.
1: ඉස්සර අපි බයිසිකල් පදින නගින්නේ වැලිගොඩට හේතු කරලා වැලිගොඩ දිගේ නැගලා තමයි බයිසිකල් නගන්නේ. ආයි තා වැලිගොඩක් වහගන්න ඕනේ බහින්න.
0: මම නම් පනිනවා. පුෂ් බයිසිකලේ. මේ මේ යන්න දිනා පනිනවා.
1: පුෂ්.
0: ෆුඩ් බයිකේ.
1: පුෂ්.
0: පුෂ් බයිකේ.
1: පුෂ්.
0: පුෂ් සයිකලේ.
1: අනේ ඉතින් ගමන් නැහැ. පුළුවන් දෙන්නේ දන්න දෙන්නේ කියන්නේ නේ.
0: අරවින්දගේ කතාවේ ඉන්නේ දැන් ඔන්න දෙන්න මැරි කරනවා. හරිද?
1: නරකම කාලයක් උදා වෙනවා.
0: ඉතින් ඒත් පල්සර් N160 එකේ තමයි ගමන බිමන දෙන්න.
1: ටික කාලයක් විශ්වාස කරන්න මොන වාහන තිබුණත් අදත් මම කැමතිනේ පල්සර් N160 එකේ යන්න.
0: හැබැයි මේ කොල්ලගේ ඔන්න බලන්න ජීවිතේ චේන්ජ් වෙනවා අරවින්ද
1: පොඩ්ඩ.
0: දැන් ඔන්න දෙන්න තුන් දෙනා වෙන්න යට.
1: ඒ මොකද ඒ
0: කොල්ලගේ නැන්දම් මතක්
1: කට්ටියක් එනවද
0: නැන්දම් මම
1: නැන්දම්
0: නෑ නෑ
1: බබා අපි දෙන්න තුන් දෙනා වෙන්න යන්නේ අම්මා එනවා කෝ ගෙදර
0: ඔන්න චූටි පැටියෙක් ඉපදෙනවා දැන් ඉතින් අරවිල
1: ඒ කොහමද මාරේ මාරේ
0: නෑ ඉතින් කොරෝස කැලේ
1: ඒ කොහමද කොරෝස කැලෙන් ගේනවා
0: හරිද ඉස්පිරිතාලෙට ගිහිල්ලා නවලෝකේ ගිහිල්ලා කොළඹ නවලෝකේ ගිහිල්ලා ඔන්න චූටි
1: ඉතනල පොඩි මේකක ඉන්නේ ළමයෙක් එහෙම ගේන්නම් බෑ නෑ ඒකෙන් ළමයිව
0: නෑ ඉතින්
1: ෆුල් ආරක්ෂාව දීලා තියෙනවා ඒ පොඩි ළමයි ජාතික ආරක්ෂාව දීලා තියෙනවා
0: බබේ කම්බ වෙන හරිද දැන් ඉතින් අරවින්ද වයිෆ් එක කතා කරන බබා දැන් අපි සපේ N160 එක තියාගම් මගේ ඔෆිස් යන වැඩ ටිකට හැබැයි අපිට පොඩ්ඩක් ගමනක් බිමනක් එහෙම පුංචි පැටියත් එක්ක යන්න අපි බජාජ් ත්‍රිවිල් එකක් ගම් 5ටත් ආසයි එයාත් කියනවා එක පයින්ම ඌ අපි බජාජ් ත්‍රිවිල් එකක් ගමු අපි ගමු අලුත්ම බජාජ් එකක් 200cc එකක් තියනවා 236cc එකක්
1: හවුද මේ කියන්නේ
0: වයිෆ් නේ
1: wife tanno e 236cc anne me nikam me halo me boru kada karanne
0: pan babat kiyana taati taati david piris tamai genna
1: eka ude eka baba baba porak ne kawuda
0: podi ekkena podi
1: podi ekkena
0: david piris ekak gennanne
1: taati rata padi okkoma
0: ganna after sales service ekak hondatama thiyena
1: me balu tepadi me dana kala yantam wathana paha katha karana පොඩි එකක්.
0: එහෙම තමයි.
1: මේ පීරිස් කරන තමයි දැන් මේ උපදිච්ච දා දෙ නියමයි නේ මේ මන.
0: අල්ලමින් යෝදිචෝ 1500කට මතා ඉන්නවා රත් පුතාම කියලා.
1: රත් පුතා. රත් පුතා කියන්නේ?
0: රත්
1: පුරාම. රත් පුරාම. කතා කරගන්න බැරි පොඩි එකනේ මේ.
0: ඉතින් ඔන්න ඔක්කොගේම ආශිර්වාදයත් එක්ක අලුත්ම අලුත් බජාජ් ත්‍රිවිල් එකක් ගන්නවා මේ කපල් එක.
1: ඇත්තටම
0: සතුටු කාලයක් උදා වෙනවා. දැන් ඉතින් ඔන්න දෙන්න තුන් දෙනා වෙලා තුන් දෙනා හතර දෙනා පහ දෙනා.
1: ඒ පාර නැන්දම්ම එනවා.
0: හරිද? දැන් කාලයක් ගිහිල්ලා අරවින්ද අරවින්දට දැන් කාලයක් ගිහිල්ලා.
1: ඔහොම ළමයි හදවල මිස් ටැක්ස් කියන්නේ.
0: ඔන්න ඊට පස්සේ තමයි ඒගොල්ල හිතන්නේ
1: අපි ළමයි හදන ටැක්ස් එක ගන්න දන්නේ නැහැ.
0: වාහනයක් ගන්න ඕනි අපි දැන් රෝද 4කට යන්න ඕනි කියලා හිතනවා. ඒත් ඉතින් වෙන කොහෙවත් යනවද?
1: රෝද 2 රෝද 3 වුණා රෝද 3 දැන් රෝද 4 වුණා. ඒ යන්න ඕනෙත් නැහනේ ආයි පිටගම් යන්න ඕනේ නැහනේ.
0: යස් ඒකනේ.
1: ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් දැන් යන්නේ පුතේ.
0: රුන් තන් තන් රුන් තන් රුන් තන් රුන් තන් තන් රුන් තන් රුන් තන් රුන්තක ජින්තක රුන්තක ජින්තක
1: මට හග් ගෙඩේ මෙමල ඉවර යන්න. ඕගොල්ලන්ගේ මේ දියුණුව එක.
0: බයික් X55 එකක් ඔන්න ගෙදරට ගේනවා.
1: ඒකම ගේන්න එපා. තව වාහන දෙක තුනක් තියනවා ගන්න. දන්නේ ඒක විතරනේ. ඒකම කියනවා ඒකම කියනවා. අපි දැන් ඊයේ කතා කරා නේද? අපි කතා කරා සමහර අය දැන් අහනවා ඉතින් මේ මේ බයික් එකේ නැද්ද ඉලෙක්ට්‍රික් එකක් නැද්ද?
0: Yes.
1: කොල්ලෝ තියනවා ඉලෙක්ට්‍රික් එකක් බයික් X3E එක ගැන අහලා නැහැ.
0: අයියෝ.
1: අපි තවරදක් මේක ගැන කතා කරේ නැහැ. බයික් X3E කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම ඉලෙක්ට්‍රික් වීකල් එක.
0: Okay.
1: අලුත්ම ඉලෙක්ට්‍රික් වීකල් එක. All right. මේක එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 400ක ධාවනයක්. බේසික් දේවල් ටික මේ මේ මේව මේකට බේසික් ඔටෝ පාකින් කියන එක ඉලී බේසික් එක ගන්න බේසික්
0: දා. Okay.
1: ඒතර පවර් ටේල් කියන්නේ හරි ඒගොල්ලෝ එන මේ පවර් ටේල් ගේට් තියෙනවා. පවර් ටේල් ගේට් මිනිස්සු කරේ තියන් කතා කරනවා. ආ පවර් ටේල් ගේට් තියෙනවා.
0: ඔව් අපේ තියෙනවා. මේකේ තියෙනවා.
1: හරි.
0: හරි.
1: පැනරෝමික් සන්රූෆ් පැනරෝමික් සන්රූෆ් තියෙනවනේ. පැනරෝමික් සන්රූෆ් තියෙනවා.
0: හරිද?
1: බයික් X3E එක ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් 15.6 ටච් ස්ක්‍රීන් එක වොයිස් ඇසිස්ටන්ස් සමගින් නිකන් යනකොට කතා කරගෙන යන්න පුළුවන්. ආ ඉතින් බයික් X3

0: එහෙම තියෙනව නේ කිව්වම.
1: ඕ පැහැදිලි.
0: Yes. 11 මිලියන 995000යි. නේද? අනිත් එක 11 මිලියන 495000.
1: හරි ඕකේ.
0: එහෙම දෙයක් නේ?
1: නැද. ඉතින් 1 කෝටි කියලා කියන්න පුළුවන් අපිට නේද?
0: ඔව්. 1 කෝටි 14,95,000යි නැත්නම් 1 කෝටි 19,95,000යි.
1: එහෙම ලේසිනේ නේ. අපි කෝටි
0: මිලියන 11,950 ගා මිනිස්සුන් හරි ඉක්මනට තේරෙනවා නේ.
1: ඕ ලේසිද?
0: පොඩි කරන්න ඕනේ ලකම්. තොර තමයි ඩග්ගාල මේක තේරෙන්නේ.
1: හරි ඕකේ.
0: ඉතින් බයික් X55 විතරක් නෙමෙයි X3E එක විතරක් නෙමෙයි BJ30 කියලා වාහනයකුත් බයිකෙන් ලංකාවට දැන් ගෙනල්ලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඒ තමයි ඔබේ දවසක ඔබේ සිහිනය සැබෑ වෙන තැන තමයි.
1: ඩ්‍රින්
0: ටං ටං ඩ්‍රින් ටං ටං.
1: ඕකේ මේ දවස්වල කාගිල්ස් ෆුඩ් සිටි යන්න මෙච්චර උනන්දු ඇයි මම හොයලා බැලුවා. ආ කාගිල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සම්වත්සරයේ සමරනවා. ඉතින් ඒගොල්ලොන් තනියෙන් පාටියක් දාන්න තිබ්බ අවස්ථාවක් නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ කරා පාරිභෝගිකයෝ ඔක්කොම එකතු කරගෙන මේ වැඩේ ලොකුවටම සමරන්න රුපියල් කෝටියක් වෙන් කරා. ෂණික බිල් වයිප් අවුට්ස් වලට ඊට පස්සේ රුපියල් ලක්ෂ ගානේ ජයග්‍රාහකයෝ 43 දෙනෙකුට දෙන්න තීරණය කරා. gift vouchers ඔක්කොම දිනනවා. තෑගි ඔක්කොම දිනනවා. හරිද?
0: ෂණිකව උස්සන්නේ. ෂණිකවයන්.
1: යා.
0: ෂණිකව ඔබේ බිල වයිප් අවුට් වෙනවා. ෂණිකව කෝටියක් අයින් කරා. ෂණිකව බිල් වයිප් අවුට් කරා. තවත් අයින් කරා කීයක්ද මේ අයින් කරානේ?
1: ලක්ෂ ගානේ 43 දෙනෙකුට.
0: ලක්ෂ 43ක් අයින් කරා. අර බිල් එකේ කෝඩ් නම්බර් කේවල දිනන්න ලක්ෂ ගානේ වවුචර් සම්බ වෙනවා. ඔබ කරන්න ඕනේ කාගල්ස් ෆුඩ් සිටි එකෙන් නම් කරපු බහන්ඩ 30 ඇතුලින් 3ක් විතරක් ඔබේ බාස්කට් එකට දාගන්න. ඒක નિરાයාසයෙන්ම ඔබ අතින් වෙලක් තියේ. ගොඩාක් වෙලාවට එහෙම අර මට සෙට්ර දෙන්න සර් තව එකක් මෙන්න මේකෙන් ගත්තනම් සර්ට මේකට ඇතුළත් වෙනවා. මම එහෙම තමයි හෙළුවේ. බලන්න අපි මේ වහන්න වලින් මොනවා මොනවා හරි අරගෙනත් එක දන්නේම නැතෝ දැනගෙනත් නෙමෙයි.
1: ඕ ඒක හරි.
0: එතකොට තමයි ඔබ තරඟයේ සඳහා සුදුසුකම් ලබන්නේ. බිල් වයිප් අවුට් සඳහා සාර ලක්ෂ 43ක තෑගි දිනා ගන්න. කෝටියක් තෑගි දිනා ගන්න. එහෙනම් ඉතින් මේ 43 වෙනි සංවත්සරෙන් කාගිල්ස් ෆුඩ් සිටි වඩා අපි වැඩ ගන්න ඕන කියලා මතක තියාගන්න ඕන.
1: උදේ 9:00 විනාඩි 34යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ஆசை பதமட்ட சீதா 1500 cc turbo engine කින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678 ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
0: අපි විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙත වැඩි විස්තර සඳහා 011 4700 750 අමතන්න.
3: සිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ
7: අම්ම සල්ලි දාන්නද
6: සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපෙන 200cc සහ 230cc මාදිරිවලින් දිවයින පුරා

0: ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවබෝධ සිතින්.
0: After A-levels, AI-driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit evolve beyond.
1: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pirie's Motor Company Private Limited within. අමතන්න 0114700600.

0: பாசம் பாதமட்ட சீதா 1500 cc turbo engine king balagan vena bike x55 obey riya padavime addakima navamane ekata ragena yanna david peeris automobiles vishwasen adama batramulla hyper kona kurunagala ratnapura ho mathara pradarshana gar veta pemina test drive ekak win karawa ganna amathanna 011 4 700 678
1: science valin jeevitha wenas karanna bsc honors biomedical sciences with altia at slit adama idum karanna pivisenna www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
2: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
3: advance ken phone deyak adage wanna ganna
4: advance ticket tika pay
5: me dawasala mage car ek amuthui wage වාහනේ පැත්ත රදිනවා වගේ.
6: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
5: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
6: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
7: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
6: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
10: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
6: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
11: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: අතිවිශ්වාසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වැඩි විස්තර සඳහා 011 4 700 550 අමතන්න.
13: Listen up, Colombo. Vietnam is calling.
1: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
14: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
14: Smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන් සිටින්.
15: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය බජාජ් 230 CC මාදිරි වලින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
16: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්

0: අපේ නැන්දලා ගෙදර ගිහිල්ලා කෑම කෑම කට කාරණම අරවින්ද
1: ජරාපොත්තෙල්ලෙනති ෂුවරක
0: ඒකද හේතුව
1: කෑමල ඉතින් ඔය කටකාරණ ගති යනව මේ ඔක්කෝම එන්නේ එක්කෝ මාළු නරක් වෙලා එක්කෝ පොල්තෙල් මුඩු වෙලා
0: එතකොට එනවා කටක අනිතික මං අහලා තිනවා පොල්තෙල් හරි පොල්තෙල් එකක් දැම්මේ නැත්තම් කෑම එකක් උනත් ටිකක් වෙලා තියාගන්නත් බෑ කියලා කල් තබා ගන්න එකටත්
1: කල් තබා ගන්න කොහොමද මුඩු වෙච්ච පොල්තෙල්ලෙන් බැස්සා
0: සවුත් වෙනවා නේ ටක් ගාලා නේද
1: අනිවාර්යෙන්
0: yes
1: අනිත් එක පොල්තෙල් රහ බලාගෙන නෙමෙයි අපි කෑම පොල්තෙල් වලින් බදින්නේ ටෙම්පරාදු කරන්නේ අපිට පොල්තෙල් රහ වැඩක් නැහැ නේ පොල්තෙල් බීලා දානවා
0: අපි කෑම වලට
1: කෑම එක පොල්තෙල් කියන මීඩියම් එක පාවිච්චි කරලා වෙන විදියකට කුක් කරන්නනේ අපි ඔක්කන්
0: yes
1: අපි වතුරෙන් කෑම හදනවා තෙල් වලින් කෑම හදනවා
0: වතුර රහයි
1: දැන් වතුර කෑමක වෙන මේ හරිම දිය හොඳ දිය රහයි හොඳ දිය රහට තියෙනවා කෑම එක කවුරුත් එහෙම කියන්නේ
0: දැන් අපි ගින්නෙන් පුච්චලා හදනවා නේ
1: ඔව්
0: ගිනි රහයි හොඳයි
1: ඒ වගේ කියන්න එපා මේ කට අරින්න කලින් එනවා කට අරින්න කලින් පොඩි තැන් තියෙනවා හිතන්න ඕනේ ඒවා
0: ඒක මේවා වුණා
1: ඔව් අර කියාගෙන ආපු එකේ වටනාකමක් නැති වෙන ඔහොම පච වෙන ගත්තා
0: රයිට් අපි ආයි මාතෘකාවට යමු අපි එහෙම කියන්නේ අපි එහෙම කැමති නෑ ඒ පොල්තෙල් රහ කෑමකින් එනවනම්
1: පොල්තෙල් මුඩු උනත් කමන්නේ ඔහොම පච
0: වෙදේපා හරිද ඉතින් ඒ නිසා තමයි මෙච්චර අපි ඔයගලන්ට කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගැන දෙයියෝ
1: මිනිස්සු හරි ආඩම්බරෙන් කියනවා මේ ගෙදර හින්දි කියලා එහෙම මෙව කරනවා
0: මේ මුඩු වෙලා තියන්නේ ලස්සන්ට
1: නෑ ඊ ගෙදර හින්ද කියන එකේ මොකක්ද ඒකට අපි කියන්නේ
0: ආඩම්බරය
1: ඒ ආඩම්බරය ඒක හොඳයි
0: yes okay
1: ආඩම්බරය හොඳයි හැබැයි ඉක්මනට පාවිච්චි කරලා ඉවර කරන්න ඉතින් ඔහොම ගත්ත දවස් දෙකෙන් දෙකට තුනෙන් තුනට පොල්තෙල් හින්දින්නවා ගෙදර
0: ඔව් ඒකනේ
1: ලොකු බැචස් හින්දින්න එපා මොකද පොල්තෙල් එක කාලකට පස්සේ දවස් 4කින් 5කින් පස්සේ
0: හරි
1: පොල්තෙල්ල ඔබට අයින් කරගන්න බැරි වුණා නම් ඒකෙ තිබිච්ච කලවම් වෙලා තියෙන වතුර ඒකේ කලවම් වෙලා තියෙන සමහර ගම් වර්ග සමහර එක එක ජාතියේ කිමිකල්ස් වර්ග
0: හරි ඕකේ
1: එක එක විස බීජ ඔය අපිට අයින් කරගන්න gedara ක්‍රමයක් තිබුණේ නැහැ දවස් 3-4ක් යනකොට පොල්තෙල් මුඩු වෙන්න පටන් ගන්නවා අමුතු ගමක් එනවා සහ පොතර ලම්බුත පාටක් හැදෙනවා සමහර පොල්තෙල් පොඩි වලාකුළු වගේ ගතියක් හැදෙනවා
0: ඉකේ දේවල් වෙනවා නෑ කියලා තේරෙනවා බැලුවම බෝතලෙන් බැලුවම තේරෙනවා නිකන්
1: gedara හින්දපු ආඩම්බරේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ පොල්තෙල් ටික විනාශ වෙලා තියෙනවා මේක කරන්න තියෙන එකම ක්‍රමය ඉතින් සල්ලි තියෙනවා නම් ගෙදර මේ RBD කරන රිෆයිනින්ග් සිස්ටම් එකක් දාගන්න.
0: හරි.
1: ආ මිලියන ගාණක් වියදම් කරන්න වෙනවා මේ වැඩේට. ඊට වැඩිය ලාභ නැද්ද? ඒක අවුරුදු ගණනාවක් තිස්සේ හරියට කරන ලෝකේ රටවල් ගණනාවක් ලොකු රටවල් ගණනාවක් ඒ රටවල් වල ඉන්න මිනිස්සු විශ්වාස කරනවා අපේ සේන මිල්ස් එකෙන් හදන තෙල් එක.
0: හරි ඕකේ.
1: මොකද ඒගොල්ලෝ ලංකාවට මුලින්ම ඔය ෆිසිකල් ක්‍රම වලට නැත්නම් භෞතික ක්‍රම වලට තෙල් වල තියෙන අපද්‍රව්‍ය සහ වතුර ඔය මේව අයින් කරන ක්‍රමය හඳුන්වලා දුන්නේ. ඒකට තමයි පුරෝගාමී වුනේ ඒකට. හැමෝම ඔකට අත ගැහුවේ නැහැ. එක එක ලාභ ක්‍රම හොය හොය ඉන්නකොට ඒගොල්ලෝ තමයි ගෙනවන්නේ නැහැ. සම්පූර්ණ රිෆයිනින්ග් සිස්ටම් එකක් ගෙන හැල. ලෝකයේ පිළිගත් ස්ටෑන්ඩඩ් රිෆයිනින්ග් සිස්ටම් එක ලංකාවට ඒගොල්ලෝ හඳුන්වලා දීලා. අදටත් ශ්‍රී ලංකන් එක්ස්පෝර්ට් මාකට් එකේ තෙල් යවන්නේ කවුද වැඩිපුර කියලා කිව්වොත් එහෙම මතක තියාගන්න සේන මිල්ස්. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක ඒගොල්ලන්ගේ ක්වොලිටි එක නිසා.
0: Yes.
1: ඒ තෙල් ටිකක් ලංකාවේ මිනිස්සුන්ට දරහ බලන්න දෙන්න එපාද? ඒ මිනිස්සුන්ට පාවිච්චි කරලා බලලා ඒක කොච්චර හොඳයිද කියලා තේරුම් ගන්න හොඳ දෙයක් පාවිච්චි කරොත් තමයි අපි දැනගන්නේ ආ මේක තමයි හොඳ එක කියලා. කොකෝ ෆ්‍රයි අරගෙන බලන්න. එක පාරක් අරන් බලන්න. එක පාරකට ඔබේ ඔය නිකන් අර නෝමල් පුරුද්ද වෙනස් කරලා එක සැරයකට අරන් බලන්න කොකෝ ෆ්‍රයි.
0: Right.
1: ඔව්. දමාගෙන හොයන්නේ
0: නෑ නෑ මම මේ ආයිබෝ ලොතරැය ගැන විස්තර හෙව්වා දැන් ඉතින් අපි ඒක ගැනත් කතා කරන්න ඕනේ ආයිබෝ කියලා කියන්නේ NLB එකෙන් ඔබට අලුතින්ම හඳුන්වලා දෙන ලොතරැය තමයි ආයිබෝ මේකේ මේ 105 50000 25000 තෑගි ඊට පස්සේ රුපියල් 2000 1000 280 40 මේ වගේ තෑගි ගොඩක් තියෙනවා හරිද දැන් 25000 ගත්තොත් අපිට තෑගි මුලින් ඉඳන් අගට බැලුවත් අගින් ඉඳන් මුලට බැලුවත් ඒ 25000 ඒ ඉලක්කන් ටික ඒ විදිහට ගැලපුණොත් ඒ තෑග්ග තියෙනවා ඒ වගේම තමයි රුපියල් 50000 තෑග් ගත්තේ. ඉතින් ඒ වගේ ටිකක් වැඩිපුර තෑග් දෙන ලොතරැයියක් විදිහට තමයි ආයුබෝ මාකට් එකට එන්නේ. ඉතින් පුළුවන් ඔයගොල්ලෝ ඉස්සරහා බලලා ඒක ඉස්සරහා දවස්වල ඔන්න දිනුම් මදින නියමිත වෙලා තියෙනවා. ඒ දවස් ටික බලලා ආයුබෝ ලොතරැයිය ගන්න. ඊට අමතරව NLB එකේ තවත් ගොඩාක් ලොතරැයි තියෙනවා. කොහොමත් අපි අහලා තියෙන කතාව තමයි දිනන සම්භාවිතාවය වැඩිම ලොතරැයියක් විදිහට තමයි NLB වාර්තාගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩියෙන් ගන්න. අද සිකුරාදා වෙච්ච එකේ බලමුකෝ වාසනාවත් කොයි වගේද කියලා නේද? කවුද දන්නේ කවුද දන්නේ හා ඉතින් එක තමයි MLB ලොතරැයි ගැන ආරංචිය
1: මේ මේ මොකද්ද මේ මේ මේ
0: මේ කමර්ෂල් බැංක එකේ ලොකු වැඩක් වෙනවා ලොකු වාසියක් වෙනවා ඔයා ඒ වාසිය කියනකම් මම ඇලුමෙක්ස් කතාව මතක් කරන්න ධර්මින්ද ඇලුමෙක්ස් ඇලුමෙක්ස් ගැන ඉතින් අමුතුවෙන් දැන් ආයෙමත් ඔයගලන්ට කියලා දෙන්න දෙයක් නැහැ ඇලුමෙක්ස් ගැන ඔක්කොම විස්තර ඔබට දැනගන්න පුළුවන් නියම ෂෝරූම් එකක් ඒගොල්ලෝ විවෘත කරා නාවල එතෙන්ට ගියා නම් ඒ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියා නම් ඔයගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් ඒක එක කතාවක් අපි මේ දවස්වල පොඩ්ඩක් කතා කරන්නේ ඇලුමෙක්ස් පාවිච්චි කරලා වැඩ කරන ෆැබ්‍රිකේටර්ස්ලා ගැන ඉතින් ඔබටත් හම්බ වෙලා ඇති ඔබේ වැඩේ ලස්සනට කරලා දීලා ඇති ඔබටත් මතක ඇති අර මල්ලි ඇවිල්ලා ලස්සනට වැඩේ කරානේ කියලා සමහරක් විට එයාට මේ මැසේජ් එක ගිහිල්ලා නැත්තම් ඔබ අඳුරන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඒ වගේ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් එයාට මේ මැසේජ් එක දෙන්න මොකද එයාගේ අනාගතේම ගොඩ යන වැඩක් තමයි ඇලුමෙක්ස් එක මේ හඳුන්වලා දීලා තියෙන්නේ ඇලුමෙක්ස් එකට ඕන කරනවා මේ දවස්වල ඒ වගේ හොඳ ෆැබ්‍රිකේටර්ස් ලව හොයාගන්න ඔබට කරන්න තියෙන්නේ ඔබේ අර පීයේ කිව්වා වගේ ඔබගෙන් අහන්න මම හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක්ද මම මිනිසුන් අමාරුවේ දැම්මද මම මිනිසුන් හොඳ දෙයද දුන්නේ කියලා ඔබම ඔබගෙන් අහුවම එනවනේ උත්තරයක් දැන් මගෙන් ඇහුවම මම හොඳට ජොබ් එක කරාද මම හොඳට මේවා කරාද මගෙන් එනවනේ මහන්සි වුණාද මම
1: ඔක්කොටම උත්තරේ නැහැ කියලා නෙන්නේ
0: නෑ මම නෙමෙයි ඔන්න නෑ බලමු ඔන්න ඉන්න මයික් එකට දෙමු හදමු
1: ඔයා මේ ජොබ් එක හොඳට කරාද
0: අර දෙක මගේ හද
1: මහන්සි වෙනවද මේ ජොබ් එක ලස්සන කරන්න මොකද බුරු කාරන්නේ
0: ඔව් කියලා කියන්නේ හදවත
1: මම අහන්නේ මේ මේ මේ රස්සාව කරන්න මහන්සි වෙනවද?
0: ඔව්.
1: මොකද්ද මහන්සිය? මොකද්ද කියලා අහන්නේ?
0: උදේ නැගිටිනවා.
1: උදේ නැගිටිනවාම හලෝ මිනිස්සු කොහොමද මිනිහේ?
0: හරිද? ඊට පස්සේ එනවා කිලෝමීටර් 20ක් විතර කොට්ටාව ඉඳන් එනවා.
1: ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි.
0: ඊට පස්සේ ජොබ් එක කරනවා, ඩීජේ කරනවා, මේ වගේ
1: කිලෝමීටර් 20ක් යනවා කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි.
0: හල් වෙනවා, ලැජ්ජ වෙනවා.
1: ඒ අනුරාධපුරයේ ඉඳලා එන මිනිස්සු ඉතන ඔබ කිලෝමීටර් 200 තියෙනවා. ඒද ඔයාගේ ප්‍රශ්නයක් අපිට නේ ඔයාගේ ප්‍රශ්නය
0: මගේ ආත්ම ගෞරවය හැල්ලුවට ලක් වෙනවා ඒ ඔක්කොම විඳ දරාගෙන
1: ඒක තමන්ගේ පේනවනේ
0: රස්සාව කරනවා
1: හරියට මෙතන පිළිවෙලක් වෙලා වහන්සේලා දෙයක් කරගෙන යනවනේ ඔහොම මේ ආත්ම ගෞරවය කියලා සෙන්නේ නැහැ මිනිසුන්
0: මම මගේ වෘත්තිය 100% හරියට ඉෂ්ට කරන කෙනෙක්
1: සවුත් වෙනවා කියලා
0: නෑ මොන මට දීලා තියෙනවනේ පවර්ලා තියෙනවනේ වැඩක්
1: සවුත් වෙන කියලා
0: ඔයා නංගි මෙන්න
1: අපි කියලා දෙන සවුත් වෙන කියලා
0: මෙන්න කරන්න මෙන්න මෙහෙම
1: අනේ අපි නම් කියලා බොරු කියන්නේ
0: මෝඩ කතාවක් කියන්නේ
1: අනේ අපි නම් කියලා නෑ මෝඩ කතාවක් කියන්න ඕනේ නෑ කටහිරුත් කියන්නේ මෝඩ කතාවක් නේ
0: මට නම් සැටිස් අනේ ඉතින් ඔබත් එහෙම සැටිස් ෆැබ්‍රිකේටර් කෙනෙක්ද yes ඔබටයි මේ ආරම්භ
1: මේ වගේ නම් වෙන්න මේ වගේ නම් වෙන්න එපා මේ වගේ නම් කතා කරන්නත් එපා දෙයක් හරියට කරපු කෙනෙක් නම් ඒ ෆැබ්‍රිකේටර් කෙනෙක් විදියට ඔබ
0: yeah
1: if you're the man
0: behind the scene
1: man of the match
0: yes
1: I know you're the man of the match now
0: oh
1: කෝල් කරන්න.
0: Yeah, definitely call.
1: රටවල් 17කට කොහෙද යවනව නේද ඒගොල්ලන්ගේ ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ඇලුමෙක්ස්.
0: ඔව්, ඇලුමෙක්ස් යවනවා.
1: ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ක්වොලිටි ප්‍රොඩක්ට් නේ. ඒගොල්ලෝ හොයන්නේ ක්වොලිටි මිනිසුන්. ඒගොල්ලොන්ට දෙන්න තියෙන මාහැඟි ත්‍යාගය දිවි හිමියෙන් වටින ජීවිත කාලේ පුරාම ඔබේ ජීවිතේ ආදායම් මාර්ග වෙනස් කරන මේ තෑග්ග දෙන්න ඇලුමෙක්ස් හොයන්නේ ඒ වගේ ක්වොලිටි මිනිසුන්ව ක්වොලිටි ෆැබ්‍රිකේටර්ස් ලව විතරයි.
0: Right, එහෙනම් අපි ඕගලන්ට මැසේජ් කරන්න ඕනේ නම් එක කියන්නම් 07 715 7455
1: නන මං කමර්ෂල් බැංකේ ආරංචි මම මේ දැන් තමයි හරියට රියලයිස් කරගත්තේ
0: හරි ඔකේ
1: මේ ණයක් ගන්නකොට ඔයා දන්නවනේ සෑහෙන ડોකියුමන්ට්ස් ටිකක් එක්ක ඔට්ටු වෙන්න වෙනවා
0: yes yes
1: විවිධ මට්ටමේවා හොඳේ එතකොට ලේසියෙන්ම ණයක් ගන්න තියෙන ක්‍රමයක් නැද්ද ඇත්තටම ලෝකේ තියෙනවනේ. ගෙදර රත්තරන් ආභරණ තියෙනවනම් ඒක ඇපයට තියලා ගන්න පුළුවන්. ඉතාලම පොඩි ડોකියුමන්ට්ස් ගන්නකින් කරන්න පුළුවන් වැඩක් නේ ඔය.
0: yes ඒක හරි.
1: රස්ති ආදුවක් නෑ. වලු ටික ගත්තා ගියා ගන්න තියෙන මැක්සිමම් ගන්න ගත්තා. යන්න කමර්ෂල් බැංකුවට රුපියල් ලක්ෂ 2කට වඩා ඔබ අත්තිකාරම් මුදලක් ඔබේ රන් ආභරණ තියලා ගත්තා කියමුකෝ.
0: හරි.
1: ලක්ෂ 2කට වඩා මුදලක් ඔබ ගන්නවා කියලා එකක් හිතන්න. හරි.
0: ඔකේ.
1: රුපියල් 25000ක් වටින සුපර් මාකට් තෑගි වවුචර් දිනා ගන්න ඔබට පුළුවන් කියලා හිතන්නකෝ.
0: වව්.
1: දවසකට ජයග්‍රාහකයෝ 4 දෙනෙක් හදනවනේ මෙයාලා.
0: හ්ම් හ්ම්. හරිද?
1: ලක්ෂ 2කට වඩා ගත්තොත් ඔබට chance එකක් තියෙනවා රුපියල් 25000ක් වටින සුපර් මාකට් වවුචර්ස් දිනා ගන්න. දවසකට විනස්ලා 4 දිනක තෝරනවා. දෙසැම්බර් 31 වෙනකම් මේ වැඩේ තියෙනවා. කලබලයක් නැහැ අපි ඩේ ඉන් ඩේ අවුට් මතක් කරන්නම් ඔබට. රන් ආභරණ මේ වෙලාවේ තියන්න අවශ්‍යතාවයක් නැත්නම් තියන්න එපා. නමුත් ඔබ හිත හිතීරේ නම් දැන් මෙන්න පොඩි වැඩක් තියෙනවා මේක තියලා මට මේක ලේසි මේක ටග්ගල කරගන්න පුළුවන්
0: වැඩක්.
1: මගේ ඔය දන්න කෙනා ඉන්න මුකුත් නැහැ සල්ලි හැමෙච්චම ගල රත්තරන් බඩු හදනවා. මොන හරි අවශ්‍යත් එක්කම රත්තරන් බඩු තියෙනවා සල්ලි ගන්නවා වැඩේ කරනවා ආපහු ඒක බේර ගන්නවා ආයෙ තියෙනවා. ඒක මාර ගේම් එකක්.
0: යස් යස්.
1: ඒක මාර වැඩක්.
0: සල්ලි මවන්න පුළුවන් එකක් තමයි.
1: මොනවද කියන්නේ?
0: ඒකනේ රත්තරන් කියලා කියන්නේ.
1: නිකන් කෑෂ් තියනවට වඩා ඒගොල්ලෝ හිතනවා රත්තරන් බඩු හදලා තියෙනවා. රත්තරන් වල ගාණක් වැඩි වෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඔබ ඉන්න පොඩි ගාණකට ගත්ත රත්තරන් වෙන්නේ නැතිනේ. ආ දැන් හොඳ ගාණක් ගෙවනවා අත්තිකාරම එහෙම. ඉතින් ලක්ෂ දෙකකට වඩා ඔබ ණය මුදලක් ගත්තොත් රණ්ණාභරණ තියලා 25000 වවුචර්ස් ඔබට හම්බෙන්න චාන්ස් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. ජයග්‍රහක 4 දෙනෙක් කියන්නේ
0: ඕනේ සැලකියොත්
1: චාන්ස්
0: එකක් තියෙනවා. මට කියන්න බැරුණානේ අරවින්ද කොළඹ නවලෝක හොස්පිටල් එකේ ETU එකේ සර්විස් එක එදා දවසේදී මම හොස්පිටල් එකට මම්ම තමයි ඇවිදගෙන ගියේ. හරිද? ඒගොල්ලෝ මං එනකොට මගේ පොඩක් ලෙඩ පාට ඒගොල්ලන්ට දකින්න ඇති. අකෝ මිස් ඕකේ ඕකේ. මං කව පොඩක් මට නිකන් චුට්ටක් කලන්ත ගතියක් වගේ තියෙනවා. මට මේ රයිට්
1: අපිට රඟන්න දෙතන ගිහලා.
0: නෑ නෑ. ඒ කියන්නේ මම නෝම
1: ඒක. ඒක නෑ නෑ ටෙන්ෂන් පාළුවානේ.
0: මං ගාමලේ චුට්ටක් මනි කලන්ත වගේ. ගාල මේව කරා. එතකොට
1: ටෙන්ෂන් පාළුවානේ. හෙන්න ටෙන්ෂන් පාළුවානේ. ඒ වෙනවා මෝ රඟනවා කියන්නේ මේ කැස්සට හිම්බිරිස්සාවට
0: නෑනේ ඔයාට තේරෙන්නේ නෑනේ ඔයාමයි කිව්වේ බඩ හොඳට තියෙන්න ඕනි මොකද්ද ජීවිතේ ඇත්තටම හොඳට ඉන්නනම් බඩ හොඳට තියෙන්න
1: ඕනි බඩ හොඳට තියෙන්නේ බඩ ජහරි කම නවත්ත ගන්න
0: මගේ බඩ නරක් වෙලා තියෙන කොට කොහොමද මම හොඳට ඉන්නේ මට අමාරුයි ඒක
1: නිකන් දරන් දෙනවා නම් ඕන කුණු ගොඩක් කනවා
0: හරි ඉතින් මොකක් හරි ළමට
1: ඕන එකක් බිම ඉඳලා තියලා අහුලලා දෙන්නකෝ මේක හොඳ රහපාටයි නේ කියලා කෑවා
0: ඉතින් හැබැයි ඔයා වගේ
1: බඩ නෙමෙයි ඔය කන විදිහට අපේ ඔළුව නරක් කරනවා බලන්න
0: ඔයා වගේ නෙමෙයි කොළඹ නවලෝක හොස්පිටල් ඒගොල්ලෝ ටග්
1: ගාලා
0: ඕ ඒගොල්ලෝ මට දුන්න ඇටෙන්ෂන් එක මට කිව්වා මිස් ආරයිට්
1: මට බෑ වාව රෝද පුටේ තියෙන වත්තම් කරගෙන හුරුතල් කරන්න ඒක කොළඹ නවලෝක හොස්පිටල් එක කරා
0: ඒක තමයි මම ෂෝ එකේ
1: ඉන්නේ මිස් අනේ මිස් මිස් ඕකේ නේද මිස් මට බෑ වහා ඉන්නවා වගේ
0: ඔයා කියන්නේ මාව ටග් ගාලා මේව කළා මගේ අතට දැම්මා ප්‍රෙෂර් එක බලන්න දැම්මා මේව කරා ටග් ගාලා මිස් පොඩක් ඉන්න රයිට් ડોක්ටර් ආවා ડોක්ටර් ඇවිල්ලා ඇහුවා රයිට් වාගේ කොහමද මෙහෙම මෙහෙම
1: මොකද මෙලේ ප්‍රෙෂර් එක බැලුවා මම අඩිකෝද මෙලේ
0: නෑ මැෂින් එකක් තියෙනවා ඇඳේ මෙහෙම දොයි කරපු ගමන් ඒ මැෂින් එක දැම්මා අතේ අර දාලා ප්‍රෙෂර් එක බලනවා ඔක්කොම කරනවා ඒ හිටපු මං හිටියන්නේ පැය 2යි මිනිත්තු ගාන ඒ කාල සීමාව ඇතුළතම මාව ෆුල් මගේ හැම දෙයක්ම ඒගොල්ලෝ හොයලා බැලුවා ටෙස්ට් කරා ඔක්කොම කරා අවසානයේදී රෝග නිර්ණය කරගන්න ඒගොල්ලන්ට හැකියාව ලැබුණා. හරිද? ඉතින් මට ආසයි ඒ සර්විස් එක ගැන කියන්න. මොකද ඒගොල්ලන් ඉන්න හෙද කාර්ය මණ්ඩලයත් හරිම ස්පෙෂල් අරවින්ද. හොඳට හොඳ නොලෙජ් එකක් තියෙනවා. මම වගේ නෙමෙයි කියන්නේ මම වගේ නෙමෙයි තව එක එක patients ලාවනේ. ඒ හැමෝටම ට්‍රීට් කරපු විදිය දැක්කම ඒ අයට ගැළපෙන විදියට වයසක අයට ඒ කරපු ට්‍රීට්මන්ට්ස් මම දැක්කා එතන ETU එකේ ඉන්නකොට. ඉතින් ඇත්තටම අපිට මුලින්ම ඕනේ හිතට පොඩි සහනයක් නේ හොස්පිටල් එකට ගියාම පොඩි නිකන් අපි ඇටෙන්ෂන් එකක් බලාපොරොත්තු වෙනවා. කරුණාව ආදරේ අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඒ හෙද කාර්ය මණ්ඩලයේ ඉඳලා ડોක්ටර්ස්ලා වෙනකන් ඒ හැමෝම ඒක ඉස්සලා හදලා දෙනවා. ඊට පස්සේ තමයි අපේ වේදනාව අපේ හැම දෙයක්ම නිවලා තමයි අපිට ප්‍රතික්‍රමය දෙන්නේ. ඉතින් මම ඒ නිසා මම ඒක එක්ස්පීරියන්ස් කරා. කොළඹ නවලෝක හොස්පිටල් එකෙන් ඉතින් ඒකයි බය නැතුව මම කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලෙඩක් දුකක් තියෙනවා නම් කෙලින් මෙන්න කොළඹ නවලෝක හොස්පිටල්ස් වලට දැන් ඕක ඔතන ඉඳලා ඔපරේෂන් එකක් දක්වා ලොකු සත්කම් දක්වාම ඕක යනවා නේද අරවින්ද
1: අමතක කරන්න එපා 14ක් තියෙනවා ඒගොල්ලන්ගේ
0: ඔපරේෂන්
1: තියටර්ස්
0: 14 ඕකේ
1: ඒගොල්ලෝ ජයග්‍රහණයක් ලබන්න යනවා 16ක් කරලා මේක පුළුවන් තරම්මන්ට මොකද ඒ සා ඉල්ලුමක් තියෙනවා ලෙඩක් දුකක් හැදෙන්න ඕනේ ඔපරේෂන් තියටර් එකක් ඒ ඔපරේෂන් තියටර්ස් එච්චර ගොඩක් තියෙන එක වටහාම තේරෙන්න සමහර මිනිස්සුන්ට වේටින් ලිස්ට් එකෙන් එනවා දන්නා ඉතින් අතරම කොළඹ නවලෝක හොස්පිටල් එක මේ වේටින් ලිස්ට් එක සෑහෙන දුරට අඩු කරලා තියෙනවා විශ්වාස කරන්න
0: අනිවාර්යෙන්
1: නේද පේන් එකක ඉන්නකොට අපිට අම්මෝ වෙන දෙයක් නෑ ඉතින් පේන් එකෙන් නිදහස් වෙන්න ඕන දෙයක් කරන්න ලෑස්ති
0: අනිවාර්යෙන්
1: අනේ රිදෙනවා රිදෙන ඉරිදි ඉන්න එපා වේදනාවෙන් ඉන්න එපා
0: හරි ඔකේ
1: කොළඹ නවලෝක හොස්පිටල් එක ඔබේ වේදනාව අයින් කරන්න සූදානම්
0: ඔකේ
1: සූදානම්
0: අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නම් 0115 777 777 එහෙනම් ඉතින් enjoy කරන්න තියෙන්නේ
1: මේ මේ මේ මේ අමිල අහලා වෙලා තියෙනවා වගේ අහන්න කියලා
0: මොකද්ද
1: නවලෝක හොස්පිටල් එකකින් කොළඹ නවල ඔළුව චෙක් කරාද කියලා වගේ
0: ඔළුව ඕ බැලුවා බැලුවා
1: මොන ලෙඩේද ගියත් ඉස්සෙල්ලාම බලන්න ඕන වගේ ඔළුව චෙක් කරනවා
0: මගේ ඔළුව චෙක් කරා ඒවා බය වෙන්න එපා අමිල 100%ක්
1: හිස් අවකාශයක් කියලා ඒක දුක් වෙලා තියෙනවා අහස වගේ
0: හොඳ ඉඩ රයිම් රූප් එකට දෙන්න ඕනේ මේ හොඳ ඉඩ හොඳ ඉඩම
1: ඔව් පෝච්චිටේ තරම් ඉඩ තියනවා ලොකු ඇතුළේ
0: හරි එහෙනම් ඉතින්
1: යමිල වාගේ මම හිතන්නේ ප්‍රශ්නත් උත්තරේ ලැබුණා සතුටු ඇති ටයිප් කරන්න එපා බං මේක දැන් විතරයි ෂෝ එක
0: and I enjoy කරන්න හොඳ වීකෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ මහන්සිලා වැඩ කරලා දැන් හොඳ වීකෙන්ඩ් එකට යන්නේ සතුටින් ඉන්න අපි මන්ඩේ හම්බ වෙමු
1: නේ මන්ඩේ හම්බ වෙමු මම අරවින්ද
0: මම ආශාරයා සුබ දවසක්

0: வாசம் பதமிட்ட சீர்த்த
1: Thailand ගැන සංචාරක ගමන අන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
4: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසර
5: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද්‍රතය බජාජ්
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂි වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බැහැ Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
6: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
8: Smart මරුපුවහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන් සිටින්.
9: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
10: සියතා Between Lady Miss World Sri Lanka 2026
9: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
10: සියතා Between Lady Miss World Sri Lanka 2026
11: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
12: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Between Lady රේසර් එකට අදම මාරු වෙන Between Lady ඔබත් සැනින් දිදුලන්න
14: Enchanter The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
16: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
17: Kattiyada cricket amathaka vela wage neida?
18: Api kohomada cricket amathaka karanne?
17: Ehenam October ida November maase wenakamma
18: api ginanawa kiyenaka vitarakma mataka thiyaganna.
19: Cricket lover Calabar.
1: Sri Lanka tour of Pakistan 2026.
2: සිට 13 වෙනිදා දක්වා 20 තරග තුනක්
15: සියත ටීවී තුලින් සජීවීව
2: දිනන ක්‍රිකට් නම් සියත තමයි
13: 98.2 98.4 සියත

0: यह था टॉप स्टोरी।
1: ශිරන්ති අක්ෂිරෝහලට රක්ෂිත බඳනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ ජාතික අක්ෂිරෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. බඳනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලි තැන්න සඳහන් කළේ බඳනාගාර නිලධාරීන් විසින් ඇය ජාතික අක්ෂිරෝහල වෙත රැගෙන යන බවයි. වෛද්‍ය නිර්දේශ අනුව ශිරන්ති රාජපක්ෂ අක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරනු ලබන බවද බඳනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් බැහැරව පොස්පෙට් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. යුක්‍රේනයේ ක්‍රමටොස්ක් සහ අවට නගරවල සියලුම පොදු ප්‍රවාහන සේවා නතර කර තිබෙනවා. ඒ ක්‍රමටොස්ක් නගරයේදී බස් රථ දෙකකට එළ වූ රුසියානු ප්‍රහාරවලින් පුද්ගලින් 33 මේ සිදුවීමත් සමගයි. ක්‍රමටොස්ක් සහ අවට නගරවල ආරක්ෂක තත්ත්වය තවදුරටත් අවදානම් තත්ත්වයක පවතීම හේතුවෙන් මෙම පියවර ගැනුණා. පසුගිය හත්වනදා කියව් නගරයට නැගෙනහිරින් පිහිටි ප්‍රිලුක්ක ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 22 මිය ගියා. එම ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඊයේ යුක්‍රේනයේ සංචාරක නිරත වූ බ්‍රිතාන්‍ය විදේශලේ කම් එඩි මිලිබෑන් පැවසුවේ රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බවයි. රුසියාවේ තෙල් සමාගම් නෞකාජාලය සහ යුද්ධයට මුදල් සපයන ක්‍රම ඉලක්ක කර එම සම්බාධක ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
0: Top story. අනුග්‍රහය ජපන් තාක්ෂණයේ ජපානයේ නිෂ්පාදනය කරලා ජපානයේ ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේ ජපන් බැටරිය
2: සියත දිවයින පුරා

0: ආසපදමට සිත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාවේ තුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝසියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොළේ
3: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
8: ඉස්තර 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
9: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන් ස්ටිකෙන් ටික
11: පේ දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
13: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
14: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
15: ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ
16: සමහරවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා

0: ಕಿಲುಕು ವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್
1: ಸ್ವಾಭಾವಿಕ ರಸಗುಣಕ ಸುವಬರ ದಿವ್ಯಕಟ ಮಗೇ ಮುಳು ಭಾವುಲಟ ಮೇಕರನ ಸತಟ ರಸೇ
2: ಕೋಕೋ ಫ್ರೈ ಆರ್ ಬಿ ಡಿ ಪೋಲ್ತೇಲ್ ಹೆಟ ವಸರಕಟ ವೆಡಿ ವಿಶ್ವಾಸೆ
3: ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ ಲೆಸ ಕಲರ್ ಆಫ್ ಫ್ಲೋ ವೆಜ ಬೆನಾ ಸಿಪ್ ಬೆದಗನಿ ಕಲ್ ಪವತಿ ಅವ ಲಕ್ಷಣ ನೋವಿ ಓಯತ್ ವಹಲೆದ ವರ್ಷಿ ವಿನ್ನ ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ ನಾಮ್ ಕಲರ್ ಆಫ್ ತಮೈ
4: ಮಿಸ್ ಹೊದ್ದ ಕೂಲ್ದ
1: ಕೂಲ್ මොකද මම හොට්නේ
4: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
4: අඩේ මිස් සුදු කොච්චි
5: හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
6: මුළු සියතම හවස දෙකට සුදු කොච්චිට
4: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
1: උම්මනං ෂෝ ටයිම් එකේද විතරයි
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් එම්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
1: 0372 370 370
8: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
9: නෑ ටීච ප්‍රශ්න 4යි තප්පර 5යි
8: ඔයත් පොකට් මනි අහනවද
9: අපිට විතරක් නෙමේ ටීච දැන් ටීචරත් පුළුවන් මමීස් පොකට් මනි දිලන්න
8: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
8: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න
8: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
6: සියත පොකට් මනි
4: අනුග්‍රහය
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත
14: දිවයින පුරා

0: උදේ 10 විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ

0: දානවා පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
3: 100% ප්‍රසිද්ධ කොකෝෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
0: කොකෝෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික
2: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණ මහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ ආභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින්.
6: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
7: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
6: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
8: අඩුයි?
9: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
8: පේනවා පේනවා.
6: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partners ට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
10: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
9: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
8: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
11: 98.4
12: පන්නේවගේ කමුකොකේ
13: ප්‍රේක් නෑවගේ
12: පතිමුරේ
13: සුන්ස් ෆයින මචං
12: අද විතරයි සිකුරාදා
11: සියත දෙවයින පුරා.

උදේ 10යි විනාඩි 43යි දැන් වෙලාවද ඔක්තෝබර් මාසේ 9 වෙනිදා සිකුරාදා. ඔන්න අද ඉඳන් ආපහු ක්‍රිකට් ගැන ටිකක් වැඩිපුර කතා වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලොකු තරග සංචාරයකට ගිහිල්ලා ඉන්නේ. නොවැම්බර් මාසේ වෙනකම් මැචස් තියෙනවා. අදින් පටන් ගන්නවා T20 මැචස් 3ක්. පළවෙනි මැච් එක රාවලපින්ඩි ග්‍රවුන්ඩ් එකේ තමයි තියෙන්නේ. දැන් පාකිස්තානය යන්න බෑනේ හදිස්සියේ. ලංකාවේ ඉඳන් ගෙදර ඉඳන් මැච් ටික බලන්න පුළුවන් ඔන්න සියත ටීවී එකෙන් ඔබට. හරියටම මැචස් ඔක්කොම ඉවරනකොට නොවැම්බර් මාසේ 21 වෙනිදා වගේ නම් මම මේ කියන්නේ ට්‍රයි සීරීස් එකක් ඉවර වෙලා ඊට පස්සේ ටෙස්ට් සීරීස් එකක් ඉවරලා මැචස් ඔක්කොම ඉවරනකොට නොවැම්බර් මාසේ 21 වෙනිදා වෙනකන් මැචස් ටික තියෙන ඔබට සියත ටීවී එකෙන් බලන්න පුළුවන්. හැබැයි ඉතින් දැනට ඔය ගෙදර තියෙන පොඩි සයිස් ටීවී එකෙන් නම් මැච් එක බලලා කිසි තේරුමක් නැහැ. හිතන්නකෝ මැච් එකේ බෝලේ විදියටම ඔබට නිකන් අර ස්කෝ කාඩ් එකේ තියෙන ලකුණු ටිකක් පේනවා නම් ස්පොන්ජි කරගෙන බලන්න එපා. එහෙම දුක් විඳින්න ඕනේ නැහනේ. යන්න තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක පැත්තට ඔබට ගැළපෙන විදිය ලොකු සයිස් එකක ටීවී එකක් ගන්න පුළුවන් ගෙදර. දැනට ගෙදර තියෙන අඟල් 32 වගේ ටීවී එකක් නම් ඕක මාරු කරන්න දැන් කාලය ඇවිල්ලා. හරිද? යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ, මහනුවර, නිත්තබුල්, ඡායල, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. ගිහිල්ලා ඔබට ඒ වැඩි කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. එත් එක්කම අද ඉඳන් ස්වර්ණමහල් ජුවලර්ස් බම්බලපිටිය කුරුණෑගල ශාඛාවන් දෙකේ ඔන්න ලොකු වැඩක් පටන් ගන්නවා. ඒ තමයි රන් මිලට විතරක් ඔන්න ඔබට චේන් ගන්න පුළුවන්කම තියෙනවා. අද 9 වෙනිදා 9, 10, 11 කියන දවස් තුනේ බම්බලපිටියේ වගේම කුරුණෑගල තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් බ්‍රාන්චස් වල තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා මේ දවස් තුනේ තැනට ගිහිල්ලා යාලගාව දැනට තියෙන හොඳම ඩිසයින්ස් වලින් චේන් එකක් තෝරලා ගන්න. එදා දවසේ තියෙන රන් මිල විතරක් ගෙවලා ඔබ වැඩකුලිය ගෙවන්න ඕනේ. ඒක කපලා දාලා ස්වර්ණමහලකින් තියෙන්නේ. ඔබට තියෙන්නේ රන් මිල විතරක් ගෙවලා චේන් එකක් ඔබට ගැලපෙන විදිහකට ගන්න. එත් එක්ක මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔන්න ඔබට ජුවලරිස් ගන්න පුළුවන්කමත් මේ දවස් තුනේ තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් බම්බලපිටියේ වගේම කුරුණෑගල තියෙන බ්‍රාන්චස් දෙකකින් එකකට ගියොත් ඒ ආරංචිය මතක් කරන ගමන් රටමේකට ජාතික මෙහෙමත් එක්ක මේ ආරංචියත් ඔබට මතක් කරන්න ඕනේ. ඒ තමයි හරිම තීරණේ හරිම වෙලාවේ ගන්න. මද්රව්‍ය වලට ඔබේ ජීවිතේ එකතන නතර කරන්න දෙන්න එපා. මොකද ඔබ එහෙම ගන්න එක වැරදි තීරණයක් හින්දා ඔබේ ජීවිතේ සෑහෙන කාලයක් ඔබට නැති වෙන්න පුළුවන්. සමහර විට ඔබ ආපස්සට හැරෙන්න බලනකොටත් ඔබ ගොඩක් පරක්කු වෙලා ඉන්නවෙන්න පුළුවන්. ඒකෙන් එහෙම පසුතැවීමක් ජීවිතේ විතර කරගන්න එපා.

0: சாசப்பது மட்டா சீதா
1: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
4: පසු අධ්‍යාපනයට නිවැරදි නමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
5: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකුෆ්‍රයි සතුට රසය ගෙනෙන කුලී
7: ටේල්වල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද? එහෙනම් ස්ලිට් BSc ඔනර්ස් ක්වොන්ටිටි සර්වේ ඉන් ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න. ඇප්ලයි කරන්න www.slit.lk. ස්ලිට් ඉවෝල්ව් බියොන්ඩ්.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: බලන්නකො මල්ලේ, අපේ ගෙදරට ළඟදිගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්ය පවති සැමදා.
4: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමිද පරිසරම
5: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
4: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370. කට්ටියට
6: ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
7: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
6: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
7: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
8: ක්‍රිකට් ලෝව කලබා.
9: Sri Lanka tour of Pakistan
10: 2026.
11: India Yali Sarasa. අද සිට 13 වෙනිදා දක්වා 20යි 20 තරග තුනක්.
12: සියත TV තුලින් සජීවීව.
13: දිනන ක්‍රිකට් නම්

0: किया था टॉप स्टोरी
1: නාගොඩ වෙඩිතැබීම ගැන පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් දෙකක්. කළුතර නාගොඩ ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක් තුල සිදු වූ වෙඩිතැබීම පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. යතුරුපෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අද උදෑසනයි. වෙඩිතැබීමෙන් 55 හැවිරිදි අවන්හල් හිමි කරුමිය කියා තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ නාගොඩ රෝහල වෙතයි. ඔවුන් දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 43ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙ අතර ගත වූ පැය 24 තුළ පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 29 දෙනෙකි. ගත වූ පැය 24 තුළ වරෙන්තුකරුවන් 643 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනපුරා පුද්ගලයන් 27,320 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. සියතමීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය
2: වැදුනේ නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
5: 98.2 98.4 සියතා.

0: ආසව පදමට සියත
1: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 55000 සහ 25000 මුදල් ත්‍යාග සමග

0: අවන්ස් ටිකෙන් ටික පෙයි.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්ස් විතින්.
8: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
9: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
8: ඔයත් පොකට් මනී අහනවද?
9: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
8: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
10: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
8: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි.
12: අනුග්‍රහය.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකින්
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
14: මිස් හොඳ කුල්ද?
15: කුල් මොකද මම හොට්නේ.
14: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයිත් වගේ
15: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
14: අඩේ මිස් සුදු කොච්චි.
16: Hot and spicy with sudu kochi. Kochi.
17: Moni siyatama havasa dekata. Sudu kochi ta.
14: Miss, miss. Excuse me, miss.
15: No, no, no. Ummanang short time ke de vitarai.
7: අනුග්‍රහය. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
15: 0372 2370 370.
18: සියත දිවයින පුරා.

උදේකොළහයි විනාඩි 24යි දැන් වෙලාව. අද ඉතින් වීකෙන්ඩ් එකනේ කට්ටියම ලෑස්තිනේ. සමහරකට අද ටිකක් රැවෙනව වෙන්න පුළුවන් ගෙදර යද්දී. සමහරුන් ඩෙලි වෙන්නත් පුළුවන් හෙට ගෙදර යද්දී. කොහොමනත් වීකෙන්ඩ් එකේ ගොඩාක් අය බලන්නේ ඉක්මනට තියෙන දවස් දෙකේ ගෙදර මොනවද කරගන්න තියෙන නැත්නම් කොහෙට යන්න තියෙන නම් ඊටික කොහොමද කරගන්නේ? වෙලාව විතරු කරගන්න තමයි හැමදේම කරන්නේ. ඔය අතරේ දැන් පොරොන්දුවක් වෙලා එහෙම තියෙන නම් වයිෆ්ට ඇඳුමක් එහෙම ගන්න එළියට යනවා කියලා. තිලක වර්ධනයකට යනවා කියලා. පොඩි කම්මැලි කමක් එහෙම වීකෙන්ඩ් එකේ આવොත් වැඩේ බාර දෙන්න තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට. ඔන්න මේ සතියන්තේ හොඳ වාසියක් ඔබට තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක මේ සතියේ පටන් අරගෙන තියෙනවා. ඔබේ බිල් එකේ වටිනාකම රුපියල් 4500ට වැඩි නම් ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි ගාස්තු වලින් නිදහස් කරලා ඔබට ඕඩර් එක ගෙනත් දෙන්න යාළ ලෑස්ති. කොළඹ කිරිබත් ගොඩවට නම් ඉන්නේ ඔබ. ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට යාළගේ වෙබ්සයිට් එකේ ඔබට පුළුවන්කම තියෙනවා virtual ඇඳුමක් fit on කරලා බලන්න. experience එක මෙහෙම කටින් කියලා බෑ. ඔබ එතනට ගිහිල්ලා බලන්න ඕන. ෆෝන් එක අතර ගන්න www.tilakawardena.com වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලා ඔබට බලන්න පුළුවන් ඔබ කැමතිම විදිහේ ඇඳුම් designs ගොඩාක් එතනින් තෝරගන්න පුළුවන්. නැත්නම් වෙනද වගේම physical ගිහිල්ලා shop කරනවා නම් ඔබට කිරිබත් ගොඩ, නිට්ටඹු, ඡායල, මහනුවර කුරුණෑගල මේ ඕනම තැනක තිලකවර්ධන textiles එකක් තියෙනවා. ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. අදීදම් පටන් ගන්න තව වැඩක් තියෙනවානේ. ස්වර්ණ මහල් ජුවලර්ස් බම්බලපිටිය කුරුණෑගල බ්‍රාන්චස් දෙකේ ඔබට පුළුවන්කම තියෙනවා ඔන්න වැඩ කුලිය නැතුව චේන් ගන්න. මේ දවස් තුනේ කියන්නේ 9, 10, 11 ඉරිද වෙනකම් ඔබට chance එක තියෙනවා. අද හවසට පුළුවන් නම් ඉතින් ඕෆ් වෙලා බම්බලපිටිය තියෙන ස්වර්ණ මහලක පැත්තට ගිහිල්ලා නැත්නම් කුරුණෑගල තියෙන ස්වර්ණ මහලක පැත්තට ගිහිල්ලා ඔබට කැමතිම විදිහේ ලේටස්ට්ම ඩිසයින්ස් වලින් චේන් එකක් තෝරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ගෙවාගෙන යන්න ඔන්න ජුවලරි ගන්නව නම් ඒ වෙලෙත් ඔබට මේ දවස් තුනේ කරගන්න පුළුවන් බම්බලපිටිය එහෙම නැත්නම් කුරුණෑගල තියෙන ස්වර්ණ මහල් ජුවලර්ස් branches වල ගියොත් රටමයකට ජාතික මෙහෙයුමත් එක්කත් අපිට ඔබට තියෙනනේ පණිවිඩයක් මතක් කරන්න. මේ පැයේ අපි මතක් කරනවා ඔබ මතක තියාගන්න මොන අංක දෙකක්. එකක් තමයි පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු දැනගන්න පුළුවන් අංකේ 19:27. ඒත් එක්කම විෂ මද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් අංකේ 18:18. මේ අංක දෙකම ඔබට මතක් කරලා තිබ්බේ සමහර විට අතාරින්න බැරි තැනක ඔබ ඉන්නවා නම් උදව්වක් වෙන්න පුළුවන් මේ පුනරුත්ථාපනයේ තියෙන අංකේ. ඒ තමයි 19:27. ඔබේ ප්‍රතිකාර කටයුතු ගැන හැම දෙයක්ම ගැන තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි 18:18. නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ඔබට දැනුවත් කරන්න පුළුවන් අංකේ.

0: After A levels, minds explore karana ready da. Enroll BSc Honors Psychology degrees at Slit. Adamaidum karana www.slit.lk. Slit and Hemas adhyapane saha saukhya satkare samuhika shaktiya.
1: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම්ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම්ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට

0: අඩුයි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
3: ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
9: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්තපට.
10: realm mate experience එකකට හැල්වත්තපට.
11: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e-mobility වෙතින් 0114700550.
12: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්නා. lolc එකෙන් loan එකක් ගත්තේ.
13: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
15: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
16: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
17: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
18: let's be a jet.
19: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
20: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
21: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
22: Avance Ticken Ticka Pay.
23: Freelance Obavinwinma Nidumaniakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
24: අදම combank.lk වෙත පිවිසෙන්න.
25: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
26: Taj Milan Pasta.
27: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
28: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
29: ගුවන් ටිකට්පත් මිසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227266 BOC Travels.

0: Asal padamada Sita Kukufry RBD Poitil Hatta Vasarakata Vedi Vishwase
1: Mulu Paula Tamak Mage Gana
2: After levels Loke Top 2% Researchers Like Igana Gana Slit BSc Honors Biotechnology Degree Akata Enroll Venna Pivisen www.slit.lk Slit Evolve Beyond
3: Parampara Gana Kapirate Hondam Aluminium Dunna Vishwase Parisan Karapu Quality Maintain Karapu Guarantee Tekkama Warranty Akdenne Alumix
4: Aluminium Ona Taram Alumix Nam
5: Istaram Kutte Kannadi Amataka Velani
6: Amma Salli Dannada
5: Salli Dannada
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
8: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59000 999 සිට Xiaomi then Apple සිටින්
9: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
10: සියතා Between Lady Miss World Sri Lanka 2026
11: ශ්‍රී ලංකේ රූ රජිනිය නවීසස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
10: Theatre Between Lady Miss World Sri Lanka 2026
12: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියතී ටීවී බලන්න
13: Title Sponsor
14: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරුවෙන් Between Lady ඔබත් සැනින් දිදුලන්න
15: Enchanter The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Oat Max High Strength Liquid Collagen. Obat adam bhavita karanna.
18: Kattiyata cricket amathaka vela wage neida?
19: Api kohomada cricket amathaka karanne?
18: Ehenam October ida November maase wenakamma
19: api dinanawa kiyanaka vitarakma mataka thiyaganna.
20: Cricket Nova Calabar.
21: Sri Lanka tour of Pakistan 2026.
22: සිත 13 වෙනිදා දක්වා 20x20 තරග තුනක්
23: සියත ටීවී තුලින් සජීවීව
22: දිනන ක්‍රිකට් නම් සියත තමයි
24: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
25: සියත හෙඩ්ලයින් රිවියු
26: නාගොඩ දී අඹුසැමි යුවලකට වෙඩි. ශිරන්ති අක්ෂිරෝහලට. ඉදිරි මාස 3 තුල පීඩන අවපාතයක්. ඉන්දුනීසියාවේ ලැබුගිනි. ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් සටන අද සිට සියතෙන්.
24: වැඩි විස්තර 10වල් 12. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
27: සියත දෙව

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාගොඩදී අඹුස්සමි යුවලකට වෙඩි. ශිරන්ති අක්ෂිරෝහලට. ඉදිරි මාස තුන තුළ පීඩන අවපාතයක්. ඉන්දුනීසියාවේ ලැව්ගිනි. ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් සටන අද සිට සියතෙන්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
1: කළුතර නාගොඩ ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක් තුල සිදු වූ වෙඩිතැබීම පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. යතුරුපෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අද උදෑසනයි. වෙඩිතැබීමෙන් 55 හැවිරිදී අවන්හල් හිමි කරුමිය ගියා. තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ නාගොඩ රෝහල වෙතයි. ඔවුන් දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 43ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර බොරලැස්ගමුව මාළනී බුලත්සිංහල මාවතේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩිකරු කොට්ටාව නුගේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිසිය විසින්. යතුරුපෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩිතැබීමක් සිදු කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාස 4 වනදායි. එම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ පාර්ශවයේ සමීපතමෙකුගේ පියාවන 74 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. මේ අතර දැනට රැඳුම් බහරේ පසුවන මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුතු දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකරන මුදල් යොදා ගනිමින් සැකකරු විසින් සිය පුත්‍රයා පියා සහ තවත් සමීපතමයෙකුගේ නම් වලින් මෙම දේපල මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණ වුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ අද ජාතික අක්ෂිරෝහල වෙත ඉදිරිපත් කරනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ජාතික අක්ෂිරෝහල වෙත රැගෙන ගිය බවයි. ශිරන්ති රාජපක්ෂ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවේ වෛද්‍ය නිර්දේශ අනුවයි. බන්ධනාගාර ආක්ෂා පනතේ නීති රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ ලැබීමට නියමිත බව රාජ්‍ය පවසනවා. බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ එම වාර්තාව ලැබීමෙන් පසු මහා සංඝරත්නය සමගද සාකච්ඡා කර නීති සංශෝධනය සිදු කිරීමට නියමිත බවයි.
6: පත්කරන ලද කමිටුව උපරිම සති දෙකක් වගේ කාල සීමාවක් තුළ බන්ධනාගාර ආඥා පනතත් ඒ වගේම සමාජීය වශයෙන් මතුවලා තියෙන තත්ත්වයක් සැලකිල්ලට අරගෙන ඔවුන්ගේ නිර්දේශයන් ලබා දෙන්න කියන කාරණේ පිළිබඳව දැනුවත් කරා. ඒ අනුව ඉතා කෙටි කාර්යයක් ඇතුළත මේ කමිටු වාර්තාව ලැබුණ පසුව තමත්ම කඩිනමින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවයකට කරුණු ලැබුවා.
1: සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර සිටියේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් නොකරන ලෙසයි. එම තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ සමග සාකච්ඡාවකද නිරත වුණා. එහිදී එළඹි එකගතා අනුව බන්ධනාගාර ආක්ෂා පනත යටතේ සාදන ලත නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවා. විෂවර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ පිළිබඳ ආක්ෂා පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය කථානායක රිස් විසාලි මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දෙනුම් දෙනු ලැබුවේ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී. මෙරට සමස්ත ආබාධිත ප්‍රජාව පුද්ගලයන් 19,67,857 දෙනෙකු බව සමාජාරක්ෂණ නියෝජ්‍ය මාත්‍ය වසන්ත පියතිස්ස සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
7: ආබාධිත ශේෂ්‍ර 7ක් තියෙනවා. පෙනීම සම්බන්ධ ගැටලු තියෙන ප්‍රජාවගේ සංඛ්‍යාව 192,578යි. 1000කට අනුපාතය ලෙස ගත්තොත් 1000කට 9 දෙනෙක් ඉන්නවා. ඇසීම සම්බන්ධව 130,097ක් ඉන්නවා. 1000කට 6 දෙනයි. ඇවිදීම හෝ පඩි නැගීම සම්බන්ධ ගැටලු තියෙන ප්‍රමාණය 447,969යි. 1022යි. මතක තබා ගැනීම හෝ අවධානය යොමු කිරීම සම්බන්ධව ගැටලු තියෙන ප්‍රජාව 167,826යි. 1000කට 8 දෙනෙක් ඉන්නවා. තමාගේ එදිනෙදා වැඩ කටයුතු තමාම කර ගැනීම සම්බන්ධව ගැටලුවට මුහුණ දීලා තියෙන ප්‍රජාව 189,292යි. කුමන හෝ ආබාධයක් තියෙන ප්‍රජාව ගත්තොත් 727,293යි. මේ සමස්තය ගත්තොත් 1,967,853 දෙනෙක් ඉන්නවා. මේ කුමන හෝ ආබාධයකින් හෝ ආබාධ කීපයකින් පෙළෙන සමස්ත ප්‍රජාව.
1: එම පිරිස අතරින් 86,700ක් රැකියාවල නිරත වන බවයි නියෝජ්‍ය මාත්‍ය වසන්ත පියතිස්ස සඳහන් කළේ.
7: ආර්ථික ක්‍රියාකාරීත්වයේ අවුරුදු 15 හෝ ඊට වැඩි ආර්ථයෙන් ගත්තහම ආර්ථික වශයෙන් ක්‍රියාශීලී පිරිස ඉන්නවා මේ සමස්තයෙන් 91,706 දෙනෙක්. රැකියා නියුක්තිය එම ප්‍රමාණයෙන් 86,700ක් රැකියාවල නියැලෙනවා. රැකියා වියුක්ති ප්‍රමාණය ගත්තොත් 5,006 දෙනයි.
1: සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ දරන පාර්ශව පිළිබඳ විශේෂ අවධානයක් යොමු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී MLAM හිස්බුල්ලා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
8: දේශීයවත් විදේශීයවත් ව්‍යාජ ගිණුම් සාදාගෙන මෙවැනි වෛරි ප්‍රකාශ කරනවා සියලුම ජාතීන් වලට අයත් පුද්ගලයන් විසින්. මේ පිළිබඳව සයිබර් ක්‍රයිම් පරිගණක අපරාධ විමර්ශන ඒකකයන් ඔස්සේ විමර්ශනය සිදු කරනවා. සිද්ධීන් කීපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා අධිකරණ වලට කරුණු වාර්තා කරලා තියෙනවා. කෙසේ වුණත් ඔබේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පරිපූර්ණ පිළිතුරක් මට ලබා දෙන්න සතියක කාලයක් මං ඉල්ලා හිටිනවා.
1: මේ අතර දියගම වනාන්තරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
9: දියගම වනාන්තරය තුළ සිදු කරන සියලුම එලිපෙහෙලි කිරීම සහ සංවර්ධන කටයුතු වහාම නතර කිරීමට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස එය ගැසට් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ එය තැබීමට සහ අනාගත ආක්‍රමණ සහ තිරසර නොවන සංවර්ධනයට එරෙහිව හැකිතරම් ශක්තිමත් නීතිමය ආරක්ෂාව සහතික කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව මම යෝජනා කරමි.
1: ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ දියගම ක්‍රීඩාංගණය යළි සැකසීමේදී දියගම වනාන්තරයට කිසිදු හානියක් සිදු නොකරන බවයි.
10: දියගම ක්‍රීඩා සංකීර්ණය තමයි දැනට අපිට කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ හොඳ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කර ගැනීමට තියෙන එකම බිම. අපි ඒකත් සලකා බැලිය යුතුයි මේ අදහසෙත්. ඉතින් කොහොම වුණත් මෙන්න මේ ක්‍රීඩා පිටියේ දියගම ක්‍රීඩා සංකීර්ණයේ මේ තියෙන වනාන්තරය ගැන අපිට අදහසක් තියෙනවා. මොකද අපේ පරිසරයට ආදරය කරන, පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන, පරිසරය වෙනුවෙන් මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්.
1: මේ අතර කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගී ජනබලවේගය ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට බහර දීමට නියමිතයි. ග්‍රාම නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන සහ පුරවැසියන් අතර සබඳතා ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාම නිලධහරි සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධහරින් 1540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක්වෙමින්. තෝරාගත් දිස්ත්‍රික්ක දෙකක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
11: අපේ අපේක්ෂාව ගම්මල ජනතාව ගම් තුලම තිබිලා ඔවුන්ගේ ආර්ථික සහ සමාජීය අවශ්‍යතා සම්පූර්ණ කිරීම. ග්‍රාම නිලධාරි මහත්මයා සහ පුරවැසි අතර සබත්තාවේ, ග්‍රාම නිලධාරි මහත්මයා සහ ප්‍රාදේශීය ලේකම්තුමා අතර සබත්තාවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනිකුත් රාජ්‍යයන් අතර සබත්තාවේ. මේ අපි ඩිජිටල් කරන්නට ලක් කළ යුතුයි. ඒ නිසා මම හිතනවා ලබන අවුරුද්දේ අපි සේවාවන් ගණනාවක් සහ විශේෂයෙන්ම දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන නියම ව්‍යාපෘතියක් කිරීම සඳහා අවශ්‍ය වෙන මුදල් මෙම අයවැය ලේකඩෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒතර මම හිතනවා පුරවැසියන්ට ඉතාමත් හොඳ කාර්ය ක්ෂම සේවාවක් ඔබට ලබා දී හැකියි
1: කියලා. විසර්ජන පනත් කෙටුම් පත IMF ක්‍රියාවලිය සමග ගැළපිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ ආදායම් ඉලක්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
12: එතකොට ඒකේ ණය ගැනුම් ට්‍රිලියන 3.8ක සීමාවක් තිබීමෙන් අදහස් වෙන්නේ ආණ්ඩුව උත්සාහ කරනවා මේ අයවැය හිඟය පියවා ගන්නට ආණ්ඩුවේ ආදායම් සහ වෙළඳපළ ප්‍රවේශ ඔස්සේ ණය ලබා ගැනීමට උත්සාහ කරනවා. ඉතින් එතනදී පොඩි ගැළපීමක් ඇති කරගන්නට වෙනවා. මොකක්ද රටේ උද්දමන ඉලක්කය 5% මට්ටමට යන්නට පුළුවන්ද කියන එක. ඉතින් අනික් අතට බැලූ බැල්මට 20-26 වර්ෂයේත් අපි දන්නවා ප්‍රාග්ධන වියදම් දුර්වල මට්ටමක තිබුණි. ඒ හින්දා 20-27 වර්ෂයේදීවත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන වියදමක් කරાવી කියලා අපි හිතනවා. එහෙම නැති වුණොත් ආර්ථික වර්ධනය තවදුරටත් අඩාල වෙනවා.
1: 2027 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම් පතට අනුව පසුගිය වසරට සාපේක්ෂව පුනරාවර්තන වියදම් 20%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙනවා. ප්‍රාග්ධන වියදම් අඩු කර ඇත්තේ 5.4%කින්. පනත් කෙටුම් පතට අනුව 2027 වසර සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 3,240.2ක් වෙන් කෙරුණා. ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1,752.5ක්. 2027 වසර සඳහා රුපියල් බිලියන 3,800ක ණයගැනීමේ සීමාවක්ද පනත් කෙටුම් පත මගින් යෝජනා කර තිබෙනවා. පනත් කෙටුම් පතට අනුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 856.8ක්. පළාත් සභහ සඳහා රුපියල් බිලියන 659.9ක් වෙන් කෙරුණා. 2027 අයවැය විසර්ජන පනත් කෙටුම් පතේ පළමු අර කියවීම සිදු කරුණේ පසුගිය 7 වනදායි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධ විවාදය නොවැම්බර් 13 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පුද්ගලික ඉන්ධන සමාගම්වලින් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ඉන්ධන පිරෝම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ රජයෙන් සහනාධාරය හිමිවීමත් සමග පිරෝම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම තරමක් දුරට ඉහළ ගොස් ඇති බවයි.
13: රජයෙන් සහනාධාරය දුන්නට පස්සේ ඒ ආයතන වලින් ඉස්සෙල්ලා නිකුත් කරාට වැඩි ප්‍රමාණයක් නිකුත් කරනවා. ඊට අමතරව මහජනතාව ඉන්ධන ලබා ගන්නේ උත්තරී රටේ ක්‍රමයට සහ QR කේතයට අනුව. එතකොට පෝලිං දැන්ට නැති වෙලා ගිහිලා තියෙනවා.
1: ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් හා සැසඳීමේදී සිය සමාගම් පාඩු ලබන බව පවසමින් පුද්ගලික ඉන්ධන සමාගම් පිරෝම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කරනු ලැබුවා. පසුව රජය තීරණය කළේ ඩීසල් සඳහා සහනාධාරයක් ලබා දීමටයි. එමෙන්ම ජනතාවට ගැටලුවක් නොවන පරිදි ඉන්ධන සංචිත පවත්වාගෙන යන ලෙසද බලශක්තිය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගියදා පුද්ගලික ඉන්ධන සමාගම් වෙත ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. විවිධ මානසික රෝග හේතුවෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ මානසික රෝග හේතුවෙන් දෛනිකව පුද්ගලයන් 60 දෙනෙකු පමණ රෝහල්ගත වන බවයි. නිසි යොමු කිරීම තුළින් රෝගය කඩිනමින් පාලනය කරගැනීමේ හැකියාව පවතින බවයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ වින්දා විජය බණ්ඩාර සඳහන් කළේ.
14: නිසි යොමු කිරි. දැන් තමන්ට මානසික රෝගයක් තියෙනවා නම් මම දන්නවද මම කොහෙටද යන්නේ? තමන් කාගෙන්ද බෙහෙත් ගන්න ඕනේ? හුඟක් වෙලාවට අපේ සායනික අත්දැකීම තමයි මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට එන්නේ විවිධ වෛද්‍යවරු පහු කර. කෙලින්ම එන කොටස අඩුයි. එහෙනම් තමන්ට මානසික රෝග තත්ත්වයක් තියෙනවා නම් කොහෙටද අපි යන්න ඕනේ කියන එක දැනුවත් කරගන්න. එහෙම නැත්තම් යොමු කිරීම් රෙෆරල් සිස්ටම් එකක් හදන්න ඕනකම අරගෙන උනා.
1: ඉදිරි මාස 3ක කාලය තුල පීඩන අවපාත ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා. ඔහු සඳහන් කළේ මේ දිනවල පවතින වර්ෂාපතනයට එල්නිනෝ තත්ත්වයේ ඍජු බලපෑමක් නොමැති බවයි.
15: කොමනෑම කාලයේදී සාමාන්‍යයෙන් දිවෙන්ට බලපාන විශේෂයෙන්ම සයික්ලෝන්, ඒ කියන්නේ අඩුපින්න කලාප, පීඩන අවපාත සහ සුළි කුණාට වගේ දේවල් වර්ධනය වෙනවා. අනෙක් කාරණේ තමයි මෙම කාල පරිච්ඡේදයේ තමයි දිවයිනේ උතුරු අර්ධ ගෝලයේත් දකුණු අර්ධ ගෝලයේත් සුළං හමු වෙන ස්ථානයක් තියෙනවා. මේකට අපි කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපය. මේ කලාපය දිවයිනට ඉහළින් උතුරු සහ දකුණු දිශාවල් වලට ගමන් කරන අවස්ථාවල මෙවැනි මේ පද්ධතියක් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා.
1: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවයි පරිසර මාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ.
16: දෙසැම්බර් මාසයෙන් පසු නැවත අප්‍රේල් මාසය දක්වා අවියලි කාලගුණික තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අදාළ සූදානම් කිරීම සිදු කරන්නත් අපි කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ වැසි කාලයේදී වැඩි ධාරිතාවක් ගංගා ඇළදොළ සහ වැව් ජලාශවල රඳව ගන්න අවශ්‍ය කරන තීරණ අපි අරගෙන ඒ සඳහා මෙදිහත් වෙලා ඉන්නවා. ඉන්පසු දෙසැම්බර් මාසයෙන් පසු එළඹෙන නියඟ තත්ත්වයන්ට අවශ්‍ය කරන සූදානම් කිරීම සම්බන්ධව අපි දැනට සාකච්ඡා කරලා සදාවශ්‍ය කරන සූදානම් කිරීම තියෙනවා.
1: එල්නිනෝ කාලගුණ තත්ත්වය දෙසැම්බර් මාසයේදී උපරිමයට ළඟාවී 2027 පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා. නවතම දේශගුණික පුරෝකථනයට අනුව මෙවර එල්නිනෝ තත්ත්වය 1950 වසරෙන් පසු වාර්තා වූ ප්‍රබලතම තත්ත්වයන් අතරට එක්විය හැකි. එල්නිනෝ තත්ත්වයේ බලපෑම වැඩිවීමත් සමග පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3.7කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඇතිවී තිබෙන දුමාරය අසල්වැසි රටවල් වන මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වා පැතිර ගොස් තිබෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් මැලේසියාවේ ප්‍රාන්ත කිහිපයක සහ වායු දූෂණ දර්ශකය 180 ඉක්මවන ප්‍රදේශවල පාසල් වසා දැමීමටයි බලධාරීන් නියෝග කළේ. සිංගප්පූරුවේ වායු දූෂණය මේ වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණැත්තේ වායු දූෂණ දර්ශකයේ 170ක අගයක් දක්වායි. ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් ඇති වූ දුමාරය සිංගප්පූරුවේ පැවැත්වෙන ෆෝමියුලා 1 මෝටරත දහවන තරගාවලියටද බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන්දුනීසියාවේ මේ වන විට පවතින ලැව්ගිනි තත්ත්වය සැලකෙන්නේ 2015 වසරෙන් පසු ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය ලෙසයි. ගොවීන් සහ සමාගම් විසින් වගාබිම් සකස් කිරීම සඳහා වනාන්තර ගිනි තැබීම මෙම ලැව්ගිනිවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි පරිසර සංවිධාන සඳහන් කළේ. එල්නිනෝ කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඇතිවී තිබෙන දැඩි වියලි කාලගුණයද ලැව්ගිනි පැතිරීම වේගවත් කර තිබෙනවා. ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ එරටින් වාර්තා වූ ලැව්ගිනිවලට සම්බන්ධ ශ්වසන රෝගීන් සංඛ්‍යාව 175,000කට අධිකයි. යුක්රේනයේ ක්‍රමටොස්ක් නගරයේ සිවිල් වැසියන් ගමන්ගත් බස් රථ දෙකකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 18 දෙනෙක්. ක්‍රමටොස්කි බිලෙන්කේ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. මගීන් වැඩි පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් රුසියාව බස් රථ වෙත ප්‍රහාර එල්ල කළ බවටයි යුක්රේනය චෝදනා කළේ. රුසියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව යුක්රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි පවසනවා. ඩොන්බාස් ප්‍රදේශයේ ජනජීවිතය විනාශ කිරීමට රුසියාව උත්සාහ කරන බව පවසමින් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ප්‍රහාර හේතුවෙන් ක්‍රමටොස්ක් සහ අවට නගරවල ආරක්ෂක තත්ත්වය තවදුරටත් අවදානම් තත්ත්වයක පැවතීම හේතුවෙන් එම ප්‍රදේශවල සියලුම පොදු ප්‍රවාහන සේවා නතර කිරීමට පියවර ගැනුණා. ශ්‍රී ලංකා පකිස්තාන පළමු 20-20 ක්‍රිකට් තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ සියත ප්‍රවෘත්ති ගෙනෙන විශේෂාංගය දැන්.
17: සියත ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්.
18: ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් තරඟ සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය අද පස්වරු 6:30ට සියත ටීවී ඔස්සේ සජීවීව විකාශයට සියලු කටයුතු සූදානම්. දෙරට අතර පන්දුවාර 20:20 තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්. එංගලන්තය සමග පැවති 20:20 තරඟාවලිය 3-0 ලෙස පරාජයෙන් පසුව පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකාව සහභාගී වන්නේ චරිත් අසලංක හා වනිදු හසරංග නොමැතිවයි. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට සහන් ආරච්චිගේ කමිල් මිෂාර, සිනිත් ජයවර්ධන, ලහිරු උදාර, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, චමිදු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ මහිෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර හා එෂාන් මාලිංග අය. පාකිස්තාන කණ්ඩායම මෙහෙවන්නේ සහබ් සාදා ෆර්හාන් විසින්. මේ වසරේ පාකිස්තාන කණ්ඩායම 20-20 තරඟ 14කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කළ තරඟ සංඛ්‍යාව 9ක්. ශ්‍රී ලංකාව මේ වසර තුල තරඟ 20කට ක්‍රීඩා කරමින් තරඟ 6ක් ජයග්‍රහණය කළා. ඒ අනුව අන්තර්ජාතික පන්දුවාර 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි. පාකිස්තානයේ ශ්‍රේණිගත කිරීමවල 6 වන ස්ථානයේ පසුවනවා. දෙරට අතර පවත්වා ඇති 20-20 තරඟ සංඛ්‍යාව 30ක්. ඉන් තරඟ 18ක් ජයග්‍රහණය කර ඇත්තේ පාකිස්තානයයි. ශ්‍රී ලංකාව තරඟ 12ක් ජයග්‍රහණය කළා.
17: සියත ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්.
1: යලි සිරස්තල. නාගොඩදී අඹුසමි යුවලකට වෙඩි. ශිරන්ති අක්ෂිරෝහලට. ඉදිරි මාස 3 තුල පීඩන අවපාතයක්. ඉන්දුනීසියාවේ ලැව්ගිනි. ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් සටන අද සිට සියතෙන්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: කාලෙකින් අපි හැමෝගෙම ආදරය දිනාගත්ත මල්ටි ටැලන්ටඩ් අමන්දයා උත්පලීගේ අලුත් සෝන් එක අවසානයක්.
2: මතකෙන් තෙවුවානලලත තිලකේ
3: අලුත් සින්දුව හිතපු නැති විදිහට ඉක්මනින් කෙරෙච්ච වැඩක්. මම කාලයක ඉඳන් මනුරංග විජේසේකර අයියත් එක්ක උදාර සමරවීර අයියා එක්ක කතා කර කර හිටියා. අක්කරි වැඩක් කරන්න ඕනේ කියලා දෙන්නත් එක්ක වෙන වෙනම ඇත්තටම. ඒකත් එක්ක උදාර අයියා කරලා තිබ්බ ලස්සන මෙලගියක මේ මම කොහොම අයියා නිකරමු කිව්වාම මේක අහන්න නම් ගියා කැමතිද කියලා එව්වා. ඒ එව්තු සැනින් මට ආසීසුනයි.
4: ඇයි සිංගින් ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවේ?
3: ඊළඟ ජෙනරේෂන් එකේ අය ජෙන් ඉසෙට් ඇල්ෆා අහන ටික වෙනස් ආරක ගීත. ඉතින් මට ඒගොල්ලන්ට අහන්න ආස හිතෙන විදිහ සිංගුවක් කරන්න තමයි ඕනේ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් වෙනස් ආරකට මේ ගීතේ නිර්මාණය
2: කරන්නේ.
1: හිතපු විදිහටම කොන්සර්ට් එකක් කළා නේද?
3: මේ කාලේ ටිකක් කොන්සර්ට් වලට ප්‍රේක්ෂකින් එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මට ඉතින් හරිම සතුටුයි. ශාලාව පිරි පිරි යන ප්‍රේක්ෂකයන් හිටියා.
4: Thank you Amanda.
3: බොහොම ස්තුතියි සියත SM වලට මේ ගීතයට සහ මට කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නට.

0: Countdown.
1: බොලිවුඩ් ස්ටාර් අභිෂේක් බච්ච කොන්සර්ට් එකක් බලන්න ගිහින්. හැබැයි ඉතින් එයාගේ ආටිස්ට්ගේ එක සොන්ග් එකක්වත් දැනගෙන ඉඳලා නැහැ.
2: අභිෂේක් මෙහෙම ගිහින් තියෙන්නේ අරියානා ග්‍රාන්ඩ්ගේ කොන්සර්ට් එකකට. හැබැයි අභිෂේක්ගේ උමනාවකට නෙවෙයි. අරියානාගේ ලොකු ෆෑන් කෙනෙක් වෙන ආරාධ්‍ය. ඒ කියන්නේ අභිෂේක්ගේ දුව තමයි එයාව මේ විදිහට කොන්සර්ට් එකට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ.
1: කොන්සර්ට් එකට ගියාට පස්සේ තමයි අභිෂේක්ට තේරිලා තියෙන්නේ එයා අරියානාගේ එක සොන්ග් එකක්වත් හරියට දන්නේ නැහැ කියලා.
2: හැබැයි ඉතින් යා කොන්සර්ට් එක එන්ජොයි නොකර ඉඳලා නැහැ. අරියානාගේ සිංගින් ටැලන්ට් එක වගේම එයාගේ ස්ටේජ් පර්ෆෝමන්ස් එක දැකලා අභිෂේක් පුදුම වෙලා තියෙනවා.
1: ඉතින් දුවගේ ආසාවට කොන්සර්ට් එකට ගිය අභිෂේක් අරියානාගේ ෆෑන් කෙනෙක් වෙලා තමයි එළියට ඇවිත් තියෙන්නේ.
0: Talk of the town.
3: 98.2 98.4
4: පන්නේවගේ කමුකුකේ
5: ප්‍රේක් නෑවගේ
4: පතිමුරේ ස්පයිඩර් මචං
3: අද විතරයි සිකුරාදා
6: සියත දෙවයින පුරා

0: දැන් වෙලාව දවල් 12:35.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
1: අපි දිනනවා කියන එක විතරක් මතක තියාගන්න.
2: ක්‍රිකට් ලෝව කලබා.
3: Sri Lanka tour of Pakistan 2026.
2: India yali sarasa.
4: අදසිට 13 වෙනිදා දක්වා 20x20 තරග තුනක්.
5: සියත TV තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: CC turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තත්ත්වයක දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සහායකකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
15: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
16: අයියා, මට ඇපල් මලක් දෙන්න.
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
16: අයියා, මට මල් ගොඩාක් දීලා.
17: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1180

0: 99කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමිට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772 7766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
3: Listen up, Colombo. Vietnam is calling.
4: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
6: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്
1: സ്മാർട്ട് മരുപ്പുവാഹിനിയ ദെൻ അടുമ മിലിട്ട് റുപ്യൽ 59,999 സീറ്റ് ഷൗമി ദെൻ അബാൻ സുതിൻ උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: Theater Teli Depaya Aluth kalawakata teli natya pelak balanna
4: mage aaluwek wenawa kiyanne mata udaw onena onu welawaka oyamata udaw karanna bendi innawa kiyana eka
3: samatana athi samata hamuwa athi dehataka bendi sunduru aadareeka kathawak
5: na mata wata deyak kiyanna thiyenawa oya free welawak api hambemuda
6: yat ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
7: සියත දිවයින පුරා

0: பாசம்
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද දන්නේ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
1: පොඩ්ඩ එළියට බහින්න සරි.
3: ඒරා එළියට බහින්න කියලා රස්සාව කරලා දෙවියෝ කිව්වට වැරදි අදහසක් කරනවා. කන්නේ එළියට බහින්න කියව ගන්න මේ මං කිව්ව වැඩක්.
4: මකලෝ හිටානේ දැදී මම මිසින් වුණොත් ඔයා කිව්වා වගේ වෙයි.
3: සතුටුයි. හිටාරින් දැන් මිසින් වුණොත් ඉතින් පාටියක් තමයි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
8: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
9: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන slit business school. apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
10: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
11: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
10: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
11: අඩුයි
12: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
10: පේනවා පේනවා. ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
12: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
10: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
13: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
14: sielu pahasu kamnu mile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න.
13: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
15: හෙට උදේ 8ට
16: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
17: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
16: බූරුවා?
17: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
16: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
2: Siyata Between Lady Miss World Sri Lanka 2026
6: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundar සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
18: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanta. The fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
21: Oat Max High Strength Liquid Collagen obat adama bhavita karanna.
22: Anu watai dashama deken, anu watai dashama hataren.
23: Pangne wage, kamu koke,
24: ko break ne wage,
25: pati mure,
26: sun's fine macha,
27: adavitarai sikurana.
28: Siyata, divaina pura.

0: किया था टॉप स्टोरी।
1: ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින්. එහි වගෝත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබුවා. පෙත්සම් කරු සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇග ඇතැම් වගන්තිවලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3-2 බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්ස මගින් ඉල්ලා තිබෙනවා. දැන් විදෙස් පුවතක්. දින 321 දීර්ඝ සංචාරයකින් නිරත වූ අමරිකානු නාවික හමුදාවට අයත් USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව සිය මෙහෙයුම් අවසන් කරමින් නැවත සැන් ඩියාගෝ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කිසිදු වරායකට පැමිණීමකින් තොරව අඛණ්ඩව මුහුදේ ගත කළ කාලය දින 265ක්. ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් නෞකාව මැද පෙරදිග කලාපයේ ඔපරේෂන් එපික් ෆියුරි සහ සාගරික ආරක්ෂක මෙහෙයුම් සඳහා සක්‍රියව දායක වුණා. නෞකාව වරායට පැමිණීමත් සමග එහි සිටි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් අතර සංවේදී හමුවීම් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය
2: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.

0: වයිෆ්ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
1: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
2: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්. 98.2 98.4 දිව

0: ஆசை பதுமட்ட சீதா
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 1327 77
4: ආසිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
7: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ
8: අම්ම සල්ලි දාන්නද
7: ඔව් සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නා එක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක්
12: රැදායයි
1: ඊදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
13: මිස් හොඩ්ද කූල්ද
14: කූල් මොකද මම හොට් නේ
13: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයිත් වගේ
14: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
15: ඕ මයි ගොඩ්
13: ඔඩේ Miss Sudu Kochi
16: Hot and spicy with Sudu Kochi Kochi
17: Moli Siyatama Havasa Dekata Sudu Kochita
13: Miss Miss Excuse me Miss
14: No no no Ummanang show time ekedi vitarai
18: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
14: 0372 370 370
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
19: මාව දැකලා හැංගුණානේ
20: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
18: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
21: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනේ
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්
22: සියත දෙවයින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නවගේ කමුකගේ ප්‍රේක් නැවගේ පතිමුරේ සුන්ස්්‍රයින මචං අදවිතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා.

0: දවල් එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්
1: අපි දිනනවා කියන එක විතරක් මතක තියාගන්න.
2: ක්‍රිකට් නොව කලබා.
3: Sri Lanka tour of Pakistan 2026.
2: India yali sarasa.
4: අද සිට 13 වෙනිදා දක්වා 20x20 තරග තුනක්.
5: සියත TV තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
8: Hina wenna menna welawa.
9: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
10: කඳුළු විලයි
11: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive.
12: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
20: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
21: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
22: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
23: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
24: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
25: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට
26: real mapping experience එකකට නැල්වත්තපට
27: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
28: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එකක් ගත්තේ
29: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115

0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
1: Nidhas Pansika, Aduma Masika Parikyekata, Audio System Mega Karaganna.
2: Avan Second Pona Deyak, Adage Vanna Ganna.
3: Avan Stick and Tick Up Pay.
4: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-currency access සහ තවත් බොහෝ දේ.
5: අදම combank.lk වෙත පිවිසෙන්න.
6: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ සිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Stars කෙනෙක් කරන්න.
7: Stars Milan Pasta.
8: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Fire. දැන් දම් පාටින්. ACL Fireguard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
10: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07 22 77 76 BOC Travels.
11: Rocky Pony kohe ho Friday wana listen see it tomorrow.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත
12: දෙවයින පුරා

0: ஆசை பாதமட்ட சீதா සියදා පතරේ විදහසා
1: 2015 සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද දන්නේ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට
0: සියදා පතරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: Bajaj Pulsar N160, Supreme Performance, Supreme Sporty Look, Dual Channel ABS, Gold USD Fox, David Peris Motor Company Private Limited within Amatanna, Binduai 1147600.
4: Dulux Aquatic Dam Protect, Waturata Lang Wennawat Ba. Algae, Fungus, Dirt Wallet, Kissima Chance Ekak.
3: Smart Marupuwahiniya, then Aduma Milata, Rupiyal 59,999 sita. Xiaomi, then Abal Sweetin.
5: After levels, Sri Lankawe Top 5 Tech Graduate Kenek Venna. Slit Faculty of Computing Samagekatu Venna. Apply Karanna, Pivisenna. www.slit.lk. Slit, Evolve Beyond.
6: Ote, Kannadi Amataka Velani.
7: Amma Salli Daanne De?
6: Salli Daan.
7: Oye, Form Eka Denne Ko? Maang Amma Kannadi Vetna.
6: Tenne Honde Nang Innet Honda Ayak.
7: Oya Avagi Honde Kenekutu Kanadunu Kurande, E Vagema Honde Tenak Koon.
8: Sthavaratwe Vishwasaniyat. ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක්, හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
9: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
11: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: සියතා බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
11: ශ්‍රී ලංකයේ රූරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
12: සියතා බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
13: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: ටයිටල් ස්පොන්සර්
15: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
16: එන්චාන්ටර් The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oat Mugs High Strength Liquid Collagen. Obat adama bhavitha karanna.
19: Anuwatai dashama hatarein deniyayata.

0: थिएटर टॉप स्टोरी
1: අල්ලස්ගත් අඩවි වන නිලධාරියෙකු අත්අඩංගුවට. අල්ලස් චෝදනා මත වැල්ලවාය අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් දසදහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින්. රාජ්‍යයේ ඉඩමක අනවසරයෙන් ගස් කපා වගා කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව ඉඩමේ අඛණ්ඩව වගා කටයුතු කිරීම සඳහා සැකකාර නිලධාරියා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දේවාල මංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගෙන්. සැකකාර නිලධාරියා අවස්ථා කිහිපයකදී රුපියල් දසදහස බැගින් අල්ලස් ලබාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. දැන් තවත් දේශීය පුවතක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එම පෙත්සම ගොනු කරනු ලැබුවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

කටෝ කටෝ කටෝ කටෝ කටෝ කටුව අපේ ගෙවල් පාරි බස් එක එකසේ තිස්සට එකසේ තිස්සටේ තමයි මමත් බස් එක එනවනම් එන්න ඕනි. ඒ ගාවින් බස් එකට නැග්ග ඔෆිස් එක ගාවින් බස්ස හැබැයි ඉතින් එහෙම එනවා හරි අඩුයි. කොහොම හරි හවස දෙකයි විනාඩි අට වෙද්දි මං ආවා. හවස පහට ඔන්න මෙන්න වෙද්දි මං යනවා. ගැනගෙන අපි පස්ස කතා කරමුනේ. ආපු ගමන්නේ තාම නේද? Hey, good afternoon. අද ෆ්‍රයිඩේ නිසා පුළුවන් තරම් අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන්න හිතාගෙන ඉන්නේ. එම හොඳයිද? මං දන්නවා තව චුට්ටකින් ඤුරු ඤුරු ගානවා. අනේ කතා කරන්නකෝ. සින්දු නම් කොයි වෙලේ අහන්න බැරිද? ඔයා කතා කරනව අහන්නයි අපිට ඕනේ. මං දන්නවා එහෙම කියනවා කියලා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අද අඩුවෙන් තමයි කතා කරන්නේ.

138 බස්සල සිය තහනවා නම් මේ වෙලාවේ ඔක්කොම අල්ල ආදරෙන් එකතු කර ගන්නවා. අටුව අටුව අටුව අටුව අටුව ඉස්සර හොල් බහිනවා කියලා බහින තැනට ආවහම බැහැගන්නයි තියෙන්නේ. මේ වට්සප් නම්බර් එක කිව්වේ නෑනේ, මතකයිනේ? කියන්න ඕනේ නෑනේ. එහෙනම් කියන්නේ නැහැ. ඔන්න කියන්නේ නැහැ.

0: асампадамата фита. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයන. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝසියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්ම එහෙම නැත්තම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් rating BBB minus stable outlook balapatrabi mulya sagoki sri lanka tanpa rakshana yojana kame samahaya
6: kina menu koinda sir DLB vasi lotarayen erin
5: sambandhana lotaray hadun bandina vasi ticket patin dinapata rupiya 110,000 saha 25,000 mudal kyaga samaga electric yathu pediy athulu tatatte kidina ganna DLB vasi koin kaatat vasi
7: aluminium mane
8: mahatmaya dansale fried rice wenai hotel fried rice wenai dekama fried rice unata quality wenas
0: hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat alumex aluminium ඕන තරම් alumex නම් ඉස්තරම්.

0: ලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝදරත්ය බජාජ් දැන්නබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
1: අද කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
3: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක් අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි
4: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
5: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0.372 2370 2370
7: සුබ දවස
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැඟි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවස
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: ළමයි
10: ප්‍රශ්න 10ටම පැය භාගයයි
11: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
10: ඔයත් පොකට් මනි අහනවද
11: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
10: බලමුකෝ මාත් මෙසේජ් එකක් දැම්මා
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
12: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0.714 151 152 WhatsApp කරන්න
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න
13: සියත පොකට් මනි
12: අනුග්‍රහය
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
17: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
18: mage aaluwek wenawa kiyanne mata udaw onena onuma welawaka oyamata udaw karanna bendiye innawa kiyana eka
17: samatana athi samata hamuwa athi dehataka bendi sunduru aadareeka kathawak
18: na mata wada deyak kiyanna thiyenawa oya free welawak api hambemuda
17: iyat ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
19: සියත දිවයින පුරා

හල්ලෝ නිසලි, අදත් ගුටි කෑවනේ ටීෂගේ? ඔයානම් මම දකිද විදිහට හරිම දඟ කෙල්ලෙක්, චණ්ඩි කෙල්ලෙක්. එපා වෙනවා කියලා තියෙනවා. එපා වෙන්නේ ඉතින් ඔයා ගුටි කන්නවා වැරදි කරපු නිසානේ. ඉස්කෝලේ ගිහිල්ලා චණ්ඩිකම් කරනකොට ගුටි කන්න වෙනවා.

ඒෂගෙන් නෙවෙයිලු ගුටි කෑව නිසලි යාළුවන්ගෙන්ලු. අයියෝ ලැජ්ජයි. අපේ අම්මනම් මට කියලා තිබ්බේ ගැහුවත් ගහන්න කියලා. ඔයා හිංසකෙක් වගේ පාඩුවේ ආවද? අයියෝ මහලකු චන්ඩියා.

සිල්ලක වර්ධනයකේ මගේ යාළුවා. හයි, කොහමද ජීවිතේ? හොඳින් ගෙවෙනවද? හා, හලෝ සුදු, අද නම් අපේ උමේෂ්ට ඔයාගෙන් ලොකු උම්මා එකක් ඕනේ. ළඟදී එයා බඳිනවා අපි ගල් පොත්තෙන්. එහෙමයි මෙසේජ් එකේ තියෙන්නේ. ඉතින් ළඟදී බඳිනවා නම් බඳින්න ඉන්න ගෑන් ළමයාගේ උම්මා එකක් ඉල්ලගන්න කියන්නකෝ. ආය මොකටද මම? ආකස්සාද බඳින්න කලින් කොමාරි නේද? වෙන ගෑන් ළමයෙක්ගෙන් කිස් එකක් ගන්න තමයි ඕනේ. බැඳෙන් පස්සේ ඕවා බෑනේ නේ.

0: වැඩි බ්‍රේක් එකක් ගන්න යන්නේ දඟලාව හවස 2:00 වෙනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්
1: අපි දිනනවා කියන එක විතරක් මතක තියාගන්න.
2: ක්‍රිකට් ලොව කලබල.
3: ශ්‍රී ලංකා ටුවර් ඔෆ් පාකිස්තාන් 2026.
2: ඉන්දියා යලි සරසා.
4: අද සිට 13 වෙනිදා දක්වා 20x20 තරග තුනක්.
5: සියත ටීවී තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: ,500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: Kiehl's within දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade liter 1.5% සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නා Kiehl's within පමණයි. Kiehl's life එකම fresh.
8: රට සවාරියකෙහි හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට හැමදේම එකම තැනකින් 0 70 222 77 76 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
9: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
10: අදම Combank.lk වෙත පිවිසෙන්න.
11: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න. ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
13: After A levels AI driven world එකේ slit tech level up වෙන්න ready ද? Cutting edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම හයදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 011 754 481. slit evolve beyond.
14: කාලෙකට කලින් අහපු මේ කටහඬ අපිට ආයෙත් ලයිව් ඇහෙනවා.
15: ඉනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මත් සුවඳට.
14: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේරා මහත්මයාගේ පුතා සජිත් පෙරේරා.
16: තව අවුරුදු 5ක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ගෑන්ට මම දන්නේ මට නන්නේ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ

0: මොහොත විතරයි.
1: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
0: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
2: සජිත් පෙරේරා සමග හෙට උදේ 10ට
3: සියත 2020
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිටින්.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සැනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

වයස කීයද? 40ට අඩුවේද? සාමාන්‍යයෙන් කාගෙන්වත් එහෙම වයස අහන්න එපා කියලා කියනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් නේ. මම වයස ඇහුවේ වැරද්දකට නෙවෙයි, හොඳක් කරන්න, හොඳක්. රට යන ට්‍රයි කරනවා නම් මේ දවස්වල හොඳ ජොබ් එකක් හොයනවා නම් ආයිතින් සල්ලි හම්බ කරන්න ආසයි නම් අවුරුදු 40ට අඩු ඔබට චාන්ස් එක තියෙනවා. මට වයස කියලවන්න ඕනේ නැහැ, ඔබ දන්නවනේ. දැන් මම මේ ප්‍රශ්නේ අහුවාම අනේ 40ට අඩුයි, මටත් රට යන්න පුළුවන් වෙයිද කියන්නේ කියලා ඔබට හිතෙනවා. ඔව් පුළුවන්, අනිවාර්යයෙන්ම. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පුළුවන්. එනිසා කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න තියෙන්නේ. ඒ චාන්ස් එක ඔබට දෙන්නේ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය. විශ්වාසය දිනාගෙන තියෙන ගොඩාක් අය රට රැකියාවට යවපු සුපිරි ප්ලේස් එකක් කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය කියලා කියන්නේ. දැන් මේ දවස්වල ඩුබායි යන්න චාන්ස් එක ඔබට ලැබිලා තියෙනවා. ඩුබායි කියන්නේ හොඳ රටක්, හොඳට හම්බ කරන්න පුළුවන්, ලස්සන ජීවත් වෙන්න පුළුවන්, කාල ඇඳලා හරිම සැප පහසුවට ඉන්න පුළුවන්, ගෙදර අයට සල්ලි වන්න පුළුවන්. ඊට පස්සේ ඔබටත් ඒ අතර ජොබ් එකට අමතරව ඉති ජීවිතේ විඳින්න පුළුවන්. එහෙම ජොබ් එකක් නම් හෙව්වේ ඔන්න චාන්ස් එක තියෙනවා. විශේෂයෙන්ම ක්ලීනින් සහ හවුස් කීපින් වල තමයි ජොබ්ස් තියෙන්නේ. ඔබ කැමති නම් වැඩේට ඇප්ලයි කරන්න තියෙන්නේ, රෙජිස්ටර් වෙන්න තියෙන්නේ වයස අවුරුදු 40ට අඩු වෙන එක විතරයි ඔබේ පැත්තෙන් තියෙන්න ඕනේ විශේෂම සුදුසුකම්. හරිද? ඊළඟට මේ ජොබ් එක විතරක් නෙමෙයි, ඉන්න තැන හම්බ වෙනවා, ඊට පස්සේ කෑම බීම හම්බ වෙනවා, ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා, එතකොට රට යන්න එයා ටිකට්ස් ඒවත් හම්බ වෙනවා. මාරයිනේ යන්නේ අම්මා තාත්තා වගේ හිම් බැලුවාම නේද? කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයක අපි උගඩ දාන්න ආයිතින් මේ ලෝකෙට බිහි වෙච්ච ආයතනයක්. එහෙම කියන්න පුළුවන් බය නැතුව. දැන් වැඩේ තියෙන්නේ ළඟදිම ඉන්ටර්විව්ස් තියෙනවා. දවස් මං ඉස්සරහට කියන්නම්. දැනට ඔබ ලියාපදිංචි වෙන්න මොකද ආයුධකරුවන් 100 දෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ 100 මේම කරනකොට සමහරලාට දන්නවනේ ෆිල් වෙලා තියෙයි. එහෙම වුණොත් ඔබට තියෙන චාන්ස් එක මිස් වෙනවා. තව දවසක්වත් පරක්කු කරන්න එපා. එක විනාඩියක්වත් පරක්කු කරන්න එපා. මං නම් කියන්නේ දැම්මම කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0372 372 0372 372 370 කෝල් කරන්න. එහෙම නැත්නම් මම WhatsApp නම්බර් එක දෙන්නම්. මේ වෙලාවේ මේ කෝල් එකක් ගන්න විදිහක් නැත්නම් WhatsApp message එකක් දාන්න පුළුවන් නම් විස්තර දැනගන්න WhatsApp message එකක් දාන්න මෙන්න මේ නම්බර් එකට 0712 472 370 0712 472 370 මෙසේජ් එක දාලා රෙජිස්ටර් වෙලා වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කරන්න. එමෙ නැත්නම් ඔබ ඉන්නේ කුරුණෑගල හෝයේ අවට නම් එන්න පුළුවන් දුරක නම් ඔෆිස් එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරගන්නත් පුළුවන්. ඒක ගොඩාක් හොඳයි. එහෙම වුණොත් ඔෆිස් එක තියෙන තැන කියන්නම්. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයේ නම මතක තියාගන්න. තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ. හොයාගන්න ලේසි. අංක 79 22 සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනය. අනිතක මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ කොහොමද? එතකොට ඉංග්‍රීසි දැනුම තියෙන්න එපැයි. මොකද අපි වෙන රටකටනේ යන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් වර්ක්ෂොප් එකකුත් තියෙනවා රෙජිස්ටර් වෙන අය වෙනුවෙන්. ඒ නිසා හොඳ චාන්ස් එකක්, එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේමයි අලුතින් ජොබ් එකකට යන්න ප්‍රිපෙයා වෙන්න පුළුවන් NK Global Edge විදේශ රැකියා ආයතනය නිසා. දන්න කෙනෙක් යාළුවෝ ඉන්නව නම් පණිවිඩේ දෙන්න ඒගොල්ලන්ටත්. තනියෙන් නිකන් ගන්න නේද? තනියෙන් නිකන් රට ගිහිල්ලා තනියෙන් නිකන් ගොඩ යන්න පාය තින්නේ. දන්න කෙනෙක් යාළුවන්ට කියන්න, එහා ගෙදර අක්කට කියන්න, අයියට කියන්න, නෑදෑයින්ටත් කියන්න. එක නෑදෑයින්ට ඕනේ නෑනේ. මාත් එච්චර ආස නෑනේ නෑදෑයින්ට. හරි කොහොම හරි කමන්නෑ. තමන් ආදරය කරන අයට රට යන ට්‍රයි කරන අය ඉන්නවා නම් දන්න අය ඒගොල්ලන්ට කියන්න මෙන්න මෙහෙම චාන්ස් එකක් තියෙනවා කියලා. මොකද ඩුබායි කියන්නේ හොඳ රටක්. වැඩේ ගොඩ දාගත්තොත් ඔබ ගොඩේ ගොඩ.
මට මේ පිළියන්තල තිලක් තෙන්න කොන් මෙසේජ් එකක් දාලා තියෙනවා. හැලෝ, ඔයා මැච් එක ගැන අනාවැකියක් කියන්න කියලා තිනවා මට නේද? මම කට ඉස්සරකට ගන්න කැමති නෑ අනේ. මොකද මම මීට කලින් අනාවැකි පළ කරලා හාබෝ ලැජ්ජ වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් අපි ඉතින් අපේ කොල්ලොන්ට විෂ් කරමු. ගොඩාක්මත් ඕන්නෑ ගානකට විෂ් කරමුනේ. ජය වේවා සිංහ පැටවුනි.

අපි දින යන්නේ අද. මොකද මැච්චක පෙන්න්නන්නේ සියතනේ. සියත මැච්චක පෙන්න්නනවා කියන්නේ ඉතින් දන්නවනේ. එකෙම්ම දිනනවා. කප්පේ කපේ. බය වෙන්න බක් කිසි දෙයකට. එවනට ගොඩාක් උඩ පනින්න තු එමු හොඳේ. ගොඩාක් උඩ පනින්න එපා. ගානකට ගානකට.

0: අසපදමට සිත. Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
1: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
0: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
2: අඩුයි?
0: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
2: පේනවා පේනවා.
0: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partnersට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
2: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
3: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
4: Enna honda nan innet honda aya.
5: Oya wage honda kenekuta ganadunu karanna e wageema honda tanak gona. Obe sthavara tanpotuwata ihala poliyak laba dena hondama tana. Sarvodaya Development Finance.
6: Sri Lanka rating BBB minus stable outlook balapathra api mulya samaguki. Sri Lanka tanpotu rakshana yojana kame samajikiki.
7: Balannako malli ape gedarata langa digatta comment eka ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
8: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
7: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
8: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
9: ඔටෝ බාත්ය පවතී සෑමදා.
10: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රටය. බජා.
11: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
12: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
13: මුළු පවුලටම මගේ ගානටම
12: කුකුල් ෆ්‍රයි සතුටු රසය.
14: After A-levels, industry-ka piligana engineering graduate kenek wenna enroll Slit Faculty of Engineering. Dammayadum karanna www.slit.lk. Slit evolve beyond.
15: Commercial bankuen rannayai atta pirenna vasiyai. Commercial bankuen rannaya sewawen October 1 winida sita December 31 dakwa 250kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tag voucher. Wedi vistara sandaha langama commercial banku shakawata pirisenna. Commercial Bank-ue Rannaya Sewawa.

0: බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
3: දොතරයියේ පෙරලි කරන NLB Mega Power, දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක්. දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
4: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
1: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: ශ්‍රී ලංකයේ රූරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
1: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
5: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසරයකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
6: Enchanta, the fragrance of French romance.
7: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
8: Oatmark's high-strength liquid collagen, obat adama bhavita karanna.
9: Havasu tunai, venadi tunai.

0: කතා ටොප් ස්ටෝරි.
1: කතානායක කෙරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු මහලේ කම්ට. කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විවක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායමක් විසින් විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතවයි. කරුණු 50ක් යටතේ විපක්ෂය කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. ග්‍රීක බැඳුම් කර සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකොළ නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. අභියාචනා අවසර ඉල්ලුම් පත අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. අජිත් නිවාඩ් කබ්‍රාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: අම්මෝ අනේ, මුළු ඇඟම රිදෙනවා ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙදිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: 98.2 98.4
5: පාන්නේ වගේ කොමුකොකේ
6: break නෑ වගේ
7: පති මුරේ
8: ස්පයිඩර් මචං
9: අද විතරයි සිකුරාදා
10: සියත දෙවයින පුරා

Hawe Satunai, Venadi Ekola Hai, Velava Jai Prakash, Kisaka Kone Sindhua Kepa Kisaka Kitrayone, huh? Oh, okay. Photo ega gutone, Lue par. Ha, Evan Balanang Honde. අද පළවෙනි කිස්සක ඔයාට හොඳ ඊළඟට නිලන්තටත් කිස් එකක් ඕනේ කියලා තියෙනවා මේක සින්දු ඉල්ලන ප්‍රෝග්‍රෑම් එකක් උම්මා ඉල්ලන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි හැබැයි උම්මත් දෙනවා හොඳ ඉල්ලුවොත් අන්න ඒකයි තියෙන විශේෂත්වය නිලන්තට කිස් එකක් ඕනේ එයා පිස්සුවෙන් වගේ ඔයා වහන් ඉන්නේ කියලා දේශාන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බූට් සින්දුවකුත් ඉල්ලනවලු. ඇයි කොල්ලා බූට් එකක් කාලද? අනේ ඕවා ගණන් ගන්න එපා සුදු. බූට් කන්න ඕනේ කොල්ලෙක්ව හැදෙන්න. හැදද? එන්න උම්මයි කද්දෙන්. එන්න. ම්ම්වා.

0: පාසම් පදමට සිත
1: වාසිනාමිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේ හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
8: Hi, I'm Shane. Foreign campus.
9: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන්කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
10: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 1 කේත්‍රි රෝද රටය.
11: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
12: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.

0: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
0: ඔයත් පොකට් මනි අහනවද?
1: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
0: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
3: සියත පොකට් මනි
2: අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
9: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්.

ලස්සනට වැඩේ කරනවා. අපි මොරොන්තුඩු ඉඳන් අහගෙන ඉන්න කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන් ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ඒ මට අද වචන කියවෙන්නේ නැහැ නේ අනේ. මොනතරත් කියවෙන්නේ නැහැ. අද ටිකක් වැඩිපුර කියවෙන්නේ නැහැ. මොකක් වෙලාද මන්දා? මම ඒක අදට අඩුවෙන් කතා කරනවා කියලා හිතාගත්තේ. නිකන් පච්ච වෙන්න බෑනේ මයික් ඔන් කළා. ගිල්ස් එකේ සෙට් එක, චතුරංග, ඇතුළු, හැන්සම් බොයිස්ලා ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට. චූටි කවියක් කියවලා තියෙනවා දිනෝෂ් කර්න්ස් වල, දාමීත්. උදයට දිලෙන තරුවක් ලොව තව ඇද්ද, ඒ හඬ ගන්න තව සමහරු ඇර ඇද්ද, සෙවනැල්ලක් වගේ කෙල්ල දේ සද්ද, සැමදා බැබලෙනා නමනං අර වින්ද, ඒ මං හිතේ මං ගැන ලියලා කියලා කවිය. ඔයා මේ බොසාට නෙවල තියෙන්නේ මොකද මොකද? කමන්නෑ ඉතින්. මම මොකද, එයා මොකද? මාත් ඉතින් එයාට ලව්නේ. තව එවන්න, තව කවි එවන්න. මේ ෂෝ එකේ අපි අරවින්දට කියලා වෙනම සෙග්මන්ට් එකක් වෙන් කරමුද? ඕනෝටඩිය කඩ යන්නත් හොඳ නෑනේ. එවනට බොස්සාට පොඩ්ඩක් කඩේ ගියා නම් කමන්නෑ නේ. අකුරුත් අඩුවෙන් අනේ අද කියවෙන්නේ. මොකරේ වාක්‍ය අකුරක් අඩුයි කියලා මට තේරෙනවා. අනේ මන්දා, ආන්ටි දයානි ඔයාට කොහොමද? මේ දසර ෂොට්ටක් අසනීපෙන් ඉන්නේ ආන්ටි දයානි. ඉතින් ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා.

0: ලස්සනනේ දස්කොන් ප්‍රමිලගේ කතාව. හරි දැම් පොඩි බ්‍රේකයක් ගන්නවා, ඊට පස්සේ ආයෙ සිංදු හමුව. වෙලාව හවස 3:00 වෙනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
1: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න. ක්‍රිකට් ලොව
2: කලබල. Sri Lanka tour of Pakistan 2026.
3: India yali sarasa.
4: අද සිට 13 වෙනිදා දක්වා 20x20 තරග තුනක්.
5: සියත TV තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: CC turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
4: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන් සිටින්.
7: After levels psychology biomedical science and nursing study karanna altia samaga ekatu wanna pivisenna www.slit.lk slit and hemas adhyapane saha saukhya sat

0: SFM Breakfast Drive.
1: අනුග්‍රහය.
2: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
14: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම
17: real mapat experience එකකට නල්වත්ත බට.
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
3: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
6: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
1: දැන් වියජට් එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: let's vietjet.
7: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
20: Nidhas Pansi ka aduma masika bari kiya gata audio system meka karaganna.
21: Avans again kona deyak adage vanna ganna.
22: Avans ticket tika pay.
23: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
24: අදම combank.lk වෙත පිවිසෙන්න.
25: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
26: Stars Milan Pasta.
27: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
28: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැහැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
29: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
30: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
31: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
32: ඔයාට මෙහෙම හිතෙනවා.
33: අපි ආයේ හමුනො වෙන.
31: ඔව් ඉතින් එකම වෙලාවේ mood දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් mood දෙකම fix කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
34: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
35: සින්දු සියත අනුග්‍රහය.
36: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචාකාරේ.
37: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
38: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
39: අලංකාරයේ

0: නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 7 5 4 6 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: 98.2 98.4 සියත.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

ඩුබායි වල ජොබ් එකක් සෙට් කරගත්තොත් ඒත් ඉතින් මරු තමයි. මරේ මරු. ආයිතින් හම්බ කරන්න පුළුවන් සට සට ගාලා. දැන් මේ වෙනකොට ඔබ ලංකාවේ ජොබ් එකක් කරන ගමන් වෙන්න පුළුවන්. කොච්චර කාලයක් තිස්සේ ජොබ් එක කරනවද? දියුණුවක් තියෙනවද? ඈ? ගොඩක් කාලවට මාස ජීවත් වෙනවා විතරයිනේ. ඒක එහෙම තමයි ඉතින්. ලංකාවේ පොඩ්ඩක් අපිට හම්බ වෙන සැලරි එකත් එක්ක තියෙන වියදමත් එක්ක ගෙයක් හදා ගන්නවා කියන එක, වාහනයක් ගන්නවා කියන එක හිතන තරම් ලේසි නෑ. හැබැයි ඔබට පුළුවන් පොඩ්ඩක් ට්‍රයි කරලා වෙන රටකට ගිහිල්ලා ජීවිතේ ගොඩ දාගන්න. සමහර විට අවුරුදු 5ක් 6ක් එක දිගට වැඩ කළොත් ඔබේ ටාගට්ස් වලට යන්න පුළුවන් වෙයි. ආස නැද්ද එහෙම වෙන්න? ආසයි නේද? මාත් ආසයි. ඒ වුණාට ඉතින් මන්න මේ ජොබ් එක ටිකක් දිගට කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි හිතුනොත් මම මේ ඔබට කියනවා වගේම මමත් කුරුණෑගල එන්කේ ග්ලෝබල් එච් විදේශ රැකියා ආයතනයේ රට යන්න හදා ගන්නවා. අපිට චේන්ජ් එකක් ඕනේ වගේ. අපිට ඇත්තටම චේන්ජ් එකක් ඕනේ වගේද? හා එහෙනම් මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද ඩුබායි වල ජොබ්ස් ගොඩක් තියෙනවා මේ වෙනකොට. මේ සිය දෙනෙක්ට විශේෂයෙන්ම අවස්ථාව තියෙනවා. සිය දෙනෙක් තමයි ලියාපදිංචි කරගන්නේ. ඒ නිසා ඉක්මන් කරන්න ඕනේ. හේතුව මේ කාන්තා පිරිමි දෙපාර්ශවයට මල්දුම් කරන්න පුළුවන්. අනිත් එක ක්ලීනින්, ඒ වගේම හවුස් කීපින් ජොබ්ස් වලට තමයි යන්න ඉඩකඩ තියෙන්නේ. ඒ වගේමයි මම වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ කියලා කිව්වද? කිව්ව නේද? වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. ආ කිව්වේ නෑනේ. දැන් කිව්වා. මේ ජොබ් එක විතරක් නෙවෙයි හම්බ වෙන්නේ, ඉන්න තැන හම්බ වෙනවා. හරිද? එතකොට ඒකට වේදමන්නේ. ඊට පස්සේ කන්න බොන්න හම්බ වෙනවා. ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා. බලන්නනේ ඔක්කොම දේවල් නිකන් අර අතට පාට හම්බ වෙනවා වගේ ලැබෙනවා. ඒ වගේමයි රට යන්න එයා ටිකට්ස් උත් එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයේ ගානෙම ඔබට හම්බ වෙනවා. ඉතින් ඇයි බලන් ඉන්නේ? බලන් ඉන්න එපා. ඒක තප්පරයක් නාස්ති කරන්න එපා. අදම මේ දැම්මම පුළුවන් නම් කෝල් එකක් දෙන්න 0.37273370ට. ආයි කියන නම්බර එක 0.37273370ට කෝල් එකක් දෙන්න. එමෙ නැත්තම් WhatsApp message එකක් දාන ඕන නම් වැඩි විස්තර දැනගන්න ලියාපදිංචි වෙන්න 0.712470370ට WhatsApp message එකක් දාන්න. ඒකට කෝල් කරන්න එපා. හොඳ, ඒකට WhatsApp message එකක් තමයි දාන්න ඕනේ. 0.712470370. ඒ වගේම කියන්න ඕනේ මේ ගිහිල්ලා කතා කරගන්නව නම් යන්න කුරුණෑගල එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයට. ඒක තියෙන්නේ හරියටම තැන කියනවා නම් කුරුණෑගල කොළඹ පාරේ. වාගන්න ලේසි. සෙලන් බැංක එක ළඟමයි තියෙන්නේ. අංක 79-22 සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්නේ. නම මතක තියාගන්න එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය. ඒ වගේමයි මේ මුලින්ම රෙජිස්ටර් වෙන අයට මම කියවනේ කැන්ඩිඩේට්ස්ලා 100 දෙනෙක් තමයි තෝරගන්නේ. අවස්ථාව තියෙන 100 දෙනෙක්ට ඉන්සයිට් මං කරන්න. අනිත් එක ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන ඔබට විශේෂ දෙයක් තියෙනවා. එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනයේ ගන්න. ඒ තමයි ඉංග්‍රීසි දැනුම. ඒ අවශ්‍ය කරන දැනුම. ඒකට වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒ වගේමයි ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ කොහොමද? සමහරවිට ඔබට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මොකද පිටරටක් එක්ක අපි ගනුදෙනු කරන්නේ. ඉතින් ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ කොහොමද? ප්‍රිපෙයා වෙන්නේ කොහොමද? ඒ හැමදේම වර්ක්ෂොප් එකකින් කුරුණෑගල එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය ඔබට පුරුදු කරනවා. ඉතින් හොඳ chance එකක් මිස් කරගන්න එපා. අදම මේ දැම්ම කෝල් එකක් දෙන්න. නැත්නම් යන්න පුළුවන් නම් ගිහිල්ලා කතා කරගන්න එක වැඩිය හොඳයි. හයි සුදු කියලා මට මැසේජ් එකක් දාලා තිනවා නිලු. හයි සුදු. ඔයා මට සුදු කියනවා, මං ඔයාට සුදු කියනවා. ඉකාරයිනේ අප්පා. ආදරේටි තින්නේද? සමාලියාවත් එකතු කරගමු.

0: Ação Padamata Sita Sita Patre Vidhasa
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියද පාත්‍රේ විදහසා. උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: සැකිට රස ගුණ මුසුවෙනා කැමවල රස සුරකිනා
7: කුකු ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානට
9: ඔෆ්ටර් ලෙවල්ස් මොඩර්න් ලීගල් වර්ල්ඩ් එකට ප්‍රිපෙයාර් වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
12: Dubai cleaning saha housekeeping rakya kanta pirimita pirisatama
13: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
12: Koronagala NK Global Edge videsh rakya ayatane 0.372370
14: wartha pita wartha tabuna koti 8 NLB danade tahane luturaiye rupiyal koti 13.97 ikma u davanta supiritya galaba dimin ratiye sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratak dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat kotipatiye kuwan
15: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
16: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
15: ඔයත් පොකට් මනි අහනවද?
16: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
15: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
17: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
15: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
17: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
15: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
19: කවුද කාගේ නිවසේ පළමු රැකවරණය? ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
1: ඉස්සස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT ඕපන් ඩේ 2026 වෙත පැමිණෙන්න. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
0: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
3: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
3: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
8: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
4: ටයිටල් ස්පොන්සර්
2: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
6: එන්චාන්ටර්
20: the fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
23: Off Mark Premium Collagen behapath nirogi sihin sirurak.
24: Aliyah Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
25: Smart Marupuahiniya, then Adubamilita, Rupial Panasnavadas Navasyanuna Vesita, Show Me, then Abal Sutin.
26: Dangalava Havas Hatarai.

0: क्या था टॉप स्टोरी।
1: ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව තවත් පෙත්සමක්. සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනා අධිකරණයට රී පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම්වරිය බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක්. පෙත්සම්කාර හිමියන් කියා සිටියේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නවවන විවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පවරා ඇති බවයි. සිරදඬුවම් නියමවීමෙන් අනතුරුව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පෙත්සම්කාර හිමියන් සඳහන් කළේ. උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගනු ලැබූ තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට පටහැනියයි පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් පැවසුවේ එය බෞද්ධ විනය නීතිවලටද පටහැනි බවයි. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එවැනි ක්‍රියාවක් සඳහා බල කෙරෙන බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක්ද පෙත්සමට අයත්. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම සිදු කරන බවට ව්‍යාජ දැන්වීම් පළවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදය සඳහන් කළේ ව්‍යාජ දැන්වීම්වලට හසු වී මුදල් අහිමි කරගත් දෙමාපියන් හා ශිෂ්‍යන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි. ලොව ඉහළම විශ්වවිද්‍යාලවල නියෝජිතයන් ලෙස පෙනී සිටින මෙම පුද්ගලයන් පළමුව විශ්වාසදායක ලෙස හැසිර තිබුණා. ඉන් පසුව විශ්වවිද්‍යාල ගාස්තු ලෙස මුදල් ලබාගත් පසු මෙම වංචාකරුවන් ඉතා සූක්ෂ්මව අතුරුදන් වී ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ. මෙවැනි දැන්වීම්වලට හසු නොවී නීත්‍යානුකූල ආකාරයෙන් සේවා සපයන විශ්වවිද්‍යාල නියෝජිතයන් පමණක් තෝරා ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දී සිටිනවා.
0: Top story. අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: සියත දෙවයින පුරා

හවස 4යි විනාඩි 8යි වෙලාව. කාලේ මදු ඉතාලියේ මලින්ද රොටැක්ස් එකේ රංග ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. සංකත් ඉන්නවා. ලාලි තදවගේ කවිය කියවන්න මට වෙලාව මදි. සෝරි පැටියෝ. රණ්ඩු වෙන්න බෑ හොඳේ. සඳට එන්නම්. සඳට මේ කවිය කියවන්නම්. ප්‍රොමිස්. තරහ නෑ කියලා මට මෙසේජ් එකක් දාන්න ඕනේ. හාද?

0: පදමට සිත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන් ස්ටිකෙන් ටික පේ.
10: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
11: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
14: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
15: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
16: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
17: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
19: Kiehl's within දැන් ඔබට හොඳම දීමන සහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Cocoa Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීමන Kiehl's within පමණයි. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය Bajaj. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් David Pirs Motor Company Private Limited වෙතින්.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
13: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබාන්ස් විතින්.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
1: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
20: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි යහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
23: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකී.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
24: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Vithin Amatanna 011147600
25: Sri Lankiya Reality Vedikave Alutma Peraliya Siyata Voice of Family ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
26: සියත දිවයින පුරා

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන ගෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
2: තරිඳ මගෙන් අහලා තියෙන ඔයා නිදිද කියලා. පොඩ්ඩක් විනාඩි පහක් දායක් පොඩ්ඩක් කටපියාගෙන හිටියොත් හිතන්නේ නිදි කියලා. හරි වැඩක් නෙමේ එක. මට හැබැයි මේ දවල් නිදාගන්න පුරුද්දක් නම් ඇත්තෙම නෑ. ඒක එච්චර හොඳත් නෑ කියනවනේ. දවල් නිදාගන්න එක. රයිට්, තරිඳුවාව එකතු කරගන්නවා. ඊළඟට මේ සඳ ලංකාවේ තාරුණි දෙකේ ඉඳන් මෙසේජස් දැම්ම. දැන් තමයි සින්දුවක් දෙන්න පුළුවන් වුණේ. සෝරි කෙල්ලේ. ඊළඟට දමිත්ක සින්දුවක් අහන්න ආසයිලු සමන්තට. ඉතින් අහමුකෝ. ආයි මොනවාද? මේ තියෙන්නේ ඔයා වෙනුවෙන්ම තමයි මේක.

0: දැන් වෙලාව හවස 4යි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
1: අපි දිනනවා කියන එක විතරක්වත් මතක තියාගන්න.
2: ක්‍රිකට් නොව කලබා.
3: ශ්‍රී ලංකා ටුවර් ඔෆ් පාකිස්තාන් 2026.
2: ඉන්දියා යලි සරසා.
4: අද සිට 13 වෙනිදා දක්වා 20 තරග තුනක්.
5: සියත ටීවී තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: CC turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිප් පාර්ක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් එක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
16: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
15: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
16: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
15: තේරුම් ගැනීමයි සනසීමයි.
16: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: පසාදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ හතට සියත අහන්න.
1: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් පිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊමොබිලිටි වෙත
2: ශ්‍රී ලංකාව ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ඩිප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
3: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති
2: බිත්ති
1: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ
3: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි
2: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
4: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ
5: Listen up Colombo Vietnam is calling
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
5: Let's Vietjet
7: Smart මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්
8: Cargills would be 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargills gift voucher දිනා ගැනීමේ අවස්ථාව තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න Cargills would be

හැමදාම මාව අහන කොල්ලො සැට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ සින්දුව. කැලණියේ අන්කොමන් වුඩ් වර්කින් එකේ සැට් එකම. ආදරෙන් එකතු කරගන්නවා. ඒගොල්ලෝ අහලා තියෙනවා මගෙන් මේ. අමතක වෙලා නෑ නේද අපිව කියලා. මට මාව අමතක වුණත් මට ඔගොල්ලෝ අමතක වෙන්නේ නෑ. තේරුණාද?

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියද පාත්‍රේ විදහසා. උදේ 7:50ට. අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
4: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ.
5: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
6: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
5: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
7: අඩුයි?
5: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
7: පේනවා පේනවා.
5: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
7: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
8: සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද්‍රතය බජාජ්
10: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
11: After L-Wells, construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් SLIT BSc honors quantity surveying degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. SLIT evolve beyond.
12: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pierce Motor Company Private Limited within Amatanna, 011-1147-600.
13: Commercial Bank win run nayai atta pirenna vasiyai. Commercial Bank win run nay sevaven October 1st da sita December 31 dakwa 250kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher. Wedi vistara sandaha langama Commercial Bank shakawata pirisenna. Commercial Bank win run nay sevawa.
14: Aluminium aluminium mane.
15: Dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne. Aluminium ut e wage thamai.
16: Aluminium ona තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
18: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න
17: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370
19: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ 9ක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු 8ට මොළ 8කුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ 9ක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ 7ක් තියෙන එකෙක්
2: කියලා. තියෙන එක නේද?
1: ආ. ඒ බූවල්ලෙක් කියනනම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්නද?
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
20: අනුග්‍රහය.
21: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
22: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
23: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
24: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
25: පිළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතේ අරමුණ.
26: අනුවතයි 0.2 අනුවතයි 0.4
27: සියත
26: සිකුරාදා සියත දිවයින පුරා.

එහෙනම් මං යන්න හදන්නේ හවස පහට ඔන්න මෙන්නනේ. මේ අදිති මැච් එක දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම යනවා ආයෙන්නේ සඳුදා හවස දෙකට. WhatsApp messages දෙන්නට thank you. ගොඩාක් ආදරේ. ආ නම කිව්වේ නෑ. මං ආගේ සුදු කොච්චියා.

0: किया था टॉप स्टोरी।
1: නවනීතම් පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය. 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හිටපු මහකොමසාරිස්වරියක වන නවනීතම් පිල්ලේට පිරිනැමීමට තීරණය කර තිබෙනවා. ඒ නෝවීචියානු නොබෙල් ත්‍යාග කමිටුව විසින්. ඇමරිකා ඩොලර් මිලියන 1.2 ත්‍යාග මුදල නොබෙල් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සැමරුමට සමගාමීව ලබන දෙසැම්බර් 10 වනදා ඔස්ලෝහිදී පිරිනැමීමට නියමිතයි. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ සංඛ්‍යාව 287ක්. නවනීතම් පිල්ලේ තේරීපත් වුණේ 125 වන නොබෙල් සාම ත්‍යාගලාභිනිය ලෙසයි. ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත අප්‍රිකානු ජාතිකයෙකු වන නවනීතම් පිල්ලේ 85 හැවිරිදි වියෙහි පසුවනවා. සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය සඳහා ඇය කළ සේවය වෙනුවෙන් සම්මානය හිමිවන බවයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ. ඇසිය නීති වෘති ආරම්භ කළේ 1967 වසරේදී. ඇය දකුණු අප්‍රිකා මහාධිකරණයේ සේවය කළ පළමු කළු ජාතික කාන්තාව ලෙසද ඉතිහාසයට එක්වනවා. දැන් දේශීය පොතක්. ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ නැවත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන වී තිබෙනවා. බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඇය රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ජාතික අක්ෂිරෝහල වෙත අද පෙරවරුවේ රැගෙන ගියා. එහිදී ඇය වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කළ අතර ඉදිරියේදී ලැබෙන වෛද්‍ය නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

0: ัง
1: මම ආවේ විතරයෙන් විතරයෙන් විතරයෙන් මම ආවේ විතරයෙන් ලෝකෙ දකින්න මම ආවේ විතරයෙන් විතරයෙන් විතරයෙන් මම ආවේ විතරයෙන් ලෝකෙ දකින්න
2: ඔකමේ ආද විතර දිවිස්
1: ඕ
2: මයි ගෝඩ්
1: හරියට හරි
2: අනේ මගලෝ මට විතරයක් අන්න ඕනේ
1: ඒක මගදෝ විතරයක් දාන්න ඕනේ කියන්නේ කන්දර කවන්නේ විතරයක් දැම්මත් කවන්නේ නැහැ මෙතන මයික් එකට කෙකර ගන්නද ඒ
2: කියන්නේ මොන විතර දිනේද
1: මොන විතර දිනේද
2: විතර දිනේ
1: ඕ අපි කැමරට ගන්න විතර
2: දිනේ ඒ විතර
1: අපි කෑමට ගන්න සියලු බිත්තර වලට අදාළ දින යාද කුකුලට දීපු දිනයක්ද නේ
2: හරි හරි
1: World Egg Day
2: World Egg Day
1: ප්‍රධාන වශයෙන් මේ කියන්නේ chicken egg ගැන තමයි තවත් වටු බිත්තර තාරා බිත්තර වගේ සමහර බිත්තර මිනිස්සු කෑමට ගන්නවා ලෝකේ විවිධ රටවල් වල ඒ අරුණහම හොරෙන් කන බිත්තරක් තියෙනවනේ අපි දැන් අහලා තියෙනවා සමහර මොනර බිත්තර කනවා ඒක තහනමක් තියෙනවද අද්ද කොහෙද
2: කොහොමින්
1: හරි මේ අද ලෝක බිත්තර දිනේ
2: ලෝක බිත්තර දිනේ
1: බලන්න හම්ටි ඩම්ටිටත් දිනයක්
2: තියෙනවා මොකද දන්නේ නේ ඔවා දාන්නේ
1: මේක දාලා තියෙන්නේ මම කියන්නම් මෙහෙම කියන්නම් මේ අවුරුද්දේ ලෝක බිත්තර දිනේ තීම් එක තමයි ප්‍රෝටීන් දැට් පවර්ස් ඇන්ඩ් ප්‍රොටෙක්ට් කියන කාරණාව ඒ කියන්නේ බලය සහ රැකවරණය සපයන ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් බලය සහ රැකවරණය ගෙන දෙන ප්‍රෝටීන්මය ආහාරයක් බිත්තර. එතකොට බිත්තර වලට ඇත්තට දිනයක් හම්බෙන්නේ ඒ හින්දා තමයි. ලෝකේ වැඩි දෙනෙකුට මිලදී ගන්න පුළුවන්, හුඟ දෙනෙකුට අවශ්‍ය කරන ප්‍රෝටීන් ශක්තිය සපයන්න පුළුවන්, වැඩි වියදම අඩුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රෝටීන් සංඝටකයක් හින්දා තමයි බිත්තර වලට වෙනම දිනයක් වෙන් වෙලා තියෙනවා.
2: ජිම් යන අය එහෙම බිත්තරමයි කන්නේ.
1: ඔව්. ඔය එක කාලයක් තිබුණා මට මතකයි අපි පුංචි කාලේ දවසට බිත්තරයකට වැඩිය කන්න හොඳ නෑ කියලා එකක් තිබුණා
2: මම. සෙම හැදෙනවා කියලා කියනවා.
1: හරි මේ කියලා. කොහොමද දැන් නම් ඒවා ටික ටික වෙනස් වෙලා.
2: කාලෙන් කාලට විද්‍යාවත් වෙනස් වෙනවද මන් දන්නේ?
1: විද්‍යාවමද දන්නේ නැහනේ අපිට දවසට එක බිත්තරයක් විතරක් කන්න කියලා කිව්වේ. කවුද දන්නේ ඒක අපේ ගෙවල් වල තිබිච්ච මිත්‍යාවක් වෙන්නත් පුළුවන් අපි විද්‍යාව කියලා හිතාගෙන හිටියට කොබාරි ඉතින් බිත්තර ගැන කතා බහක් අද 1996 වියනා වලදී තමයි එස්ටැබ්ලිෂ් කරන්නේ මේ ලෝක බිත්තර දිනය. ඇත්තට මේක වැටෙන්නේ ඔක්තෝබර් මාසේ මේ 9 වෙනිදාටම නෙවෙයි ඔක්තෝබර් මාසේ 2 සිකුරාදාට.
2: හරි.
1: මේ අද 9 වෙනිදා කියන්නේ මේ ඔක්තෝබර් මාසය ඇතුළේ
2: හම්බෙන
1: 2 සිකුරාදා. ඒ හින්දා අද ලෝක බිත්තර දිනය. ලංකාවෙත් මේ සම්බන්ධ සමරුමක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බිත්තර දිනය සම්බන්ධයෙන් වැඩසටහනක් රුහුණු විශ්වවිද්‍යාලයේ දවස් දෙකක පැවැත්වෙන වැඩමුළුවක් ගර්භණී මාතාවන්ට සහ පොඩි ළමයින්ට වෙන වෙනම බිත්තර ආහාරයට ගැනීමේ වැදගත්කම බිත්තරවල ගුණ අගුණ ආදී වශයෙන් කියන්නේ බිත්තර ගැන බිත්තර කියන්නේ හොඳ ප්‍රෝටීන් මූලයක් බිත්තර කාපිය කියන එක අවයානස් එක වැඩි කරන්න තමයි මේ වැඩසටහන තියෙන්නේ. ඉතින් අපිත් අද කල්පනා කළා
2: බිත්තර කන්න
1: හම්ටි ඩම්ටි ගැන නෙවෙයි බිත්තර ගැන ටිකක් කතා කරන්න ලාඩම් එක.
2: ඒ දෙගලම අපි අද ටිකක් නෙවෙයි ගොඩක් කතා කරනවා මාළවේ පුංචි කාර් නිවස ගැන, DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන, ඊට පස්සේ LB ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕනේ අපිට, ඊට පස්සේ ඩග්ලස් ඇන්ඩ් සන්ස් ගැන කතා කරන්න ඕනේ,
1: ICBT ගැනත් අපිට අද කතා කරන්න තියෙනවා.
2: රයිට් එහෙනම් හවස 6 හැමාර වෙනකන් අහගෙන ඉන්න අද බිත්තර කතා.
1: බිත්තරේට ලාඩම් ගහුවම කුඩුවේ ඉන්නේ.
2: පර්චකසේනේ.
1: කවදාවත් කොහරි ආගෙන ඉඳ බලන්නකො. හොඳ ලාඩම්.
2: නැ ජාමේ.

0: Passam para de mata. Sita. Bajaj Pulsar N160 superima performance, superima sporty look, dual channel ABS, gold USD Fox, David Peris Motor Company Private Limited within Amatanna, Binduai Ekaikai Hatarai Hatsiyai Haisiya.
1: Sri Lankika Ihalama Pramithiyata Saha Jathyantara Tattayanta Anukoola Wena Padavu, Gemi Rakavarane Jathika Surakshita Karanaya, Galani Fire Shield Purple Fire Tan Velanda Poli.
2: Satata Rasa Guna Musumena, Kyamamala Rasa Surakena.
3: Fry RBD Poltel at a Vasarakata Vedi Vishwase.
4: Mulu Paula Tama Mage Gana.
5: The Tampansika Aduma Masika Parikata Audio System Mega Karagana.
6: Avans again, Pona Deak, Ada Givana Gana.
7: Avans, Tik and Tik a Pay.
8: Kanadi Amatakavilani.
9: Am Salidan.
8: Salidan.
9: Why for me then? Manga my Kanadi with
8: Ten Hontenang in it on the Aya.
9: We are Waki Honda Keruku Kanadu Grand, Eva game Hondanakon. Stavarate Vishwasani at Pesa, Arakshawa, Ilim Labadi. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
10: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
11: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බජාජ්

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
9: Kiehl's within දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීමනා Kiehl's within පමණයි. Kiehl's life එකම fresh.
10: Smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi then Apple

අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා 98.2 98.4 සියත

0: 라당.
1: 뭐야, 샌디 단노아드 콜람바스.
2: 콜람바스 캔네 알 마마 키에네와 바게드.
1: 에 코에와 타와 콜람바스. 메 콜럼버스.
2: 아, 콜럼버스.
1: 뭐야, 이게 콜럼버스 왜 나이?
2: 메
1: 콜럼버스 왜 나이? 콜럼버스 기힐라 어 아메리카와 호야게 되노아니야 아파우.
2: 아파우 에나마네네.
1: 뭐 인디아와 호야게 기힐라 이 말하더라. 아메리카와 함벨라 아메리카와디 인디아와 기기 이들아. 고마리 파스네 인디아와 네웨이 기라. 내나게나. මේක ඉන්දියාවනේ මේක ඇමරිකාව කියලා දැනගත්තට පස්සෙත් ඒ රටේ හිටපු උඩ
2: ඉන්දියාව
1: ඉන්දියන් කියලා කිය. ඒ ආදේ එනවනේ. ඒ ආවට පස්සේ ඇවිල්ලා තියාගේ මේ චාරිකා ගැන අර මේ කිව්වහම සමහරු එකතර ගණන් ගත්තේ නැහැලු. ඔය තියාගේ යාළුවොත් වෙන ඒ කාලේ හිටපු විද්වත් මණ්ඩලවල අර මේ ආදේ ඕක කාට කරන්න බැයිද? ඔයා වෙන කාටවත් කරන්න බැරි වැඩක් කරලා ඔය. ඔය වෙන කාටද කරන්න තිබුණාවක? කියලා කිව්වහම කොලම්බස් කිවලු ඔයාලට පුළුවන්ද බිත්තරයක් කෙලින් අතට හිටවන්න කියලා. රණිතවල ඒකෙන් නෑ නිකම් මං කියන්නේ පොඩි චැලෙන්ජ් එක බිත්තරයක් කෙලින් අතට හිටවන්න පුළුවන්ද? කොහමද ඉතින් හාදේවිද ට්‍රයි කළාලු බිත්තරේ කෙලින් අතට හිටවන්න?
2: බෑනේ.
1: බෑනේ කෙලින් අතට හිටවන්න පයික් ගාල වැඩනවා ඒකේ අර හම්ටි ඩම්ටියට උනේ තාප්පේ උඩ දෙන්න. බිත්තරේ කෙලින් අතට තියන්න බෑ. යන්න බලනවා බෑ. ඊට පස්සේ කොලම්බස් බිත්තරයට මට පුළුවන් කියලා බිත්තරේ මෙහෙම මේසෙට තට්ටු කළාලු. තට්ටු කළාම බිත්තර කට්ට පොඩක් තැලිලා කපත්ත ෆ්ලැට් උනා. ෆ්ලැට් උනහම මිනිහා පිටර හිටවල ඔන්න ඔය තියෙන්නේ කියලා කිව්වලු. එතකොට අර එතන හිටපු හාදේ කිව්වලු ඉතින් ඕක ඕන කෙනෙකුට කරන්න දෙවුණානේ. ඉතින් ඒ උරාට උඹලා ඕන එකේ කේක කලේ නෑ. කරන්න තිබුණාට ඉතින් බමනේ කලේ. ඒ වගේ තමයි අරකත් කියලා කතාවක් තියෙනවා. හැබැයි මේක ඒ කියන්නේ මේ හරියටම දන්නේ නෑ. මොකද එක එක අය මේ කතාව එක එක විදිහට ඉන්ටර්ප්‍රීට් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වෙච්ච එකක්ද දන්නේ නැහැ. මේ කතාව
2: මරු.
1: ඒ කතාව මරු. කියන්නේ බිත්තරේ ඇසුරෙන් ආපු හොඳ කතාවක් ඒක. කවුරු හරි මිනිහෙක් වැඩක් කළාම ඒක දිහා බලන් ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන්. අයියෝ ඕක මටත් කරන්න තිබුණානේ කියලා. හැබැයි අපි මතක තියාගන්න ඉතින් උඹ කලේ නෑනේ.
2: කියලා නේ.
1: ඔව්. ඒ කරපු මනුස්සයා ඒක හිතලා කරලා.
2: හොඳයි ඒ කතාව. මගෙත් කවුරු හරි මොකක් හරි අහුවොත් මම කියනවා.
1: දැන් ඉතින් මතක තියාගන්න ඉතින් පණ්ඩියා වගේ කියන්න තියෙන.
2: මෙන් ඉඳග
1: කියලා බිත්තරේ කැලේ හිටව. ඉතින් බිත්තර ගැන තව කතා තියෙනවා. මේ සාරජ්ජුරුවන්ගේ බිත්තර කතාවකුත් තියෙනවා අපිට කතා කරන්න. එතෙන් යන්න කලින් මම කැමති ඔයාලට මතක් කරන්න දේශයේ ගොඩනැගුවේ කවුද කියලා.
2: දේශයේ ගොඩනැගුවේ කවුද?
1: කවුද දේශයේ ගොඩනැගුවේ කවුද?
2: එක එක අය තින් කියනවනේ මම ගොඩනැගුවා.
1: සමහර අය කියනවා මේක නෙමෙයි. මේක ඔක්කොම කාලා තියෙන්නේ මම තමයි ගොඩනගන්න ඉන්නේ 2029. ඒවත් තියෙනවා. හැබැයි ඔය හැමෝටම අපි මතක් කරනවා මේ රටේ බිම් මට්ටමින් ඉහළට නැගෙන්න උත්සාහ කරන කාගේවත් දේවල් කඩා වඩා ගන්න නැතුව කාගේවත් දේවල් කා හූරම් කරන්න නැතුව රටේ සම්පත් හොරා ගන්න නැතුව තමන්ගේ මහන්සියෙන් සෝත්සහයෙන් ඉහළට එසවෙන්න උත්සාහ කරන ධෛර්යවන්ත පුංචි පුංචි මිනිස්සු එකතු වෙලා තමයි මේ රට ගොඩනගලා තියෙන්නේ. ඒ ධෛර්යවන්ත පුංචි පුංචි මිනිස්සුන්ට ඒ ගමන යන්න අවුරුදු 55ක් තිස්සේ LB ෆයිනෑන්ස් හෙවණල්ලක් වගේ උදව් කරලා.
2: අනිවාර්යෙන්.
1: LB ෆයිනෑන්ස් තමයි අපිට මතක් කරන්නේ මේ රට ගොඩනැගුවේ ඔබ. වසර 55ක් තිස්සේ ඔබ මේ රට ගොඩනගන්න වෙහෙසෙන හැටි අපි බලන් හිටියා. අපි ඔබත් එක්ක හිටියා. අපි හෙටත් මේ රට මෙතනින් ඉස්සරහට ගෙනියන්න ඔබත් එක්ක ඉන්නවා කියලා LB ෆයිනෑන්ස් අපිට කියනවා.
2: සුපිරි.
1: 1971 ඉඳන් අවුරුදු 55ක් තිස්සේ දිවයින පුරා විහිදිච්ච ශාකා 235කින් සමන්විත 5400ක සේවක මඩුල්ලක් එක්ක LB ෆයිනෑන්ස් හෙටත් ඔබ එක්ක ඉන්න බව හොඳටම විශ්වාසයි. දේශයේ ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT සදන් කැම්පස් වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hype Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 105000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 110000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට

0: ඇඩ්වාන්ස් ටිකෙන් ටික පේ
1: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලේ
2: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk/slit and hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
3: රට සවාරියේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය development finance Sri Lanka rating BBB minus stable outlook balapatrabi mulya samago ki Sri Lanka tanpatu rakshana yojana kame samajiki ki
6: ratterenin babalenna kuliyanatu chain danna swarnamahal bambili pitiya saha kurunagala shakawan vetin october masa 9 10 saha 11 yana dinayan hethi navatath run milita pamana chain masa 24 dakwa geveme pahasu samaga navathama vilasithawan gen samanwita swarnapanna militi ganeemata obath teminenna swarnamahal jeevithaye swarnamay avasthawan sadaha
7: obe priyathama avakashayan navathama tile moster samagin varnavat karaganna Lanka Tiles Media Home Upgrade වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා Lanka Tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය යුජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: Smart Marupu Wahiniya දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අප

0: වල වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ බොස්ටත් කියන්න බොස් මේන්ටනන්ස් වලදී DSL නැතුව වෙන කොහෙන්වත් දාන්න නම් එපා.
1: මම වාහනේ නගින්නේ.
0: මං වාහනේ නෑ. මේක මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.
1: සහ වටේ ඉන්න අයගේ ආරක්ෂාව.
0: සහ වැඩි කෙනෙක්. හරි පාට් එක දාලා තිබුණොත් වාහනේ හොඳට efficiently වැඩ
1: perform කරනවා.
0: perform කරන වාහනේ හොඳට. ඒතර වාහනේකට දවසකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාගේ ආරක්ෂාවට හොඳයි. ඒ හින්දා වුරුදු 40ක් තිස්සේ ලංකාවේ ඔටෝමොටිව් ආෆ්ටර් මාකට් එකේ ඉදිරියෙන් ඉන්න DSL ගෙන්වා බෙදා හරින මෙරිටෝ හෙවි කමර්ෂල් වෙහිකල්ස් ස්පෙයාර් පාට් ගැනම විශ්වාසය තියන්න.
1: ඔය දන්නවද මකලෝ දැන් හැදෙන ළමයි ගොඩාක් හිතන සමහර ළමයි හරිද ගොඩාක් අය අධ්‍යාපනය ගැන ඒකොල්ල ප්ලෑන් එකක් හදා ගන්නවා. මම සාමාන්‍ය පෙළ ලියලා මොකද කරන්නේ? උසස් පෙළ ලියන ගමන් වෙන ඩිප්ලෝමා එකකට යනවාද? උසස් පෙළ ඉවර වෙච්ච ගමන් මම කරන්නේ මොකක්ද කියන එක සමහර ළමයි ප්ලෑන් කරනවා සාමාන්‍ය පෙළ ලියනකොට. ඒ වගේම තමයි සමහර අයට මාරු උනන්දුවක් තියෙන්නේ දැන් අලුතෙන් එන සබ්ජෙක්ට් ගැන ඉගෙන ගන්න. හැබැයි සමහර වෙලාවට අපිට සමහර කැම්පස් වල ඒ සබ්ජෙක්ට් නැහැ. හොයා ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඕනම සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන් සහ අපේ
0: ජොබ් සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයාට තියෙනවා ඩ්‍රීම් ජොබ් එකක්. හැබැයි ඒ ඩ්‍රීම් ජොබ් එකට යන්න මොනවද ඉගෙන ගන්න ඕනේ? මොනවද ඉගෙන ගත්තොත් එතෙන්ට ලේසියෙන් යන්න පුළුවන් කියලා එයාට හරි අදහසක් නැහැ. මෙහෙම අයට නියම අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා ICBT මාතර කැම්පස් එකේ.
1: ඕ ඒගොල්ලන්ගේ ඕපන් ඩේ එක තියෙනවා. ඉතින්
0: ඔක්තෝබර්
1: 15 උදේ 9 වෙද්දී එතෙන්ට යන්න ඔයාලට අධ්‍යාපනය ගැන ඉදිරි
0: සැරේ. 9 වෙද්දිම යන්න ඕනේ. 9 ඉඳන් 5 වෙනකන් දවස පුරා මේ අවස්ථාව තියෙනවා.
1: ඔයාලට එන්න පුළුවන්. ඔයා ඉතින් පොඩක් මේ පොඩි අකුරක් වෙනස් වෙන්න කියලා.
0: මිනිස්සු පිළේ උදේ 9 ද. 9 ඉඳන් හවස 5 වෙනකන් මාතර ICBT කැම්පස් එකේ ඕපන් ඩේ එක තියෙනවා ඔක්තෝබර් 15. ඔයාගේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් පිළිබඳව දැනගත යුතු සියල්ල එතන ඉන්න කාර්ය මණ්ඩලයෙන් ආචාර්යවරුන්ගෙන් කතා බහ කරලා වට දැනගන්න පුළුවන්. ඒ අය ඉතාම සුහදශීලීව වට උදව් කරයි. මකර තියෙන දුරකථනක් ඇද්ද දීලා තියෙනවද කතා කරලා එන්න?
1: නැහැ නේ.
0: කෙලින්ම මාතර ICBT කැම්පස් පරිශ්‍රයට යන්න ඔක්තෝබර් 15 උදේ 9 ඉඳන් 5 වෙනකන් ඕපන් ඩේ.
1: ඔව් රයිට්. දැන් ඔයා දන්නවද මකලෝ අපේ නංගි කියන්නේ ටිකක් දුර නෑකමක් හරිද?
0: ඔයාගේ නංගි නෙවෙයි. නංගි පිටපං කළා කියලා. අපේ නංගි දැන් මේක අපේ නංගි නෝන්ඩි කළොත් එහෙම ගෙදර යන්න වෙන්නේ නෑ. තගල වෙන නංගි කෙනෙක් කළා. හරි යංගු බලන්න.
1: ඉතින් යාට අපි කියන්නේ
0: හොඳයි යාට පාර හොඳයි.
1: අපේ නංගි කරයිද? යාළුවා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක. හරිද? බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ආලෝචි ගමන් මෙයා ඇහුවේ මොකද්ද දන්නවද? ගියත් දිනවද? මං කෝ එහෙම අහන්න එපා. කොල්ලෙක් කවදා සෙට් කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ආමරික දැන් කාලයක් එහෙම නෙවෙයිනේ. අපි බලන්න ඕනේ යාට තියෙන වත්කම් මොනවද මෙහෙම. මොකෝ ඉතින් ඔයා ගයක් හදාගන්නද කාගෙන්වත් මේවා කරන්නේ කියලා.
0: නංගිව ගයක් දංගිටම ගයක් හදාගෙන පිටමක් කරන්න යන්නේ අර බාගෙදර අයිති කරගන්නේ. දැන් ඒක වෙන නංගි කෙනෙක් පිටි යවුවා මෙතනේ මට තේරෙනවා. නෑ ඔයාගේ ප්ලෑන් එක හොඳයි. මොකද ඔයාගේ නංගිව දිකටම උනන්දු කරද්ද DFCC එකට කෝල් එකක් ගන්න ගියන නංගිට 0112352 ඕන ඔයාම කෝල් එක කරගෙන ඉතින් කතා කරහක් ඔයා මේ DFCC කතා කරනවා කියලා. එතකොට එයා ඒගොල්ලොත් එක්ක කතා කරගෙන ගිහිල්ලා ડોකියුමන්ට්ස් ටික දීලා දවස් 10න් ලෝන් එක අරගෙන අවුරුදු 20ක් අචල පොලියට ලෝන් එක ගෙවාගෙන ගිහිල්ලා අවුරුදු 30ක් 30 එක ගෙවලා ඉවර කරලා ඒ ගෙයා ගෙයක් හදාගනි.
1: ආ ඊට පස්සේ මට මහගෙදර
0: ඔයාට තියෙන මේ උඩ බලාගෙන ඉඳලා මහගෙදර අයිති කරගන්න.
1: අයිති කරගන්න.
0: ඔන්න ඉතින් සැන්ඩිට මහගෙදර අයිති කරලා දෙන්න. DFCC ලෑස්ති සැන්ඩිගේ නංගිට ගෙයක් හදලා දෙන්න. අපි ආයි දුරකට ගිහ මතක් කරන්නම් 0112352

0: 라당.
1: 자리 앞에 당가 레모 다스 아타시 아수 파하 다스 아타시 아수 파해
2: රුසියාවට
1: අපි යනවා.
2: රුසියාවේ මොකද ඒ දවස්වල වෙන්නේ?
1: තුන්වැනි ඇලෙක්සැන්ඩර් කියන සාර්වරයා.
2: හරි.
1: හරි. එයා එයාගේ බිසවට.
2: එයාගේ බිසවට.
1: එයාගේ බිරිඳට. එයාගේ රජිනට.
2: හා හා.
1: තෑග්ගක් දුන්නා එදා.
2: මොකද්ද තෑග්ග?
1: සුපයි ඈ. තෑග්ගක් දුන්නා සැන්ඩි හොඳ වෙයින් බිත්තරයක්.
2: ඈ
1: රත්තරම් බිත්තරයක්ද? මේ මනුස්සයව බිත්තරයක් දීපන් අම්මා. තෑග් දෙන්න දෙන්නේ බිත්තරේ. බලනකොට බිත්තරේ අරින්න පුළුවන්. හදපු බිත්තරයක්, එනමල් බිත්තරයක්. ඇරලා බලනකොට මෙන්න බිත්තරේ ඇතුලේ තියෙනවා මොකද්ද තියෙන්නේ?
2: බිත්තරයක්.
1: බිත්තරේ ඇතුලේ තියෙනවා කහමදයක්. ඒක රත්තරන්. බලනකොට ඒ රත්තරන් කහමදෙත් ඇරලා බලන්න පුළුවන්.
2: ඒ රත්තරන් එකත් එහම ඇරලා බලන්න.
1: ඒකත් ඇරලා බලන්න පුළුවන්. කහමදේ ඇරලා බලනකොට මෙන්න ඒකස්සෙ තියෙනවා පුංචි රත්තරන් ඔටුන්නක්.
2: චුට්ටි ඔටුන්නක්.
1: ඒ ඔටුන්නත් ඇරලා බලන්න පුළුවන්.
2: කද්ද මේක?
1: ඒ ඔටුන්න ඇරලා බැලුවාම ඒක ඇතුලේ තියෙනවා පුංචි රත්තරන් පෙන්ඩන්ට් එකක්. දැන් මේක ඊට පස්සේ මේ සාර් රජපෙළපතේ
2: නිකන් පෙන්ඩන්ට් එක ඇරලා බැලුවේ නේ.
1: දිගටම දැන් ඇරලා බලලා බලලා බලලා බලලා මොකද ඉවරයක් වෙන්න ඕනද? නෑ
2: මම බැලුවේ
1: බිත්තරේ ඇරියා, කහමදේ ඇරියා, ඔටුන්න ඇරියා, පෙන්ඩන්ට් එක ඇරි තව දැද්ද එච්චරයි ඇරලා තියෙන්නේ. ඊට පස්සේ මේක පුරුද්දක් වුණා. ඔව් සාර් රජපෙළපතේ මේ වගේ බිත්තර තෑගි 50ක් විතර එහාට මෙහාට මාරු වෙලා තියෙනවා.
2: මේකට තියනේ විතර නෙවෙයි ඇතුලේ
1: තියෙන රත්තරන්. මේකට සම්බන්ධයි මේ ඔය කියන්නේ ඊස්ටර් එග් ට්‍රැඩිෂන් එකට කාලයක් තිස්සේ පැවතියගෙන එන එකක්. ඔය පාස්කු ඉරිදාවට බිත්තර පාට කරලා බිත්තර ඇත්ත බිත්තරයි තෑගි බිත්තරයි පැටලෙන්න තියලා කරන වැඩක් තියෙනවා. ඉතින් ඒකේ ඒකට උත්කර්ෂවත් කාලයක් තමයි ඔය සාර් රජුරුවන්ගේ කාලේ උණයි කියන මේ බිත්තර තෑගිදීමේ වැඩේ. අදටත් ඉතින් ලෝකේ මේ අපිට ඉතින් ඊස්ටර් සන්ඩේ ගැන කතා කරන්න තියෙන ඊට වැඩිය කේද ජනක මාතෘකාවක්. ඉතින් ලංකාවේ සිද්ධ වෙච්ච යම් සිද්ධියක් හින්දා මේ ලෝකේ පුරා මේ ඊස්ටර් සන්ඩේ එකට ඊස්ටර් එග්ස් ගැන කතා බහ මිනිස්සුන්ට මතක් වෙනවා.
2: හරි.
1: දැන් බිත්තර ඒ ලෙවල් එකටත් ගිහිල්ලා
2: තියෙනවා.
1: අත්තරණින් බිත්තර හදලා රජවරු බිත්තර තෑගිදෙන කාලෙකුත් තිබිලා තියෙනවා. හැබැයි ඒ වගේ තමයි සැන්ඩි බිත්තරයක් නරක් වුණොත් ආයේ ගෙවල් ඇරලා යන ගානට ගන්න. මේකට හේතුව ඇත්තට සල්ප සංයෝග. මේ බිත්තර නරක් වෙනකොට බිත්තර ඇතුලේ හැදෙනවා සල්ප.
2: සල්ප.
1: ඔව් සල්ප අඩංගු විවිධ සංයෝග බිත්තර ඇතුලේ හැදෙනවා. මූලික වශයෙන්ම මේක ගත්තොත් එහෙම හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒක තමයි මේ අර කුණු ගඳ එන්නේ පලාතේ ඉන්න බැරි එක එන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් බිත්තරේට. ඊට අමතරව බිත්තර ගැන දැනගන්න ඕන තව එකක් තමයි බිත්තර පරණ වුණාම පා වෙනවා.
2: ආ ඇත්තද?
1: ඔව් ඒක කරලා බලන්න. බිත්තර ගනහම බිත්තරේ වතුරට
2: දානවා.
1: පරණ කරා?
2: බිත්තරේ පරණ කළා පා වෙනවා.
1: කඩේදි පරණ වෙලාද කියලා බලන්න. නිකන් තල්ලි දීලා ගඩක් බිත්තරේ පොඩ පරණ කර කර ගෙදර තියාගන්න. බිත්තරේ වතුරට දාලා බලන්න. බිත්තරේ වතුර යට යනවා නම්
2: පා වෙනවා.
1: බිත්තරේ අලුත්. පා වෙනවා නම් ඒ කියන්නේ බිත්තරේ ඇතුලේ වාතය එක්රැස් වෙලා. තවිදිකින් කියනවා මේ බිත්තරේ ඇතුලේ තියෙන බිත්තරවල වතුර තියෙනවා. බිත්තරේ ඇතුලේ තියෙන වතුර අඩු වෙලා එතකොට වාතය වැඩි වෙලා එතකොට පා වෙන්න පටන් ගන්නවා. බිත්තරේ පරණයි කියනකට ඉඟියක් තමයි බිත්තර පා වෙන්නේ.
2: අයි තව එකක් තියෙනවා බිත්තරේ අර නිකන් පොල් හොල්ලනවා වගේ පොඩක් හොල්ලලා බැලුවම නේ ඇතුලේ හෙල්ලෙනවා.
1: ඇතුලේ
2: හෙල්ලෙනවා.
1: කකා කකා ගලහලා.
2: ඇතුලෙන් හෙල්ලෙනවා වගේ තේරෙනවා. හෙල්ලෙනවා නම් බිත්තරේ නරක් වෙන්න පුළුවන්. එහෙම කියලා කියනවා.
1: රයිට්. තව එකක් තමයි බිත්තරේ කිසිම ගඳක් සුවඳක් එන්නෙත් නැහැ. බිත්තරේ පා වෙන්නෙත් නැහැ. හැබැයි ඒත් බිත්තරයක් සමහර විට පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ සල්මොනෙල්ලා විස බීජය තියෙනවා නම් ඒ බිත්තරය අපිව ලෙඩ කරන සුළුයි. හැබැයි ඒක අපිට හොයාගන්න බෑ. සල්මොනෙල්ලා තිබුණා කියලා බිත්තරේ පා වෙන්නේ නැහැ. සල්මොනෙල්ලා තිබුණා කියලා බිත්තරෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් එන ගඳ එන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි බිත්තර තම්බන්නේ. බිත්තරේ හොඳට තැඹුවාම සල්මොනෙල්ලා විස බීජය මිය යනවා.
2: ඉතින්
1: බිත්තරේ ෂුවර් නැත්තම් අනිවාර්යයෙන්ම බිත්තරේ තම්බන්න නැත්තම් හොඳට කුක් කරන්න.
2: බිත්තරේ
1: හොඳට කුක් කරන්න. එතකොට සල්මොනෙල්ලා වලින් බේරෙන්න පුළුවන්.
2: රයිට්. දැන් මකලෝ අපි කතා කරන්නේ gift එකක් දෙන කතාන්දරේ. කෙනෙක්ට පුළුවන් මකලෝ gift එකක් දෙන්න වාහනයකින්.
1: සෑහෙන අන්දගනිල්ල කන්ද ගන්න ඕනේ කවර. පෑන්ඩකට වාහනයක් කිල්ලද.
2: හොඳ වාහන. බබා මෙන්න ඔයාට. කියලා යතුරු දෙන්නේ වලේම.
1: ඔය දැන් කවුරු හරි මේ බබාට වාහනයක් අරන් දෙනවනම් ඔය ලාබෙට මොකක් හරි ලඩියක් අරන් දෙන්න. තමන්ට කියලා ගන්න ඕන.
2: නෑ මට අරන් දෙනවනම් අනේ පුංචි කාලේ ඉවසිට මාවත් එක්කන් ගිහිල්ලම මං කැමති එකම තෝරලා මේක හොඳයි වඩ මේක අරන් දෙන්න කියලා එහෙම.
1: එච්චර මාසෙද්දුව මෙයාට අරන් දෙනවනම් මොකක් හරි ලඩියක් අරන් දෙන්න. තමන්ට කියලා ගන්නවා නම් මාළුවේ පුංචි කාර්යාලයට ගිහිල්ලා වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන පුංචි කාර් නිවසේම ඉන්ෂුරන්ස් එකටත් සපෝට් එකක් අරගෙන පුංචි කාර් නිවසේම ලීසින් එකටත් සපෝට් එකක් අරගෙන ඕන්නම් වාහනේ වැලියුවේෂන් රිපෝට් එකකුත් අරගෙන ළඟ තියාගන්න. ගේමක් නෑ. ඒ කියන්නේ ෂුවර් පිට වාහනයක් ගන්න පුළුවන් තමන්ට චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් මාළඹේ පුංචි කාර් නිවස.
2: එහෙනම් මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවසට යන පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දේ පුංචි කාර් පාර මාළඹේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකත් මතක් කරන්න කියලා තියෙනවා www.punchikar.com.

0: வாசம் பதுமட்ட சீதா
1: සර්වෝදය
2: ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අද මාමතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි after levels ලෝකයේ top 2% researchers ලා ඉගෙන ගන්න slit bsc honors biotechnology degree එකට enroll වෙන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
7: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
6: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
8: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනරි තහනිය දුපරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනිය බෙදීගෙන ඔබත් කෝටිපති
9: වෙනවා. Commercial Bankuin run අයයි අත පිරෙන් වාසියයි කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර් වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව
10: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල්ස් විතින්
11: Hi guys මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
12: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
11: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එකද ගෙවන්න තියෙන ගාණ අඩුයි.
13: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
11: පේනවා පේනවා. ඊළඟට තියෙන රසවත්ම කැලල MyWays app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
13: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
11: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
14: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
15: Enchanta. The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
18: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
19: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
1: Hawasa hayai vinadiyakai.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: නොබෙල් සාමත්‍යාගය නවනීදම් පිල්ලේට ශිරන්ති ජලි වැලිකඩට සචිත් සමාව ගනි
3: අපි ඒ අයගෙන් සමාව ඉල්ලා සිටින
2: ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි කතානායකට එරෙහි විශ්වාස භංගයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4
4: පන්නේවගේ කමුකොකේ
5: ප්‍රේක්
4: නෑවගේ
5: පතිමුරේ
6: ස්පයිඩර් මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: 라당.
1: හවස හයත් පහුණ අපි අද කතා කරන්නේ හම්ටි ඩම්ටි ගැන.
2: හම්ටි ඩම්ටි.
1: අද ලෝක බිත්තර දිනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ රුහුණු විශ්වවිද්‍යාලෙන් අද කිසියම් වැඩසටහනක් දින දෙකක වැඩමුළු මේ බිත්තර දිනේ වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. ඒකෙන් අපිට පේනවා මේ ඇත්තටම අපි මේ ගැන කතා කරන්නේ ඒකයි. බිත්තර කියන්නේ හරිම ලේසියෙන් සපයා ගන්න පුළුවන්, ඕන කෙනෙකුට අෆෝඩ් කරන්න පුළුවන්, ඉතාම වටින, තාම හොඳින් වේගෙන් දිරවන්න පුළුවන් ප්‍රෝටීන් අඩංගු ආහාරයක්.
2: ප්‍රෝටීන්.
1: හරි. ඒකමයි බිත්තර වලට ලෝකෙ දිනයක් වෙන් කරලා තියෙන්නේ. දැන් ඔයාලට හිතලනද මස්, දැන් මස් වලත් අපි ප්‍රෝටීන් තියෙනවනේ ගොඩක්. බිත්තරේක මෙච්චර පෝෂ්‍ය පදාර්ථ තියෙන්නේ ඇයි කියලා හිතලනද? ගෙන ඇත්තට මස් වල තියෙනවට වඩා පෝෂ්‍ය පදාර්ථ සහිතයි බිත්තරේක. හේතුව මොකක්ද?
2: මොකක් වෙන්නේ නැතිද?
1: කියන්නේ බිත්තරේ හැදිලා තියෙන්නේ සැන්ඩි අපිට කන්න නෙවෙයිනේ.
2: පැටියක් කන්නනේ.
1: බිත්තරේ හැදිලා තියෙන්නේ කුකුලෙක් හැදෙන්න. එතකොට සම්පූර්ණයෙන් කුකුලෙක් වෙනකන් හදන්න ඕන කරන එනර්ජි එක, ජවය, ශක්තිය හංගගෙන තමයි බිත්තරේ හැදිලා තියෙන්නේ. බිත්තරේ කියන්නේ සෑහෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු. ඒ විතරක් නෙවෙයි, ඇමයිනෝ අම්ල වර්ග 9ම බිත්තරේක අඩංගු. මේ ඇමයිනෝ අම්ල වර්ග 9ම ඕනේ අපිට පුංචි කාලේදී හම්බෙන්න ඕනේ. අම්මලාට ප්‍රෙග්නන්ට් කාලේ ඇමයිනෝ අම්ල වෙනම දෙනවා සප්ලිමන්ට් හැටියට. ඒ ඇමයිනෝ අම්ල වර්ග 9ම එක බිත්තරේ ඇතුලේ සැඟවිලා තියෙනවා. ඊට අමතරව බිත්තරේ ඇතුලේ විශේෂයෙන් දැන් සුදු මදේ සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන් සහ වතුර. කහමදය කියන්නේ කැලරි, මේදය, විටමින්, ඛනිජ ලවණ සහ පෝෂ්‍ය පදාර්ථ එකට කැටි වෙලා හැදිච්ච එකක්. ඉතින් ඒ හින්දා අපි මේ ලංකාවේ ආහාර ප්‍රශ්නයක් තියෙනවා. හුඟ දෙනෙක් දරිද්‍රකමේ රේඛාවට කිට්ටුවෙන්
2: පෝෂණය මදි.
1: පෝෂ්‍යදායි සමබල ආහාර වෙලා හුඟ දෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඉතින් ඔබේ ඉස්කෝලේ යන දරුවා වෙනුවෙන් එයාගේ මොළේ හොඳට වැඩෙන්න, එයාගේ සිරුර හොඳට වැඩෙන්න, එයාට ජීවිතේ ජය ගන්න ඕන කරන උදව්ව පුංචි කාලෙම සපයන්න, එයාට වැඩෙන්න අවශ්‍ය කරන ප්‍රෝටීන් ශක්තිය දෙන්න බිත්තර. වාට ලේසියෙන් හොයාගන්න පුළුවන්, ලාභෙට ගන්න පුළුවන් ඉතාම වටිනා පෝෂ්‍ය පදාර්ථ අඩංගු ප්‍රෝටීන් මූලයක්. ඔබේ දරුවන්ට ගොඩක් බිත්තර කන්න දෙන්න.
2: යස්, බිත්තර කන්න දෙන්න.
1: ඒ වගේම ඔබට පුළුවන් ඔබේ දරුවන්ගේ අනාගතය ඉස්සරහට අරගෙන යන්න, ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පොඩි තල්ලුවක් දෙන්න. පොඩි තල්ලුවක් නෙවෙයි මේක, ලොකු තල්ලුවක්.
2: අනිවාර්යයෙන්.
1: විශේෂයෙන් මාතර පැත්තේ ඉන්න කට්ටියට ඔන්න අවස්ථාවක් තියෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මාතර ICBT කැම්පස් ශාඛාව එදාට ඕපන් ඩේ එකක් කරනවා. ඒගොල්ලන්ගේ මේ ඕපන් ඩේ කියන එක ඒගොල්ලෝ ශාඛාවෙන් ශාඛාවට අරගෙන යන වැඩක්. ඕපන් ඩේ කියන එකේ තේරුම තමයි එදාට ඕනම කෙනෙකුට උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න අරගෙන මාතර ICBT කැම්පස් එක ඇතුළට එන්න පුළුවන්. ඇවිල්ලා තමන්ගේ දරුවා ඉගෙන ගන්න කැමති මොනවද, එහෙම නැත්නම් තමන්ගේ කරියර් පාත් එකේ තමයි යන්න කැමති තැන මොකද්ද, එතෙන්ට යන්න මං ඉගෙන ගන්න ඕනේ මොනවද, මේක ඉගෙන ගත්තොත් මේක ඉගෙන ගන්න බැරි වෙනවද, මේක ඉගෙන ගත්තොත් මේ රස්සාව කරන්න පුළුවන්ද ආදී වශයෙන් ඔයාගේ උසස් අධ්‍යාපනය ගැන සහ ඔයාගේ කරියර් පාත් එක ගැන වාට තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඒ ආචාර්ය මණ්ඩලය, ඒ නිලධාරි මණ්ඩලය හමු වෙන්න. ඒගොල්ලෝ ඉතාම සුහදශීලීව ඔයාට උදව් කරයි. දවස මතක තියාගන්න,
2: ඔක්තෝබර් 15.
1: තැන මාතර ICBT කැම්පස් ශාඛා.
2: අනිත් එක තමයි එදාට ICBT කැම්පස් එකට ගිහිල්ලා මාතර ශාඛාවට ගිහිල්ලා ඔයා මොකක් හරි කෝස් එකකට ඩිප්ලෝමා එකකට ලියාපදිංචි වෙනවා නම් විශේෂ වට්ටම් හම්බ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒ පණිවිඩෙත් එක්ක අමතක කරන්න එපා, මාතර පැත්ත නම් එන්නේ මාතර ICBT කැම්පස් එකට යන්න ඔක්තෝබර් 15 වෙනිදා.
1: ඒකම මතක තියාගන්න තව කාරණයක් මම මතක් කරන්න. මේව සැන්ඩිලට ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න
2: ඕනේ.
1: සැන්ඩි ඔයා මතක තියාගන්න මේ රට හැදුවේ කවුද කියලා.
2: ඔව්.
1: හරි. මේ රට හැදුවේ කවුරුවත් තනියම නෙවෙයි. ඒකයි මේක කාගේවත් බූතලයක් නොවන්නේ.
2: රට හැදුවේ අපි.
1: රට හැදුවේ අපි. මිනිස්සු. පුංචි තැන ඉඳන් ඉහළට එසවෙන පුංචි සල්ලි, පුංචියට සල්ලි ඉතුරු කරලා, ඒ ඉතුරු කරපු සල්ලි වලින් පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන, තව දෙතුන් දෙනෙකුට රස්සාවල් දීගෙන, ටික ටික ව්‍යාපාරය ලොකු කරගෙන ඉහළට එසවෙන සෝත්සාහෙන් නැගෙන ධෛර්යවන්ත මිනිස්සු තමයි මේ රට ගොඩනගලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට එතෙන්ට යන්න අවුරුදු 55ක් තිස්සේ හයියක් වුණු LB ෆයිනෑන්ස් දැන් මේ මොහොතේ මේ වසරේ තමන්ගේ 55 වෙනි සංවත්සරය සමරනවා. ඒක සමරමින් ඒගොල්ලන්ගේ පොරොන්දුව ශක්තිමත් කරනවා තවදුරටත් ඉදිරියට මේ රට ගොඩනගන මිනිසුන් වෙනුවෙන් ඒගොල්ලන්ට දිරියක් වෙන්න LB Finance සූදානම් කියලා. නිකන් නෙවෙයි 235කට අධික ශාඛා ජාලය දිවයින පුරා විහිදිච්ච රුපියල් බිලියන 450කට වැඩි වත්කම් ප්‍රමාණය ඒ අය දරාගෙන ඉන්න. ඊට අමතරව 5400ක සුහදශීලී කාර්යශූර සේවක මඩුල්ලෙක් ඔබට තවදුරටත් සේවය සපයන්න LB Finance සූදානම්.

0: දවසට යන්නේ මම වාහනයක් ගන්නයි. එහේ මයිලයක් කලන්න
1: ඕනේ. කාර් දවසට ගිහලා වට්ට 500ක් ගන්න බෑ.
0: ඒක ලබනස්.
1: ලබන්නේ විශේෂ ප්‍රතිදේකයක් නේ. පුංචි කාර් දවසට යන්නේ. දැන් ඒත් ඔයා තමයි ඉතින් එහෙම කිඹුල බඩිස් කණ්ඩම කියලා ඔකට
0: යන්නේ.
1: නැත්නම් ඉතින් මිනිස් වෙන්න එක වාහනයක් විකුණන්න.
0: ඔව් වාහනයක් ගන්න.
1: වාහනයක් ගන්න.
0: මොකද අපි මතක් කරන්න බැරුණා මේ දවස් ටිකේ නේද පොඩ්ඩක් මේ වාහනයක් අපිට විකුණ ගන්න ඕන නම් ඒත් පුංචි කාර් දවස හොඳ තැනක්
1: නේ. හොඳ තැනක්. මොකද ඉතින් මෙච්චර පිරිසක් වාහන ගන්න එනවා කියන්නේම ඔයා ගිහිල්ලා විකුණන්න දාන වාහනේ මෙහෙම කරනකොට විකිණෙනවා කියන්නේ.
0: කිසි ප්‍රශ්නයක් නැතුව Facebook එකේ අර හැම දාදා එක එක බ්‍රෝකර්ලාට කීකියා. පස්සේ ආද වෙන වෙලාවක් නැහැ. අපිට මාර වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ASCII තමයි අපි ඔබට කියන බෙවහනේ විකුණ ගන්න ඕන නම් කාර්යක්ෂමම විදිහ තමයි මාළුවේ පුංචි කාණිවසට කියනක. ඉතින් ඒගොල්ලෝ ආගේ වාහනේ ගන්නකොට තත්ත්ව පරීක්ෂාවක් කරලා ගන්නේ, මූලික තත්ත්ව පරීක්ෂාවක්. ඊට පස්සේ ආගේ වාහනේ කවුරු හරි ගන්නවා කියමුකෝ. මිලදී ගන්න හදනවා. එතකොට වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා දෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ. ඒකෙන් ඔයාගේ වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවකට ලක් කරනවා. ඉතින් වාහනයක් ගන්න හොඳම තැන මාළුවේ පුංචි කාණිවස කියන්නේ අපි ඒකයි. හොඳට වාහනේ චෙක් කරලා තියෙන සහ වාහනේ ගත්තොත් රෙජිස්ටර් කරපුව නොකරපුව EV තියෙන 145 ඉඳන් ඔයාට ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔබට කියන්නේ මාළුවේ පුංචි කාණිවසට යන්න විශේෂයෙන් වාහන 400ක් විතර අපිට තෝරගන්න එතන දාලා තියෙනවා නේ මකලෝ.
1: ඔව් ඕනම දවසක වාහන 400ක විතර එකතුවක් තියෙනවා. ගිහිල්ලා ඔබ කැමැතිම වාහනය තෝරගෙන විශ්වාසයෙන් යුතුව ගනුදෙනු නිමා කරලා වාහනේ අත්පත් කරගන්න පුළුවන්.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දේ පුංචි කාර් පාර්ක් මාළුවේ කියන ඇඩ්‍රස් එකට යන්න.
1: ගත්ත වාහනේ හොඳට පරිස්සම් කරගන්න. වාහන ගණන්.
0: වාහන ගණන්
1: ගණන්. ගණන්. හෙටට අනිද්දාට වෙනකොට වාහන ලාභ වෙනවා කියලා එහෙම පේන මානකක් නැහැ. ඉතින් ඔයා ගත්ත වාහනේ එහෙම නැත්නම් කාලයක් තිස්සේ පාවිච්චි කරන වාහනේ හරි ස්පෙයා පාර්ට්ස් දාලා හරි විදියට මේන්ටේන් කරන්න. මොකද ඔයාගේ ළඟ තියෙන වාහනේ එන්නෙන් වටිනකම ඉහළ යනවා මිසක් පහළ එන්නේ
0: නැහැ.
1: ඉතින් ඔයාගේ වාහනේට ආදරය කරනවා නම් මතක තියාගන්න ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ දැවැන්තයා ඩග්ලස් & සන්ස් ලිමිටඩ්. දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන් 3000ක් එක්ක ලංකාවට ගෙන්නන ඕනෑම වාහනයකට ඕන කරන ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා. පොඩි කාලයක් තිස්සේ නෙවෙයි අවුරුදු 40ක් තිස්සේ මේ වැඩේ රටේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එක වෙනුවෙන් ඒගොල්ලෝ කරලා තියෙනවා. ඊට අමතරව තව ඒගොල්ලෝ ගැන කියනවා නම් 2500ක විතර පිරිසක් එතන වැඩ කරනවා. නිකම් මේ පොඩි කඩේකින් මොන හරි ගන්නවා වගේ නෙවෙයි. රටේම විශ්වාසය දිනාගත්ත ලොකු බ්‍රෑන්ඩ් නේම් එකක් ඩග්ලස් & සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් ඔයා ආදරය කරන ඔයාගේ වාහනය නිසි පරිදි මේන්ටේන් කරගෙන යන්න ඩග්ලස් & සන්ස් ලිමිටඩ් ගැන විශ්වාසය තියන්න.
0: රයිට්. අපි යන් ගයක් හදන්න. ගයක් හදන්න නම් ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද මගලෝ?
1: සල්ලි.
0: සල්ලි සල්ලි. එකපාර සල්ලි දාන්න බෑ. අපි මොන
1: ගල්ද වැලිද ගඩොල්ද නෑ. සල්ලි සල්ලි සල්ලි.
0: අපි මොන ගේ හැදුවත්, කොයි වර්ගයක ගයක් හැදුවත් අපිට එකපාරම සල්ලි ගොඩක් දාලා ගයක් ගන්න බෑ නේ. ගයක් හදන්න බෑ නේද?
1: බෑනේ බෑ.
0: ඊළඟ තියෙන සල්ලි ගොඩ කොහමද? එහෙම කරන්නේ
1: නෑ. ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ගෙදරකට අතේ තියෙන සල්ලි වියදම් කරනවා.
0: උඩ කාලා බිලෙන්නේ කොහමද?
1: එහෙම ගොඩ දෙනෙක් එහෙම කරන්නේ නෑ. ඒකට ඇත්තටම වඩා හොඳ සැලසුම තමයි ගේ හදන්න ලෝන් එකක් අරගෙන ඒක ගෙවාගෙන යන්න හොඳ සැලසුමක් හම්බෙන්නේ කොතනද? අන්න එතනත් එක්ක සම්බන්ධ වෙදේක. ඉතින් DFCC කියලා කියන්නේ
0: එහෙම තමයි. සැලසුමක් තියෙන තැන.
1: හොඳ සැලසුමක් ඔයාලට දෙනවා. අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවර කරලා දෙනවා. පොලිය එහාට මෙහාට ෆ්ලක්චුවේට් වෙන්නේ නැතුව ඔයාට ගෙවාගෙන යන්න පුළුවන්. එහෙම දිවට ඔයාට ඕන නම් අවුරුදු 30ක් දක්වා ගෙවීම් කාලය දීර්ඝ කරගන්නත් අවස්ථාව තියෙනවා.
0: ඔව්.
1: ලෝන් එක ගන්නත් හරි ලේසි කරලා තියෙනවා. ඔයා ડોකියුමන්ට්ස් ටික දුන්නාම අනේ දවස් 10න් යාලා වැඩේ ඉවර කරලා දෙනවා.
0: දවස් 10 කියන්නේ කොච්චර ලේසිද?
1: දවස් 10 කොච්චර ලේසිද?
0: ගේ හදන්න ගත්ත අර ගැම්ම දිගටම තියාගෙන යන්න පුළුවන්.
1: ගැම්ම වැඩි වෙනවා. දවස් 10න් ඒගොල්ලෝ ලෝන් එක දෙනවා නම් අපි තඩ්ඩි බිඩි ගාලා අපේ මහන්සිය දාලා අපි ගේ හදා ගන්නවා.
0: ඒ නිසා දැන් ගයක් හදන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ ප්ලෑන් එක අරගෙන යන්න DFCC බැංකු ශාඛාවකට. ඒ වගේම මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් කරලා තව විස්තර දැනගන්න පුළුවන්. 011 2 35 02 02.

0: ராச பாதமட்ட சீதா
1: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
2: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
1: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනි. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
2: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
3: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට

0: ටිකෙන් ටික
1: පේ. කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවා.
2: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
3: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
5: අදම combank.lk වෙත පිවිසෙන්න.

0: ఆంగ్లిక వర్ధన టెక్స్టైల్స్ శ్రీలాంకిక ఇహలమ ప్రమితియట సహా జాత్యంతర తగ్జంట అనుకూలవని పదవు గిన్నీ రకవరణే జాతిక సురక్షిత కరణయ గ్యాలని ఫైర్ షీల్డ్ పర్పల్ ఫైర్ దాన్ విలంద పొలే
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
0: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම එල්පී ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් එල්පී ලීසින් අද තමයි හොඳම දවස
2: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
0: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී

0: Diyata Divainapura
1: Datang
2: අන්තර්ජාලය කතාවක් තිබුණා කාලෙකට කලින්. දැන් මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා චීනේ හදනවා කියලා කෘතිම බිත්තර. ඒ කතාව ගැන මේ පොඩ්ඩක් කියන්න හදන්න.
3: හරි.
2: ලෝකේ අවුරුද්දක බිත්තර නිෂ්පාදනය ලෝක පුරාම ටොන් මිලියන 100ක්.
3: ටොන් මිලියන 100ක්.
2: බිත්තර මිලියන 100ක් නෙවෙයි. බිත්තර ටොන් මිලියන 100ක් ලෝකේ නිෂ්පාදනය වෙනවා. හැබැයි විදේශ වෙළඳපළට, ඒ කියන්නේ රටකින් තව රටකට බිත්තර යවනවා කියන එක සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්. ගොඩක් වෙලාවට රටේ හදන බිත්තර ඒ රටේ මිනිස්සුම පරිභෝජනය කරනවා. දැන් ඉඳලා හිටලා හිටපු ගමන් ලංකාවට එහෙම බිත්තර ගෙන්නන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ හදන බිත්තරම ලංකාවේ පරිභෝජනය කරනවා. ගොඩාක් රටවල් වල එහෙම තමන් හදන බිත්තර ප්‍රමාණය රටේම පරිභෝජනය කරනවා. ලෝකේ සම්පූර්ණ බිත්තර නිෂ්පාදනය කියන්නේ ටොන් මිලියන 100න් 138ක් නිෂ්පාදනය කරන්නේ චීනේ.
3: හරි.
2: දැන් ඒ චීන ගැන තමයි මේ කතාවක් තියෙන්නේ. චීනේ කෘතිම බිත්තර හදනවා කියලා. ඔව්. චීනේ කෘතිම බිත්තර හදනවා.
3: කන්න පුළුවන්.
2: ඒ චීනේ කෘතිම බිත්තර හදන්නේ කණ්ඩ නෙවෙයි ළමයින්ට සෙල්ලම් කරන්න.
3: හරි.
2: සිලිකන් පාවිච්චි කරලා කෘතිම බිත්තර හදන ෆැක්ටරි ඊස්වල වීඩියෝස් වගේක් එහෙම ෂෙයා වෙලා තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා චීනෙන් කෘතිම බිත්තර හදලා අපිට කණ්ඩ වෙනවා කියලා. නෑ. ඒගොල්ලෝ කෘතිම බිත්තර හදන්නේ ළමයින්ට සෙල්ලම් කරන්න. ඒවා ටොයි එග්ස්. ඒවා කෑමට හදන ඒවා
3: නෙවෙයි.
2: ඒ අරුණහම චීනේ තව වැඩක් කරනවා. චීනේ තියෙනවා සෙන්චරි එග්ස් කියලා එකක්. ඒක ඇවිල්ලා සම්පූර්ණ ඒක කෑමට ගන්න පුළුවන් එකක්. තාර බිත්තර, කිකිලි බිත්තර සහ ක්වේල්ස් ලගේ බිත්තර අරගෙන ඒවා කාලයක් තියාගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ සකස් කරනවා, මැරිනේට් කරනවා. ඒ මැරිනේෂන් එකට පාවිච්චි කරනවා ක්ලේ, අලු, ලුණු, දෙහි සහ හාල් පොතු. ඒකට මේ දහයිය පාවිච්චි කරලා ඒවැන් ආවරණය කරලා තියලා විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ බිත්තර තමයි ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති බිත්තරේ දම් පාටයි, බිත්තරේ කළු පාටයි, කපල බැලුවාම දුඹුරු පාටයි වගේ බිත්තර දකින්න. ඒ චීනෙන් එන සෙන්චරි එග්ස් ඒවා පරිභෝජනයට ඉතාම සුදුසුයි. අරක බොරුවක් ප්ලාස්ටික් වලින් බිත්තර හදලා, ඊට පස්සේ ප්ලාස්ටර් පැටිස් වලින් බිත්තර කටු හදලා චීනේ අපිට කණ්ඩ එවන්නේ
3: නැහැ. ඒක බොරුවක්.
2: ඒ ඉඳ බිත්තර වලට බය වෙන්න එපා. බිත්තර කියන්නේ ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්, ලාභෙටම ගන්න පුළුවන් හොඳම ප්‍රෝටීන් මූලයක්. බිත්තරයක් කලින්.
3: ඔව්, බිත්තරයක් කලින් ප්‍රෝටීන් වැඩියෙන් අරගෙන සදුරින් ඉන්න. අපි එන ලබන සතිය සඳුදා යනවා හවස 5ට. ලාඩම් ගහන්න.
2: මම මකලෝ.
3: මම සැන්ඩි.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 31යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට. කතානායකට එරෙහිව විශ්වාස භංගයක්. නාගොඩදී අඹුසැමි යුවලකට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු. ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. කාසිය වාසිය ශ්‍රී ලංකාවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු මහකොමසාරිස්වරියක වන නවනීදම් පිල්ලේට පිරිනැමීමට තීරණය කර තිබෙනවා. ඒ නෝවේ නොබෙල් ත්‍යාග කමිටුව විසින්. ඇමරිකා ඩොලර් මිලියන 1.2ක ත්‍යාග මුදල ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සැමරුමට සමගාමීව ලබන දෙසැම්බර් 10 ඔස්ලෝහිදී පිරිනැමීමට නියමිතයි. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ සංඛ්‍යාව 287 දෙනෙක්. නවනීදම් පිල්ලේ තේරීපත් වුණේ 125 වන නොබෙල් සාම ත්‍යාගලාභිනිය ලෙසයි. ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත අප්‍රිකානු ජාතිකයෙකු වන නවනීදම් පිල්ලේ 85 හැවිරිදි වියෙහි පසුවනවා. සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය සඳහා ඇය කළ සේවය වෙනුවෙන් ත්‍යාගය හිමිවන බවයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ. ඇය සිය නීති වෘත්තිය ආරම්භ කළේ 1967 වසරේදී. නවනීදම් පිල්ලේ දකුණු අප්‍රිකා මහාධිකරණයේ සේවය කළ පළමු කළු ජාතික කාන්තාව ලෙසද ඉතිහාසයට එක්වනවා. රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේද නවනීදම් පිල්ලේ විසින්. කළුතර නාගොඩ ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදු වූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල් ලැබූ කාන්තාව කළුතර නාගඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. යතුරුපෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අද උදෑසනයි. වෙඩිතැබීමෙන් 55 හැවිරිදි අවන්හල් හිමිකරු මිය ගියා. ඔවුන් දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. මිය ගිය පුද්ගලයාට හෝ ඔහුගේ බිරිඳට අපරාධ චෝදනා පවතින බවට මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ටහෂය සඳහන් කළේ. කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. වසරේ ගත වූ කාලය තුළ සිදු වූ වෙඩිතැබීම් සංඛ්‍යාව 43. එම වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර, එම අමාත්‍යංශයේ ලේකම්වරිය, බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ඇතුළු පිරිසක්. පෙත්සම්කාර හිමියන් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බවයි. සිරදඩුවම් නියමවීමෙන් අනතුරුව ජානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පෙත්සම්කාර හිමියන් සඳහන් කළේ. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගනු ලැබූ තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට පටහැනියයි පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් පැවසුවේ එය බෞද්ධ විනය නීතිවලටද පටහැනි බවයි. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එවැනි ක්‍රියාවක් සඳහා බල කෙරෙන බන්ධනාගාර රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් එය බල රහිත කිරීමේ නියෝගයක්

0: උපරිම සති දෙකක් වගේ කාල සීමාවක් තුළ බන්ධනාගාර ආඥා පනතත් එවගේම සමාජයේ වශයෙන් මතුවලා තියෙන තත්ත්වයක් සැලකිල්ලට අරගෙන ඔවුන්ගේ නිර්දේශයන් ලබා දෙන්න කියන කාරණේ පිළිබඳව දැනුවත් කරා. ඒ අනුව ඉතා කෙටි කාර්යයක් ඇතුළත මේ පිටු වාර්තාව ලැබුණු පසුව ගෞරවනීය මහාසංගරත්නයේ වෙතත් ඒ වාර්තාව ඉදිරිපත් කොට උන්වහන්සේලාගේ අදහස සැලකිල්ලට ගනිමින් ඉතාමත්ම කඩිනමින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට ජනත්ව ගෞරවනීය මහාසංගරත්නයේ සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට කරුණු ලැබුවා.
1: ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ නැවත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන වී තිබෙනවා. බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඇඳ ඇය රඳවා සිටින බවයි බන්ධනාගාර මහධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ජාතික අක්ෂිරෝහල වෙත අද පෙරවරුවේ රැගෙන ගියා. එහිදී ඇය වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කළ අතර ඉදිරියේදී ලැබෙන වෛද්‍ය නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශිරන්ති රාජපක්ෂ හමුවීමට දිනකට අවස්ථාව හිමිවන අමුත්තන් සංඛ්‍යාව 3 දෙනෙක්. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වනදා දක්වා පසුගිය 7 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රිච්වේ ආර්යා රමාරෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් CT ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. අභ්‍යාචරාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට අභ්‍යාචනා පිත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පිත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්. ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම වළක්වන ලෙස ඉල්ලා අභ්‍යාචනාධිකරණය හමුවේ රීඩ් පෙත්සමක් ඉදිරිපත් කළ බව ඔහු පැවසුවා. අභ්‍යාචනාධිකරණය එම රීඩ් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කළ බවයි ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ. අභ්‍යාචනාධිකරණයේ තීරණය ඉවත් කර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. කළුචූලිය හේතුවෙන් අගතියට පත් ද්‍රවිඩ ජාතිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී.
2: කළු ජූලිය තුළින් අගතියට පත් වුණු අපේ රටේ ප්‍රජාව, විශේෂම දමිළ ප්‍රජාව, ඒ අයට කනගාටුව ප්‍රකාශ කර සිටිනව පමණක් නෙවෙයි, අපි ඒ අයගෙන් සමාව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම එම වින්දිත භාවයට පත් වුණු ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ රටක් හැටියට යුතුකම් ඉෂ්ට කරන්නට ඕන. සංහිඳියාවේ නාමෙන්, සහෝදරත්වයේ නාමෙන් අපි එකට එකතු වෙමු. අපේ මාතෘභූමිය ගොඩනගන්නට නැවත නැවතත් කනගාටුව පළ කර සිටිනවා. ඒ වගේම සමාව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මට ඇහුණ මේ විවාදය තුළ මහජාතිය සුළු ජාතිය කියලා කතා කර. අපේ රටේ මහජාතිය සුළු ජාතිය නෙවෙයි, අපි අවබෝධ කරගන්නට ඕන ශ්‍රී ලාංකිකත්වය.
1: විපක්ෂ නායකවරයා සමාව ඉල්ලා සිටීම අගය කරන බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පැවසුවේ.
3: විපක්ෂ නායකතුමා ඒක සමාව ඉල්ලුවා ඒ 83 වෙච්ච ජූලිය ගැන. ඒක ගොඩාක් හොඳයි. මොකද ඒ 83 ජූලිය ඇති වෙලාවේ එතුමාගේ පියාණන් තමයි හිටපු අගමැති. ඒ අගමැතිගේ ආණ්ඩුව ඒ කරපු ක්‍රියාව තමයි මම කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකේ මුකුත් කළේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ විපක්ෂ නායකතුමා සමාව ඉල්ලපු එක ගොඩක් වැදගත්, ඔහුගේ තාත්තගේ නොහැකියාව සම්බන්ධයෙන්.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වධකාගාරයක් බවට පත්කිරීමේ උත්සාහයක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
4: මුන්නාන්සලා ප්‍රස්වාදී වැලක්වීම පනත හොසි කරන්න හදනවයි කියනවා. ඒක නැති කරන්න හදනවයි කියනවා. හැබැයි බඩලන්ද වගේ වදකාගාරයක් දැන් හදනවා මෙතන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියලා ස්ථාපිත කරනවා කියලා සත්‍යයක් ගාලා. මේකද මේ තමුන්නාන්සලාගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය?
1: මේ අතර දියගම වනාන්තරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
5: දියගම වනාන්තරය තුළ සිදු කරන සියලුම එලිපෙහෙලි කිරීම සහ සංවර්ධන කටයුතු වහාම නතර කිරීමට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස එය ගැසට් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ එය තැබීමට සහ අනාගත ආක්‍රමණ සහ තිරසර නොවන

0: වර්ධනයට එරෙහිව හැකිතරම් ශක්තිමත් නීතිමය ආරක්ෂාව සහතික කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවට මම යෝජනා කරමි.
1: ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමකේ සඳහන් කළේ දියගම ක්‍රීඩාංගණය යළි සැකසීමේදී දියගම වනාන්තරයට කිසිදු හානියක් සිදු නොකරන බවයි.
2: දියගම ක්‍රීඩා සංකීර්ණයේ මේ තියෙන වනාන්තරය ගැන අපිට අදහසක් තියෙනවා. මොකද අපි පරිසරයට ආදරය කරන, පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන, පරිසරය වෙනුවෙන් මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්.
1: වනාන්තර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ක්‍රීඩා මාත්‍යංශයට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සඳහන් කළේ.
0: මේක ක්‍රීඩා මාත්‍යංශයට බැහැ වනාන්තර බලාගන්න. ඒක බලාගන්න තියෙන්නේ
3: වනාන්තරය.
0: ඒ නිසා මම කියන්නේ කරුණාකරලා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගන්න. මේක වනජීවියකට අයිති කාරණාවක්ද, එහෙම නැත්නම් ක්‍රීඩා මාත්‍යංශයට අයිති කාරණාවක්ද කියලා.
3: ගරු පනාගොඩ මන්ත්‍රීතුමා,
4: මේක තියෙන්නේ මේ ක්‍රීඩා සංකීර්ණයක් ඇතුලේ පොඩකින්
3: නෑ.
4: විවාදයක් නෙමෙයි. නම කියලා සාවද්‍ය ප්‍රකාශයක් කළා. ඔබතුමා මගේ නම කියලා සාවද්‍ය ප්‍රකාශයක් කළා. නෑ නෑ නෑ පොයින්ට් බෝඩ්. මෙතුමා මගේ නම කියලා සාවද්‍ය ප්‍රකාශයක් කළා.
3: තප්පර 30.
4: ඒක තමයි මම අක්කර 5-10ක් කියලා කිව්ව එක ඇත්ත. මොකද්ද? අක්කර 24 બ્લોක් එකක් ඇතුලේ.
0: මේක අක්කර 5ක් නෙමෙයි. මේක අක්කර 50ක්.
4: නෑ
0: නෑ. අක්කර 50යි කැලෑ. બ્લોක් එකක් කියනවා. අක්කර 24යි අක්කර 26යි. අං කියන දේ පිළිගන්න ඕනේ නෑ. මේකේ සර්වේ මැප් එක බලන්න.
1: කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණ දිහිර වෙත බහර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායමක් විසින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතවයි. කරුණු 50ක් යටතේ විපක්ෂය කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. විශ්වාසභංග යෝජනාවේ දැක්වෙන්නේ කථානායකවරයාට නිල නිවසක් හිමිව ඇති බවයි. එය රාජකාරී සහ පුද්ගලික කටයුතු සඳහා භාවිත කරමින් අමාත්‍යවරුන් හෝ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සහනදායී කුලී පදනම මත ලොරිස්පටු මගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන ඇති බව විශ්වාසභංග යෝජනාවේ සඳහන්. කථානායක නිල නිවසේ නඩත්තුව සඳහා පත්කර ඇති බව පැවසෙන කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව 8 දෙනෙක්. ඔවුන්ට මාසිකව වැටුප් සහ දීමනා වෙනුවෙන් රුපියල් 760,000ක් වැය කරමින් බරපතල මූල්‍ය අලාභයක් සිදු කරන බවට විශ්වාසභංග යෝජනාවෙන් කථානායකවරයාට චෝදනා එල්ල කළා. කථානායකවරයා අනුමත ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තුව සතු වෙනත් වාහන සිය පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරමින් ඉන්ධන දීමනා ලබාගත් බවටද විශ්වාසභංගයෙන් එල්ල කර ඇති චෝදනාවක්. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ නොහැකි බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.
5: ශ්වාසභංගේ වැඩි ඡන්ද ගාන ආණ්ඩුවට තියෙනවා. නමුත් මේ කථානායකවරයා කරපු නීති විරෝධී ක්‍රියා, අයථා ක්‍රියා, මුදල් රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව තමයි මේ විශ්වාසභංගේ නල තියෙන්නේ. ජයග්‍රහණය කරන්න බැරි විදිහ අපි දන්නවා. නමුත් ජනතාවට මේ කියන්න ඕන රට මේ ආණ්ඩුව මේ රට කොහෙටද යන්නේ කියලා.
1: සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම සිදු කරන බවට ව්‍යාජ දැන්වීම් පළවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදය සඳහන් කළේ ව්‍යාජ දැන්වීම්වලට හසුවේ මුදල් අහිමි කරගත් දෙමාපියන් හා ශිෂ්‍යන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි. ලොව ඉහළම විශ්වවිද්‍යාලවල නියෝජිතයන් ලෙස පෙනී සිටින මෙම පුද්ගලයන් පළමුව විශ්වාසදායක ලෙස හැසිර තිබුණා. ඉන් පසුව විශ්වවිද්‍යාල ගාස්තු ලෙස මුදල් ලබාගත් පසු මෙම වංචනිකයන් ඉතා සූක්ෂ්මව අතුරුදන් වී ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ. මෙවැනි දැන්වීම්වලට හසු නොවී නීත්‍යානුකූල ආකාරයෙන් සේවා සපයන විශ්වවිද්‍යාල නියෝජිතයන් පමණක් තෝරා ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දී සිටිනවා. දින 321ක දීර්ඝ සංචාරයක නිරත වූ අමරිකා නාවික හමුදාවට අයත් USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව සිය මෙහෙයුම් අවසන් කරමින් නැවත සැන් ඩියාගෝ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම නෞකාවේ කාර්යමණ්ඩලය කිසිදු වරායකට පැමිණීමකින් තොරව අඛණ්ඩව මුහුදේ ගත කළ කාලය දින 265ක්. ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් නෞකාව මැදපෙරදිග කලාපේ ඔපරේෂන් එපික් ෆියුරි සහ සාගරික ආරක්ෂක මෙහෙයුම් සඳහා සක්‍රියව දායක වුණා. නෞකාව වරායට පැමිණීමත් සමග එහි සිටි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් අතර සංවේදී හමුවීම් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකාවේ හමුදා සෙබළුන් 13 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරු වූ නයිඩාල් හසන් වෙනුවෙන් ක්‍රියාත්මක මරණ දඬුවම සජීවීව විකාශය කිරීමට ඇමරිකාව සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා. එරට ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් පවසන්නේ එළබෙන දෙසැම්බර් 3 වෙනිදා දඬුවම ක්‍රියාත්මක කරන බවයි. 2009 වසරේදී එරට ෆෝඩ් හුඩ් හමුදා කඳවුරේදී එවකට හමුදා මේජවරයෙක් වූ වරදකරු මෙම සමූහ ඝාතනය සිදු කළා.
6: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා පකිස්තාන පළමු 20-20 ක්‍රිකට් තරගය ආරම්භ වී තිබෙනවා. ඒ රාවල්පින්ඩිහිදී කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව මේ වන විට පන්දු අර 3-0 අවසානයේ කඩුලක් දැවි ලකුණු 17ක් ලබා සිටිනවා. තරගය සියත ටීවී ඔස්සේ නැරඹිය හැකියි. යලි සිරස්තල නොබෙල් සාමත්‍යාගය නවනීදම් පිල්ලේට කතානායකට එරෙහි විශ්වාස භංගයක්. නාගොඩදී අඹුසැමි යුවලට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු. ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. කාසිය වාසිය ශ්‍රී ලංකාවට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
6: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ටික කාලෙකින් අපි හැමෝගෙම ආදරය දිනාගත්ත මල්ටි ටැලන්ටඩ් අමන්දයා උත්පලීගේ අලුත් සොන් එක අවසානයක්.
2: අලුත් සින්දුව හිතපු නැති විදිහට ඉක්මනින් කෙරෙච්ච වැඩක්. මම කාලයක ඉඳන් මනුරංග විජේසේකර අයියත් එක්ක, උදාර සමරවීර අයියා එක්කත් කතා කර කර හිටියා. අක්කරි වැඩක් කරන්න ඕනේ කියලා දෙන්නත් එක්ක වෙන වෙනම ඇත්තටම. ඒකත් එක්ක උදාර අයියා කරලා තිබ්බ ලස්සන මෙලගියකත් මේ මම කොහොම අයියානේ කරමු කිව්වහම මේක අහන්න නම් ගියා කැමතිද කියලා එව්වා. ඒ එව්වු සැනින් මට ආසීතුනයි.
3: ඇයි සිංගින් ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවේ?
2: ඊළඟ ජෙනරේෂන් එකේ අය ජෙන් ඉසෙඩ් ඇල්ෆා අහන ටික වෙනස් ආරක ගීත. ඉතින් මට ඒගොල්ලන්ට අහන්න ආස හිතෙන විදිහේ සිංගුවක් කරන්න තමයි ඕනේ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් වෙනස් ආරකට මේ ගීතේ නිර්මාණය
4: කරන්නේ.
1: හිතපු විදිහටම කොන්සර්ට් එකක් කළා නේද?
2: මේ කාලේ ටිකක් කොන්සර්ට් වලට ප්‍රේක්ෂකින් එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මට ඉතින් හරිම සතුටුයි. ශාලාව පිරි පිරි යන ප්‍රේක්ෂකයන් හිටියා.
3: Thank you Amandaya.
2: බොහොම ස්තුතියි සියට SM වලට මේ ගීතයට සහ මට කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නට.

0: साउंड। बॉलीवुड स्टार अभिषेक बच्चन कॉन्सर्ट का बलाने गिहिं हैबै इतिं एआई आर्टिस्ट के एक सॉन्ग एक अक्कत दानगने इंदला ने
1: अभिषेक मेहम गिहिं तीन ने अरियाना ग्रांडी के कॉन्सर्ट का गदन හැබැයි අභිෂේක් ගේ උමනාවකට නෙවෙයි අරියානගේ ලොකු ෆෑන් කෙනෙක් වෙන ආරාධ්‍ය. ඒ කියන්නේ අභිෂේක්ගේ දුව තමයි එයාව මේ විදිහට කොන්සර්ට් එකට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ.
0: කොන්සර්ට් එකට ගියාට පස්සේ තමයි අභිෂේක්ට තේරිලා තියෙන්නේ එයා අරියානගේ එක සොන් එකක්වත් හරියට දන්නේ නැහැ කියලා.
1: හැබැයි ඉතින් යා කොන්සර්ට් එක එන්ජොයි නොකර ඉඳලා නැහැ. අරියානගේ සිංගින් ටැලන්ට් එක වගේම එයාගේ ස්ටේජ් පර්ෆෝමන්ස් එක දැකලා අභිෂේක් පුදුම වෙලා තියෙනවා.
0: ඉතින් දුවගේ ආසාවට කොන්සර්ට් එකට ගිය අභිෂේක් අරියානගේ ෆෑන් කෙනෙක් වෙලා තමයි එළියට ඇවිත් තියෙන්නේ.
2: Talk of the town.

0: வாசம் பாதமட்ட சீதா
1: ඔබ නොදන්න මෙඩිසින් ඔබ නොදන්න මෙඩිසින්
2: ඔබට බඩගිනි දැනෙන්නේ නැද්ද?
1: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
2: සමහර විට ඔබට හිටි හැටියේම බඩගිනි දැනෙන්නේ නැති වෙලා තියෙනවද? මේ සඳහා හේතු කිහිපයක් බලපානවා. ඔබගේ මානසික තත්ත්වය මේන් ප්‍රධාන තැනක් ගන්නවා. මානසික පීඩනය, මානසික ව්‍යාකූලත්වය වගේම මානසික අවපීඩනයත් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම ඔබට යම්කිසි ආසාදනයක් ඇති විටත් බඩගිනි දැනෙන්නේ නැහැ. අධික වෙහෙසකාරී ගතියක් ඇතිවීමත්, ඒ වගේම හොඳින් නිින්ද නොයාමත් මේකට තවත් හේතුවක් වෙනවා. මලබද්ධය, ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයේදී ආමාශය ඇති වෙන තුවාල තත්ත්වයන් වලදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය අසම්පූර්ණ වූ විටත්, අක්මාවය සහ පිත්තාශය ඇති වෙන යම් රෝගාබාධ වලදීත් ඔබට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන රෝගාබාධ වලදීත්, හොඳින් පාලනය නොකළ දියවැඩියා තත්ත්වයන් වලදී, පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ ඇති වෙන ඌනතාවයන් වලදී, ආහාර මාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන යම් යම් රෝගාබාධ වලදීත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ මූලික හේතුන් වලට අමතරව තවත් යම් යම් රෝගාබාධ නිසාත් ඔබට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඔබට දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින් ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
4: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
3: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
4: අපි දිනනවා කියන එක විතරක්වත් මතක තියාගන්න.
5: ක්‍රිකට් ලෝව
6: Sri Lanka tour of Pakistan 2026
7: India yali sarasa Adusita 13 minida dakwa 2020 taranga tunak
8: Seetha TV tulin sajeeviva
7: Dilna cricket nan Seetha tamai
9: parampara gananawak api upawa balaganbowa eha meha nupenna pittiyak athule thibunu ape namaya usas tattwaya upa obe jeevithaye taram vishwas kala dinen dina taakshanaya ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළිගන්නේ.
10: After levels minds explore කරන්න ready enroll BSc honors psychology degrees at slit adamaidum karanna www.slit.lk slit dan hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
11: dulux aquatic dam protect waturata lang wennwat ba algae fungus dirt walata kisima chance ekak ne
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතයේ සලසුම් කරමින් දේශය ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන slit business school apply කරන්න පිවිසෙන www.slit.lk slit evolve beyond
17: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිටින්.
18: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී
19: 98.2 98.4 සියත

ඉති අංචලි ඇවිල්ල ඉන්නේ. අංචලි ඉන්නවා දැන් හතේ ඉඳලා නමේ වෙනකම් මම ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් මට මැසේජ් එකක් දාන්න 0711982894 අපේ වට්ස්ඇප් නම්බර් එකට. ඉතින් හැපි ෆ්‍රයිඩේ එකත් එක්ක මම ඉන්නවා නවය වෙනකම්.

0: பாசம் பாதமிட்ட சீத்த ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132177.
10: ඔස කල්පනා බාවෙලා පායලා රැපුලා.
11: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
12: අපි ආයේ හමු නොවෙන.
11: ඔව්, ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
13: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ මේසලු පිළිසිල්ලාරේ අංචක්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
15: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස්. පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
16: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
17: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම්
18: ඉස්තරම්. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
3: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන්න කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
8: අවුද කාගේ නිවසේ පළමු රැකවරණය. ACL fire guard wire. දැන් දම් පාටින්. ACL fire guard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
0: Miss හොඳ cool ද?
4: Cool. මොකද මම හොට්නේ.
0: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
4: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
0: අඩි මිස් සුදු කොච්චි.
16: Hot and spicy with Sudu Kochi. Kochi.
9: Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta.
0: Miss, excuse me miss.
4: No. Ummanang showtime eke de vitarai.
1: අනුග්‍රහය. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
8: 0372 370 370.
6: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
11: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
20: ඔයත් පොකට් මනී අහනවද?
21: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
20: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
22: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
20: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
22: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
20: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
23: සියත පොකට් මනී
22: අනුග්‍රහය.
24: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
25: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
26: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
27: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
28: 98.4 මෙගාවාට්ෂයට
29: සියත FM.

0: දශම දෙකෙන් 98.4
1: පාන් නැවගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දෙව

ඉතින් ඉතින් මට මැසේජ් එකක් දැම්මද? 0711982284 අපේ WhatsApp නම් එකට. ඉතින් මට කියන්න දෙයක්ත් තියෙනවා ඔයාට. මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මට මැසේජ් එක දාලා තියෙන්නේ? බුද්ධික ප්‍රභාත්. එයා කියලා තියෙනවා එයා වැඩ කරන්නේ නාවික හමුදා මූලස්ථානයේලු. මහන්සිය නැති වෙන්න ඉතින් අපි වහගෙන ඉන්නවලු. ඉතින් එයා කියලා තියෙනවා මට එයාලගේ ප්‍රොකියුමන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් ආයෙ මගෙන් අහලා තිබ්බා මාට කොහොමද කියලා. ඉතින් මමත් හොඳින් ඉන්නවා ප්‍රභාත්. එහෙනම් මේ ලස්සන සින්දුව ඔයට.

0: රාත්‍රී 7යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: heels within දැන් ඔබට හොඳම දීම නසා වැඩි ඉතිරියක්. Elephant House lemonade liter එකයි 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත coconut ice biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන්දර සඳහා fresh මදීම නා heels within පමණයි. Heels life එකම fresh.
1: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියාව අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සාමූහික ශක්තිය.
2: අවදත් කාගිප් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then Dampatin. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒත් ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු විලයි
6: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව සීමිත අවස්ථා පරි ලෝකට පිළිගන්න. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
18: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
20: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
21: real mapat experience එකකට නැල්වත්තපට
22: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 රෝද රටය david pieris e mobility වෙතින් 011 4700 750.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එක ගත්තේ
24: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
27: දැන් වියජෙටක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
28: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
29: Let's be a jet.
26: David Pieris Automobiles within GWM Hybrid Hub. Plug-in Hybrid SUV Mahabili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center within.
30: Nidhas Panseka, Aduma Masika Barikekata. Audio System Mega Karaganna.
31: Avance Ken Pona Deyak Adake Vanna Ganna.
32: Avance Ticken Ticka Pay.
33: Freelance Obavinwinma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
34: අදම combank.lk වෙත පිවිසෙන්න.
35: Stars Milan
36: Pasta. යුරෝපයේ පිටවල ගුණේ පිරි
37: Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
38: Stars Milan Pasta.
2: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
39: Dulux Aquatic Dam Protect.
0: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
1: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝර්ටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07522277766 BOC Travels.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
4: රැයක් පුරා විඳින පැයක්
6: රැදායයි
4: ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
7: සියත දිවයින පුරා

0: ஆசை பதமட்ட சீதா සියදා පතරේ විදහසා
1: 2015 සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද දන්නේ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියදා පතරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
3: A-levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න, පිවිසෙන්න. www.slit.lk Slit Evolve Beyond.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then Dampartin. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතිය පුරෝගාමියා.
5: Smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන් සිටින්.
6: කාලෙකට කලින් අහපු මේ කටහඬ අපිට අයත් ලයිව් ඇහෙනවා.
7: ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.
6: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේර මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
8: තව අවුරුදු 5ක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නන්නේ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
6: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
8: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
5: සජිත් පෙරේරා සමග හෙට උදේ 10ට
0: සියත 2020
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ නවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු අටට මොළ අටකුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ නවයක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ හතක් තියෙන එකෙක්
6: කියලා. තියෙන එකනේ.
1: දැන් බූවල්ලෙ කිරියනම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්නද?
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
13: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: Theatre Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
14: Theatre Between Lady Miss World Sri Lanka 2026
6: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: Title sponsor.
16: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: Enchanter. the fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
20: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
21: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

ඉතින් මේ පැයේ අවසානෙත් මේ විදිහට ලස්සන සින්දුවක් එක්ක ගෙවෙද්දී කට්ටිය මාව මතක් වෙලා තියෙනවා ගොඩක් අයට. යාළමට මැසේජස් දාලා තියෙනවා. හැබැයි මේ විලාවනේ මේ මැසේජස් කියවන්න ඊළඟ පැයේ මුලදී තමයි මැසේජස් කියවන්නේ. ඉතින් ඔයත් මට මැසේජ් එකක් දාන්න 0711 982294 අපේ වට්ස්ඇප් නම්බරකට.

අංජලි ආයෙත් ආවා. ඉතින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ ජගත් අංජලීද ඉන්නේ කියලා අහලා තියෙනවා. ඌ අංජලි තමයි ඉන්නේ. ඉතින් තවත් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අපිට. ඔයා පෙන් අහලා තියෙන්නේ, ඔයා අංජලි නේද? අපි කොටකොට ට්‍රාන්ස්පෝර්ට් එකේ කට්ටිය හැමදාම අහන්නේ සීත කියලා. ඉතින් වත් මැසේජ් එකක් දාන්න මට.

0: வாசம் பதுமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි
4: අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
11: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492402 0718123777. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: සියතර් ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
13: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී
16: 98.2 98.4
17: පන්නේවගේ කමුකගේ
18: බ්‍රේක් නෑවගේ
19: පතිමුරේ සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
3: සියත දෙවයින පුරා

ඔයටත් කවුරුරි එහෙම කියලා තියෙනවද? එහෙම කියලා තියෙනව නම් ඒ කියපු ගැන කියපු කෙනා ගැන මටත් කියන්න. එතකොට මං හැමෝටම කියනවා, හැමෝටම දැනගන්න මං කියනවා. ජගත් මට කවියකුත් එවලා තියෙනවා. ඒ ලස්සන කවිය මං තව ටිකකින් ඔයාලට කියනවා. අහගෙන ඉන්න සියත හැමදාම හැම වෙලෙම.

මං කිව්වනේ ජගත්මට කවියක් ලියලා තියෙනවා කියලා. ඉතින් ඒ කවිය මං කියවන්න යන්නේ. මෙන්න මෙහෙම තමයි ජගත්මට කවිය ලියලා තියෙන්නේ. ජගත් කියලා තියෙනවා මට, සඳක් වගේ මුව මඬලින් නගයි ඔයා හසරැලි, එලියක් විහිදයි මුහුණට ඔයාගේ ඔය කෙහෙරැලි, ගලා හැලෙන අදහස් ඔබ වාගේමයි දී රැලි, කවදත් ලස්සන කෙල්ලෙක් අංජලි අපේ සමනලි. අනේ ඉතින් බලන්නකෝ, ජගත්ට මාව ඇහෙනවා විතරයිනේ, ඉතින් එයා මම සමනලියක් වගේ කියලා තමයි හිතන්නේ. තැන්ක් යූ ජගත්, මං හැමදාම කියනා වගේ ඔයා විතරයි මට කවියක් ලියන්නේ මේ ලෝකෙ. ඉතින් මේ ලස්සනම ලස්සන ගීතේ ජගත්ට.

0: රාත්‍රි 8යි විනාඩි 35යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
1: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
0: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
1: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්න ඕන.
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයාගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩවා.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: අයියා, මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා, මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය.

0: Ação Padamata Sita Sita Patre Huidhasa
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියත පාත්‍රේ හුවිතසා. උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
3: After levels, Sri Lanka's top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න, පිවිසෙන්න. www.slit.lk. Slit. Evolve beyond.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then Dampatin. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්.
6: කාලෙකට කලින් අහපු මේ කටහන අපිට අයත් ලයිව් ඇහෙනවා.
7: ඉනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්සුවඳට.
6: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේර මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
8: තව අවුරුදු පහක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නෑ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
6: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
8: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
5: සජිත් පෙරේරා සමග හෙට උදේ 10ට
0: සියත 2020
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ නවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු අටට මොළ අටකුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ නවයක් කියලා සමහරු කියන දේ. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ හතක් තියෙන එකෙක්
6: කියලා. තියෙන එක.
1: දැන් බූවල්ලෙක් කියනවා නම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්න.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
5: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
13: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
0: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියතා Between Lady Miss World Sri Lanka 2026
0: ශ්‍රී ලංකේ රූ රජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: සියතා Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
15: Enchanter The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
18: Off Mark premium collagen pehpat nirogi sihin sirurak.
19: Alia Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

ඉතින් කොහොමද? ඇක්චුලිට නම් දැන් යන්න වෙලාව ඇවිල්ලා තියන්නේ. අද වෙලාව ගියා දරුණෙත් නෑ ඇත්තටම. ඉතින් එහෙනම් ඉතින් මම යනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ, හැමෝම මේ වීකෙන්ඩ් එක සතුටින් ගත කරන්න ඕනේ. ඒ වගේම ඊදට ඇක්චුලි එනවා ඔයාව බලන්න. ඒත් එක්කම ඔයා මේ වීකෙන්ඩ් එකේ මොනවද කරන්න කියලා අපි ඉරිදර කතා කරමු. එහෙනම් ඇක්චුලි යනවා. Happy weekend!

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා
4: දැන් වෙලාව රෑ 9යි.

0: அசப்பதமட்ட சீதா.
1: Miss Honda cool da
2: cool mokada mama hot ne
1: ikana ngatta miss miss dakala purudu itt wage
2: wenna ba dakala purudu neme samaruta hala purudu athi
3: oh my god
1: ade miss sudu kochi
4: hot and spicy with sudu kochi kochi
5: moni siyatama havasa dekata sudu kochi ta
1: miss miss excuse me miss
2: no no no ummanang show time ekedi vitarai
6: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372370370
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
8: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
7: ඔයත් පොකට් මනි අහනවද
8: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
7: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
9: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 ට WhatsApp කරන්න
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
5: සියත පොකට් මනි
1: අනුග්‍රහය
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකෙකි
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
5: Sri Lankia Reality Vedikave Alutma Peraliya Siyata Voice of Family Talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana siyata voice of family sema sikurada ha senasurada dinakama ratri 7ta siyata tv tule unusuma athindinna venasa addakinna obath lasti wenna

0: නවයයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: හොඳ හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
1: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
0: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
1: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයාගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
5: hina wenna menna welawa
6: mata vasanawa thibuna opera house ekata ekaparak yan eke educational tour ekak gannat mata vasanawa thibuna mage mitre ekuta pinchid denna mara gaanak gewannone yaloka machan umbata pennan nathi opera house thiyenoda machan mehege mata asswala kandulu e madiwata paule kattiya mage piti passe ape set ekata gala mini hatat kandulu kandulu kandulu kandulu ai asthena neme gewanna vena gaana matak
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබ අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කර ගන්න නිතියම බටල් වත්ත බට
20: real මට experience එකකට ඇල්වත්ත බට
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
22: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
23: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
25: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
26: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: let's be a jet
25: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
0: Nidhas Pansika, Aduma Masika Parikyakata, Audio System Mega Karaganna.
1: Avance Second Pona Deyak, Adage Vanna Ganna.
2: Avance Ticket Ticket Pay.
3: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-Currency Access සහ තවත් බොහෝ දේ.
4: අදම combank.lk වෙත පිවිසෙන්න.
5: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරා.
11: Stars Milan Pasta.
27: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
28: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
29: ගුවන් ටිකට්පත් visa පහසුකම් hotel wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
30: දොරකුළු වැරෙන මතක සේප්පු.
31: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ම දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
30: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
32: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
30: රැයක් පුරා විඳින පැයක්.
32: රැදායයි
30: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
33: Loki,
32: Pani, Kohe, Ho,
33: Friday,
32: Vana,
33: Listen,
32: Siyata.
33: Anuvatai, Tashma
32: Dekhen, Anuvatai, Tashma Hatarel. Siyata, Divine Apura.

0: வாசம் பதமிட்ட சீதா சீதா பாத்திரே விதாசா
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියත පාත්‍රේ විදහසා. උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්. කාලෙකට කලින් අහපු මේ කටහඬ අපිට අයත් ලයිව් ඇහෙනවා.
3: ඉනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.
2: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේරා මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
4: තව අවුරුදු 5ක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නන්නේ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
2: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
4: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
5: සජිත් පෙරේරා සමග හෙට උදේ 10ට
0: සියතර 2020.
1: සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොළ 9ක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු 8ට මොළ 8කුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ 9ක් කියලා සමහරු කියනද. වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ 7ක් තියෙන එකෙක්
2: කියලා. තියෙන එකයි.
1: දැන් බූවල්ලෙක් කියනනම් මෙහෙ මුදල් ලැබෙති උනත් කරගන්නද?
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
8: පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
9: හෙට උදේ 8ට
10: ගේට් එක උඩින් එබීපි බලන්නේ.
11: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
10: බූරුවා?
11: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
10: ජින්තු පිටියේ මවෙනෝ. ජින්තු පිටියේ මවෙනෝ.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
12: නෑ ටීචර්. ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
12: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
13: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: Siyatha between Lady Miss World Sri Lanka 2026
18: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
17: Siyatha between Lady Miss World Sri Lanka 2026
2: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
19: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanter The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
23: Off Mark premium collagen pehapat nirogi sihin sirurak.
24: Aliyah Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
25: 98.4 ගම්ප

0: රාත්‍රී 10යි විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඔගේ අනේ කොහේ හෝ ප්‍රයිඩවන ලසන් සියතම
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරැන්
2: සිකුරාද
1: සියත දෙවයිනපුරා

0: பாசம் பாதுமட்ட சீதா
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 7777 Miss හොඳ cool
4: cool මොකද මම hot නේ
1: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදු යුත් වගේ
4: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමාරුට අහල පුරුදු ඇති.
5: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
7: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
1: මිස් මිස් excuse me miss.
4: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
8: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
9: 0372 2370 370
7: 98.4 මේකමුවට
10: සියත FM

0: විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියතය අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාතරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස්. පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණිනිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: දශම 4 පනතුරට

0: சாசப்பதமட சீதா සියදා පතරේ විදසා
1: 2015 සිට මේ දක්වා වංචා දූෂණ වලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට
0: සියදා පතරේ විදසා උදේ 7:50ට අනුග්‍රහය
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: තාත්තමට ඇන පොටෝ කක දවාලේ තරුපෙනුනා.
4: කාලෙකට කලින් අහපු මේ කටහන අපිට ආයෙත් ලයිව් ඇහෙනවා.
3: ඉනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.
4: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේරා මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
5: තව අවුරුදු 5ක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නන්නේ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
4: ඉතින් අපි හිතුවා ඒ මතක ආයෙත් මතක් කරන්න.
5: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස්, අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
6: සජිත් පෙරේරා සමග හෙට උදේ 10ට
0: සියත 2020
7: හෙට උදේ 8ට
8: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
9: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
8: බූරුවා?
9: ඔව් අංකල්, මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
8: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
4: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
10: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
4: ඔයත් පොකට් මනි අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
4: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
11: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
11: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
4: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකකි.
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
0: Divine Apura.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

صدهم سياتا. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කියමනු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී